0: ආයුබෝවන් ඔබට සුබෝදෑසනක්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයයි. මෙතැන් සිට 107.3 90.1 රජරට සේවය සමගින් සවස 6:30 දක්වා රැඳෙන්නට ඔබට ආරාධනා.
1: රජරට සේවය FM 107.3 දැන FM 90.1 අනුරාධපුරයට.

0: වේලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ, ප්‍රකාශය TDK ජයන්ත. වියට්නාම ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා අද දිවෙන්ට. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීම හෙට. උසස් අධ්‍යාපන ප්‍රසංස්කරණ පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට කමිටුවක්. ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ හා නවීකරණ වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහාය. විවිධ ශේෂ්ත්‍රයේ ශ්‍රී ලංකාව සමග සහයෝගිතා පුළුල් කර ගැනීමට පකිස්තානයේ සූදානම්. බටහිර ආසියානු කලාපයේ උද්ගතව ඇති මෑත කාලීන අර්බුදකාරී තත්ත්වයේ පිළිබඳව ශ්‍රී ලංකාවේ කනස්සල්ල. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය. දමිළ සිනමාවේ සුපිරි නළු විජේ තමිල්නාඩු ප්‍රධානමිතිවරයා ලෙස අද දිවුරුම් දෙයි. නවසීලන්ත කාන්දා ඒ ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා අද දිවෙනට. ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් වියට්නාම් ජනාධිපති හා එරට කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලැම් මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද දිවෙනට පැමිණේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ වියට්නාමේ සංචාරයක නිරත වූ අතර එහිදී කළ ඇරයුමකට අනුව වියට්නාම් ජනාධිපතිවරයාගේ සංචාරය සිදුවේ. සංචාරය අතරතුර දෙරටේ නායකයන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා වියට්නාම වෙළඳ ආයෝජන හා සංචාරක සංසදයේ සමාරම්භක උත්සවය ඇතුළු ඉහළපෙළේ ක්‍රියාකාරකම් රැසකට වියට්නාම් ජනාධිපතිවරයා සහභාගී වනු ඇත. ඔහු හෙට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි. දෙරටතර වෙළඳ සංචාරක හා දීපාංශික සහයෝගිතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම් කිහිපයකට අසන් තැබීමටද සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකා වියට්නාම රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 55ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහනකටද වියට්නාම් ජනාධිපතිවරයා එක් වෙයි. වියට්නාම් ජනාධිපතිවරයා සමග එරට රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හා වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යමකාරක සභාවේ ලේකම්වරයා ප්‍රමුඛ දේශපාලන නායකයෝ කිහිප දෙනෙක් ශ්‍රී ලංකා සංචාරයට එක් වෙති. බේරා ගැනීම පුනරුත්ථාපනය හා වස්තු බංගත්ත පනත් කෙටුම් පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත විය. උසස් අධ්‍යාපන ප්‍රසංස්කරණ පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට කමිටුවක් පත් කර ඇතැයි ඒ පිළිබඳ විවාදයට එක් වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. එම කමිටු නිර්දේශ අනුව කළ යුතු වෙනස්කම් කිරීම සිත අරමුණයි. මීට අමතරව විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩල පුරප්පාඩු පිරිවීම ඇතුළු පාසුකම් සැපීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. ඒ පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කළ අගමැතිනිය.
1: අපි නිරීක්ෂණය කරපු දෙයක් තමයි පහුගිය වසරවල ශිෂ්‍ය සංඛ්‍යාවත් වැඩි කරලා තියෙනවා, ඒ වගේම පාඨමාලාත් වැඩි කරලා තියෙනවා, අලුතෙන් විශ්වවිද්‍යාල පීඨ එහෙමත් පිහිටවලා තියෙනවා. නමුත් ඒවා තුල තිබිය යුතු පහසුකම් කාර්යමණ්ඩලය ගැන සැලැස්මක් නැතුව, ඒ නිසා අපි මේ වෙලාවේ කරන්නේ පවතින තත්ත්වය තුල ඒ ගුණාත්මකභාවය වැඩි කිරීම සහ කාර්යමණ්ඩලය කළමනාකරණය කිරීම. ඔබ දන්නවා විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩල උගන්නන කටයුතු වලට අමතරව පර්යේෂණ කටයුතුත් කළ යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් කාර්යමණ්ඩලයක් අවශ්‍ය වෙනවා. මේ සියල්ලම අපි සලකා බලමින් මේ කමිටුව විසින් ඒ අවශ්‍යතාවයත් ගැන සොයා බලනවා. අපි ඒ අනුව කාඩ රිවිව් එකකට යන්න බලාපොරොත්තු වෙනවා. 2022 පස්සේ බඳවා ගැනීම කරලා තිබෙන්නේ පවතින පුරප්පාඩු වලටත්, අධ්‍යයන කාර්යමණ්ඩලයේ 3000කට අධික ප්‍රමාණයකට පුරප්පාඩු ගිය අවුරුද්දේ අවසර දීලා ඒ බඳවා ගැනීම කරලා තියෙනවා. මේ වෙනකොට ඒ අනුවම අනධ්‍යයන කාර්යමණ්ඩල
0: නියෝජ්‍යමති නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේ මෙම පනත මගින් ජනතා අභිලාෂ ඉටුවන බවයි. මෙරට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පෙර පැවති රජයන්ට වඩා වත්මන් රජය ඉහළ අවධානයක් යොමු කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
2: අපි ජනවරමක් අරන් තියෙනවා. ඒ ජනවරම අතරේ අපි පොරොන්දුවක් දුන්නා, ආයතන ස්වාධීන කරනවා. ආයතන ස්වාධීන කිරීම ඇතුලේ ප්‍රධාන කුළුණු තුන අපි ස්වාධීන කරනවා කියලා. ඒකෙන් එකක් තමයි අධිකරණය කියන්නේ. අධිකරණයේ නැමැති ආයතනය අපි පූර්ණ ස්වාධීනත්වය ඔවුන්ට දීලා තියෙනවා. කොහොමද එහෙම දෙන්නේ? විශේෂයෙන් නීතියට සම්බන්ධ ආයතන, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලසා දූෂණ කොමිෂන් සභාව, ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සමස්ත පොලිසිය අපි ස්වාධීන ආයතනයක වටපිටාවක් ඇතුලේ තමයි මේ ස්වාධීනත්වය ඇති කරලා තියෙන්නේ. එතකොට ඒක ප්‍රතිඵලයක් ලෙස තමයි අද අධිකරණයේ ස්වාධීනත්වය කියන කාරණාවට අපි අවතීර්ණ වෙලා තියෙන්නේ. ඒක නිසා අපට වෙනත් වක්‍රෝත්තියෙන් වෙන වෙන දේවල් කියන්න අවශ්‍ය නැහැ.
0: විවාදයට එක්කු ඇමති සුනිල් කුමාර ගමගේ මහතා ඇදවැටන ව්‍යාපාරයාලි ගොඩනැගීමට නොහැකි අවස්ථාවලදී එම ව්‍යාපාර කාර්යක්ෂම ලෙස අවසන් කිරීම මෙමගින් අපේක්ෂා කරන බව පැවසීය. බාහිර සාධක නිසා ඇතැම් ව්‍යාපාර කඩා වැටේ. එවැනි අවස්ථාවලදී ඒවායින් ඉවත්ී අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාව දිය යුතු බව ඇමතිවරයා පැවසීය.
3: අපේ ප්‍රතිපත්තිය තමයි මේ රට ගොඩනැගීමේදී මෙන්න මේ දක්ෂ දියුණු පුරවැසියන් මේ කාර්යයට එකතු කර ගැනීම. ඒකෙදී අපි සලකන්නේ නැහැ එයාගේ ආගම මොකද්ද, එයාගේ ජාතිය මොකද්ද, එයා උඩ රටද පාත රටද, මේ කිසි දෙයක් අපේ සැලකිල්ලට ගන්නෙ නැහැ. මිනිස්සුගේ සංස්කෘතික ජීවිතයේ කොටස් අපි මේ සම්බන්ධයෙන් ඇඳගන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ අපේ රට ගොඩනැගීමේදී ඒ කාර්යයට දියුණු දැක්මක් සහිත පුද්ගලයෙක් විදිහට එයාව සම්බන්ධ කරගන්න පුළුවන්ද කියන එක විතරයි. ඉතින් ඒ අරමුණින් තමයි අපි මේ කමිටුව පත් කරලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න වැඩ කටයුතු කරයි කියලා. අපි මේකට නම් කරලා තියෙන්නේ ක්‍රිකට් ට්‍රාන්ස්ෆෝමේෂන් කමිටි කියලා. අපි අපේ රටේ ක්‍රිකට් නැවත ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් මට්ටමට ගේනවා. ඒ සඳහා මේ කමිටුවට දක්ෂයෙන් තෝරගෙන
0: දිප්සා සිලුකුණාටුවෙන් සිදු හානි යථාතත්වයට පත් කිරීමට රජයේ සැලසුම් සහගතව කාර්යක්ෂමව කටයුතු කරමින් සිටින ආකාරය පැහැදිලි කළ ඇමති වසන්ත සමරසිංහ මහතා.
3: මේ දිප්සා සිලුකුණාටුවත් එක්ක අවදානමට ලක් වෙලා සම්පූර්ණගේ කඩාගෙන ගියාට පස්සේ අපි ගිහිල්ලා මුල්ගල තිබිච්ච නිවස මාස 3යි දවස් 9ක් ඇතුළත ගේ හදලා සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර අපි පැවැත්වුවා කියන කතාව මේ විපක්ෂර මතක් කරන්න ඕනේ. අපි කිව්වා එකක් නෙමෙයි සම්පූර්ණගේ කඩනොත් ලක්ෂ 50යි, ඉඩමක් නැත්නම් ඉඩම ගන්න තව ලක්ෂ 50ක් දෙනවා, ගේ අර්ධහානියට පත් වෙලා නම් තියෙන අර්ධහානිය ස්වභාවය අනුව ලක්ෂ 5ක් දක්වා වන්දි හම්බ වෙනවා, ඊට කලින් බඩු ටික ගන්න 50,000ක් දුන්නා, ගේ සුද්ධ කරගන්න 25,000ක් දුන්නා, මේ සියලු දෙනාට වන්දි දුන්නා. මේ වෙනකොට දිත්වා සොලිකුණා විසින් පීඩාවට පත්වෙච්ච ජනතාවට අවශ්‍ය කරන පහසුකම් ලබා දීම පැත්තෙන් විශේෂයෙන් 98%කට වැඩියෙන් ඉල්ලපු හැමෝටම මේ වෙනකොට සියලු දීමලා දීලා ඉවරයි. ඒ නිසා රජයක් හැටියට ජනතාව බලා ගන්න ඕනේ කොයි මොහොතේද ඒ සියලු තැන්වලදී අඩුවක් නොකර මේ රටේ සියලු ජනතාව ජාති ભેද කුල ආගම් නැතුව බලාගත්ත කියන කාරණේ තමයි විපක්ෂය මතක් කරන්නේ.
0: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. පාර්ලිමේන්තුව අද පෙරළු 9:00ට රැස්වේ. ජාතික ගමනාගමන කොමිසම් සභා පනත යටතේ නියෝග, මෝටර් වාහන පනත යටතේ නියෝග, ආගමික විගමනික පනත යටතේ නියෝග අද විවාදයට ගැනීමට නියමිතයි. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය සහ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතයද අද විවාදයට ගැනේ. ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරයා ප්‍රමුඛ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා හමු වෙති. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ එම හමුව සිදුවිය. ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ නවීකරණ කටයුතු හා රාජ්‍ය සේවකයන්ගේ සුපිලිපන්න භාවය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ. රජය ආදායම් උපයන ආයතනවල ප්‍රතිසංස්කරණ හා නවීකරණ සඳහා වන වැඩසටහන් හා ඒ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු විය. ඒ සඳහා ලෝක බැංකුවේ සහයදීම් පිළිබඳවද සාකච්ඡා කෙරිණ. රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ හා නවීකරණ වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපිත රාජ්‍ය පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ කටයුතු පිළිබඳවද සාකච්ඡා කෙරිණ. ඉදිරියේදී මායතනය සමග ලෝක බැංකුව සම්බන්ධ වී කටයුතු කිරීමේ හැකියාව සොයා බැලින. විවිධ ශේෂ්ත්‍රසේ සහයෝගතා පුරුදු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමග සමීපව කටයුතු කිරීමට පකිස්තානය කැමැත්ත පළ කරයි. පකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මේජර් ජෙනරාල් නයාර් නසීර් මහතා, ආරක්ෂක ලේකම් එයා වයිස් මාර්ෂල් සම්පත් තුජකුන්තා මහතා අවස්ථාවේදී ඒ බොස් නහන් කර තිබේ. ආරක්ෂක මාත්‍යංශයේදී පසුගියදා එම හමුව සිදුවිය. ආරක්ෂක ශේෂ්ත්‍රයේ සහයෝගතා විහිළ නැංවීම, පුහුණු කටයුතු හා කලාපී ආරක්ෂාවන ශේෂ්ත්‍ර පිළිබඳවද එහිදී අවධානය යොමු විය. මේ අතර ශ්‍රී ලංකාවේ ඉතාලි මහකොමසාරිස් ඇන්ඩ්‍රු පැට්‍රික් සහ කැනඩා මහකොමසාරිස් ඉසබෙලා මාටින් මහත්මාත්මී හෝ නැගිනිර පළාත් ආණ්ඩුකාර ජයන්තලා රත්නශේඛර මහතා හමු වෙති. නැගිනිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී එම හමුව සිදුවිය. නැගිනිර පළාතේ රජයේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති, ජනතා මුහුණ දෙන ගැටලු හා ඒ වටින විසඳුම් පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරිණ. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය පිරිනැමේ. වෙළඳ සේවය සඳහා සංවිධාන කළ නීලනුවන් ප්‍රණාම හරසර උළෙල සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී අද පසුරු දෙකට ඇරඹේ. ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ ප්‍රධාන ආරාධිතයයි. දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වන ජන්මදිනට සමගාමීව එය සංවිධාන කර තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත.
4: ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: බටීර ආසියානු කලාපයේ මෑත කාලීන උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව කනස්සල්ල පළ කරයි. කලාපී ස්ථාවරත්වයට හා සාමය ඇති කිරීම සඳහා ගන්නා ප්‍රයත්නවලට බලපෑම් එල්ල කරමින් වැදගත් බලශක්ති අඩතල් පහසුකම් වලට එල්ලවන ප්‍රහාර එහිදී විශේෂ අවධානයට ලක්ව තිබේ. ශ්‍රී ලංක ප්‍රජාව ඇතුළුව සැලකිය යුතු විදේශගත ප්‍රජාවක් මෙම කලාපය තුළ සිටිති. ඔවුන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත්ය. සිවිලසයන්ගේ ආරක්ෂාව, සිවිල් යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය ගෝලීය සැපයුම් දම්වල ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව නිරතුරු පෙනී සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. අර්බුදකාරී තත්ත්ව උත්සන්න වීම අවම කිරීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත් පරදායි සංවාදයක නිරත වන ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටී. කලාපේ සාමය ආරක්ෂාව යථාතත්ත්වයට පත් කිරීම සහ ජාත්‍යන්තර වෙළඳාම සහ හිතකර පරිසරයක් සාර්ථක කිරීම අරමුණු කරගත් සියලු ප්‍රයත්නවලට සහාය දීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව එම නිවේදනයේ දැක්වෙයි.

0: පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්. දිත්වා සිලකුණාටෙන් හානු උඩරට දුම්රිය මාර්ගය පිළිසකර කිරීම මේ වනට බොහෝදුරට අවසන් බව නියෝජ්‍යමති ප්‍රසන්න ගුණසේන මහතා කියයි. එම මාර්ගයේ මර්දානිසිට පේරාදිණිය දක්වා කොටසේ ස්ථාන 97කට හානි සිදු විය. ඉන් ස්ථාන 92ක් මේ වනට පිළිසකර කර අවසන්ය. රම්බුක්කන හා කඩුගන්නාව අතර ස්ථාන 5ක් තවදුරත් පිළිසකර කිරීමෙන් පවතී. දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීම ප්‍රගතිය සොයා බැලීමට නියෝජ්‍යමති ප්‍රසන්න ගුණසේන මහතා පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
1: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
0: මැයි මාසය සඳහා ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්‍රු ගෑස් සමාගම තීරණය කර තිබේ. ජාත්‍යන්තර වෙළඳ පොලෙහි ගෑස් මිල ඉහළයාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේද පාරිභෝගිකයින්ට සානසැලසීමේ අරමුණින් එම තීරණය ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චාන්න ගුණවර්ධන මහතා කියයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4765ක් ලෙසත් කිලෝග්‍රෑම් 5ේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1910ක් ලෙසත් තවදුරටත් පවතිනු ඇත. කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890කි.

0: උතුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත් ගාල්ලතිස්සිකේ අපනයන කෘෂිකර්ම භෝග පොකුරු ගම්මාන 12ක් ආරම්භ කෙරේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩසටහන ක්‍රියාත්මක කරයි. පොකුරු ගම්මානයක් වගා ආදර්ශන කුළුබඩු උද්‍යාන, කුළුබඩු සැකසීමේ මධ්‍යස්ථාන, කුළුබඩු අලියු මධ්‍යස්ථාන ආදී අංශ කිහිපයක් යටතේ ක්‍රියාකාරකම් සිදු කෙරේ. හබරාදුව, නාගොඩ, නෙළුව, තවලම, බද්දේගම, නියාගම, බලපිටිය, ඇත්කඳුර, ඇල්පිටිය, කරන්දෙණිය, යක්කල්මුල්ලා අක්මිමන මෙම පොකුරු ගම්මාන ස්ථාපිත කෙරේ.
2: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන
3: කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
1: මොනරාගල නගරයේ සිට මරගලවත්ත දක්වා ඇති මාර්ගයේ අබලන්වීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට මුහුණ දී සිටින බව එහි ජනතාව පවසති. මොනරාගල නගරයේ සිට ජීලොන් කඳුබුන්ද දක්වා දිවෙන මාර්ගයේ දුර කිලෝමීටර 6කි. මාර්ගයේ වලවල් හැරි අබලන්වීම හේතුවෙන් මෙවැනි විටෙහි වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබේ. ජීලොන් කඳුවැටිය සංචාරක ආකර්ෂණීය ස්ථානයකි. මාර්ගයේ අබලන්වීම හේතුවෙන් සංචාරකයන්ටද දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබේ. මෙ මාර්ගයේ පිළිසකර කර දෙන්නේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011127787.
2: විදෙස් පුවත්.
1: දශක පහක් පුරා පක්ෂ දෙකක් අතර දෝලණය වන තමිල්නාඩු දේශපාලන සංස්කෘතිය විනාශ කළ දමිල සිනමාවේ සුපිරි නළු විජේයි තමිල්නාඩු ප්‍රධානමන්ත්‍රීවරයා ලෙස අද දිවුරුම් දෙයි. චෙන්නාහි ජවහල්ලා නෙහරු ක්‍රීඩාංගණයේදී දිවුරුම් දෙන් සිදු වන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගීදා පැවති ප්‍රාන්ත මැතිවරණයට රණිපක්ෂක් ලෙස ඉදිරිපත් වූ ඔහුගේ තමිලගා වේට්ටි කලගම් පක්ෂය ආසන 108ක බලය හිමි කරගත්තේය. රජයක් පිටුමට අවශ්‍ය බහුතරය ආසන 118 සම්පූර්ණ කර ගැනීමට ඉන්දියා කොංග්‍රසයෙන් තීරීපත් වූ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ තවත් සුළු පක්ෂ කිහිපයක සහාය ලැබී තිබේ. විජේගේ දිරුන් දිවි උත්සවයට ඉන්දියා කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මහතාද සහභාගී වීමට නියමිත බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි. තමිල්නාඩු ප්‍රධානමන්ත්‍රීවරයාට පත්වන දෙවන සිනමා නළුවා ලෙස 51 හැවිරිදි විජේ ඉතිහාසයට එක් වෙයි. ශුද්ධෝත්තම ලියෝ පාපාන්සේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ මහතා අදහමුවේ. මැද ප්‍රතිග තත්ත්වය පිළිබඳ හිදී සාකච්ඡා වනු ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කර තිබිණ. සුදර්ශනයේ මේ පිළිබඳ නිවේදනය කළ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා දැන් රෝමේ සංචාරයක නිරතව සිටි. නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම අද දිවෙන්ට පැමිණේ. එක් දින තරග තුනක් සහ පන්දු අර 20 තරග තුනක් සංචාරයට ඇතුළත්ය. සිරු තරග රන්ගිරි දඹුළු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්තේ. පළමු එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ලබන 12 පැවැත්වෙන අතර පළමු පන්දු අර 20 තරගයේ පැවැත්වීමට නියමිත වෙත්තේ ලබන 21 වෙනිදායි.
2: කාලගුණ වාර්තාව.
1: ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවිනාශිතව පහළ වායුගෝලයේ කැළමිලි ස්වභාවයක් වර්ධනයෙන් පැවතීම ඊට හේතුවයි. බස්නාහිර සහ දකුණු පළාත් උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකිය. සබරගම මධ්‍යම ඌව දකුණු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යළි සිරස්තල. වියට්නාම ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා අද දිවෙන්ට. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීම හෙට. උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට කමිටුවක්. ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ හා නවීකරණ වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහාය. විවිධ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාව සමග සහයෝගිතා පුළුල් කර ගැනීමට පාකිස්තානය සූදානම්. බටහිර ආසියානු කලාපිතල උද්ගත වෙති මෑත කාලීන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ කනස්සල්ල. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය. දමිල සිනමාවේ සුපිරි නළු විජේ තමිල්නාඩු ප්‍රධාන ඇමතිවරයා ලෙස අද දිවුරුම් දෙයි. නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා අද දිවින්ට. අපගේ මීළඟ ප්‍රධාන පුරතර ප්‍රකාශය 10:45 බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්තීන් සමප්තයි. දැන් අග්නි විශේෂාංගය.

0: සත්‍යවාදී ගුවන් තරංග වියමන.
1: අද මාතෘකාව මිනි කාකන්ගේ දේශපාලනය. මීකුණක් විකුණා ධනවතෙක වූ පුද්ගලයෙක් පිළිබඳ කතාවක් බෞද්ධ සාහිත්‍යයේ එයි. ලංකාවේ වත්මන් විපක්ෂයත් මිනි විකුණමින් සිටී. ඒ ධනවතුන් වීමට නොවේ, ආණ්ඩුවට මඩ ගැසීම පිණිසය. බලය සඳහාය. මහා භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත විය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කරනු ලැබිණි. ඉන් එක්කයි කූ මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරියකු මරණයට පත්ව සිටී. මියගිය සහකාර අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් විපක්ෂය, සමාජ මාධ්‍ය සහ ඇතැම් මාධ්‍ය ආයතන වැරදි සහගත ප්‍රවෘත්ති රැසක් ජනගත කරන්නට යෙදුණි. මියගිය සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සැක සහිත බවට ඔහුගේ බිරිඳ පොලිසියට පැමිණිලි කර ඇති බව උදය ගම්මන්පිල කීවේය. ඔහුගේ ඒ ප්‍රකාශය සත්‍ය නොවන බව මේ වන විට තහවුරු වී ඇත. භාණ්ඩාගාර මුදල් වංචාව සම්බන්ධයෙන් මුලින්ම පැමිණිලි කරනු ලැබුවේ මියගිය සහකාර අධ්‍යක්ෂවරයා යැයි විපක්ෂය කීවේය. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හෙවත් CID මේ ගනුදෙනුව සම්බන්ධයෙන් මුලින්ම වාර්තා කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරියකු විසිනි. ඉන් විපක්ෂයේ බොරුව පැහැදිලිය. ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සොයාගත් ෂර්ලොක් හෝම්ස්ලා තමන් යැයි රටට හුවා දක්වන්නට විපක්ෂය මහත් වෑයමක් ගත්තේය. විපක්ෂය ප්‍රවෘත්ති සමාජගත කරන විටත් අදාළ විමර්ශන බොහෝ දුර ගොස් තිබිණි. විරුද්ධ පක්ෂයේ ഘോഷාව ඇරඹුණේ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සේවය අත්හිටු වීමෙන් පසුවය. වංචාව සම්බන්ධයෙන් විමර්ශනයේ පුළුල් කරන්නට FBI හෙවත් එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සමග සම්බන්ධ වී ඇති බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාර්තාවලින් හෙළිවේ. CID පවසන ආකාරයට ඊමේල් හැක් කිරීම සහ පිෂින් ඇටැක් හඳුනාගන්නට එක්සත් ජනපදයේ පදනම් කරගත් සයිබර් ආරක්ෂණ සමාගමක්ද සම්බන්ධ කරගෙන තිබේ. ඕස්ට්‍රේලියානු බලධාරීන්ද විමර්ශනවලට සහය ලබා දෙමින් සිටී. ඒ අනුව පරීක්ෂණය අන්තර්ජාතික පරීක්ෂණයක් බවට පත් වී ඇත. තමා ඇතුළු රාජ්‍ය ගිණුම්කාරක සභාව ප්‍රතිපත්තිමය කරුණු ඉටු කරන අතර මුදල් සොරකම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන විමර්ශන කරන බව ගිණුම්කාරක සභාවේ සභාපති හර්ෂිත සිල්වා පවා පවසා තිබිණි. ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් විපක්ෂය මැයි මස පස්වෙනිදා පාර්ලිමේන්තුවේ හදිසි විවාදයක් ඉල්ලා සිටියේය. ආණ්ඩු පක්ෂය ඊට එකඟ විය. විවාදයේදී විපක්ෂය වෙනුවෙන් හරවත් යමක් පැවසුවේ නම් ඒ හර්ෂිත සිල්වා මන්ත්‍රීවරයා පමණි. ඔහු පවා විමර්ශන ප්‍රශ්න කළේ නැත. ඔහුට ගැටලුව වී තිබුණේ මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට ආණ්ඩුවේ පමාවයි. කණගාටුවට කරුණ වන්නේ විපක්ෂයේම ඉල්ලූ විවාදයට සවන් දෙන්නට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවා සභාවේ දක්නට නොලැබීමයි. යහපාලන සමයේ බැඳුම් කර වංචාවේදී මෙන් වත්මන් ආණ්ඩුව විමර්ශන පෙරහැර නැත. මුදල් ගෙවීමේදී වරදක් සිදුව තිබේ. සිදුවීම් සරලව ගත නොහැකි බව එයින් පැහැදිලිය. විමර්ශන කඩිනම් විය යුතු සේම විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ තොරතුරු කඩිනමින් යාවත් කාලීන විය යුතුය. ආයතන ගනුදෙනුවලට ඇති ඉඩ වසා දැමීමට ඉක්මන් පියවර ගත යුතු සේම ජනතාව ඒ ගැන දැනුවත් කළ යුතුය. මුදල් අස්ථානගත වීම හේතුවෙන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ කුකුසක් මතුව තිබේ. ඒ ගැන වැටහීමෙන් කටයුතු කිරීම ජනතා වරමට ගරු කිරීමක් වේ. පිටපත අනුරකේ ඉදිරිසූරිය, ඉදිරිපත් කිරීම ගංගා කුමුදුනී ගුණසේකර.

0: හතහිත සමතුන
1: රජරට සේවය උදැසන හය පසු වී විනාඩි විසිත්තුනයි දැන් වෙලාව.
2: සුරේෂ් මොකද පරක්කු? දන්නේ නැද්ද බොස්සෙදින් බස්සල කෝච්චවල එනකොට චොට්ලිව් තමයි. හැමදාම ඔය වැඩේ කරන්න බෑනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice bike එකක්. ඉලෙක්ට්‍රික් bike මගේම පෙට්‍රල් bike උත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක බග කීමකුත් තියෙනවා. පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවින අසම සම වගකීම. දිවින පුරා විහිදුණු සේවා ජාලය. KD Rice ලංකාවේ අපේ දෙයක්.
3: Good morning boss. ඔන්න අපි වෙලාවට වැඩ. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝන්නේ. බස් ගස්සුත් ඉතුරුයි.
2: KD Rice ලංකාවේ අපේ දෙයක්.
4: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා, බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
5: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුර වී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.

0: රජරට සේවය
1: FM 107.3 සුසංවේදී සංනිවේදනයක් කරා
2: උදෑසන 6:25 දැන් වෙලාව. දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳගෙන අපි අද දවසටත් මුල පුරන්නේ. ඉතින් ඔබේ යහපත් බලාපොරොත්තු යහපත් සිතුම් පැතුම් ඉටු කර ගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරන්තරයෙන් ලැබේවා. ඔබේ ජීවිතය ඉදිරියට අරගෙන යන්නට පාර ඔබටම තමයි සකස් කර ගන්නට අවශ්‍ය වෙන්නේ. එනිසා අපි හොඳින් යහපත වපුරමින් මේ කාලය ඉදිරියට අරගෙන යමු. අපි සූදානම් වෙන්නේ අදත් මේ ගීතයත් එක්ක ආදරණීය උදෑසනට මුල පුරන්න. මහින්ද අල්ගම ගේයපද සංකල්පනාව සංගීතවේදී රෝහණ වීරසිංහගේ සංගීතය මේ ස්වර්ණලතා කවිශ්වරය.

රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනීන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොව සේවාව සහ රජරට සේවය එක්ව ගෙනීන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9 සිට 9:30 දක්වා

ආදරණීය උදෑසනින් විශාරද සුනිල් එදිරිසිංහ ගායනා කළ ගීයක් ලුෂන් බුලත් සිංහල ගේ පද සංකල්පනාව සංගීතය ආචාර්ය වික්ටර් රත්නායකගේ.

0: හා මොකදඔය කරන්නේ?
1: මේක මට පරම්පරාව ලැබුණ පෙට්ටගම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
4: දින 15ක සති අන්ත පාඨමාලාව. රජරට මාධ්‍ය පාසල සහ සංගීත පාසල.
5: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල.
6: සැබෑ ගුවන්විදුලි සංනිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස.
5: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න.
4: පාලක රජරට සේවය අනුරාධපුර.
7: පන්හිඳත් පත්තිරු මත දැවතුන හදවෙනෙහි සත්සර රාව දංවන නවනළු රසයෙන් සපිරි සුගායනීය ගේ පදමාලාවන්ගෙන් සිංහල ගීත සාහිත්‍යයේ සුපෝෂණය කළ ගේය පද රචක පරපුර පිළිබඳ ආවර්ජනය. ගේය කාව්‍ය දීපනී
8: ළඟදීම රජරට සේවයෙන් බලාපොරොත්තු වන්න.
9: පිපෙන කැකුළු මාධ්‍ය පාඨමාලාව.
4: ඔන්න පුංචි අයට හොඳ අවස්ථාවක්. රජරට සේවයෙන් කතන හැකියාව වර්ධනය කිරීම හා පෞරුෂ වර්ධනය උදෙසා දින පහක පාඨමාලාවක්. අම්මේ තාත්තේ, මේ නිවාඩු කාලේ ඔබේ දරුවා අර්ථවත් පාඨමාලාවකට යොමුකොට එයාලගේ හැකියාවන් වර්ධනය කරගන්න මේ අවස්ථාව ප්‍රයෝජනීයට ගන්න.
9: අමතන්න 0714 96 34 73.
10: උදැසන 6:37 දැන් වෙලාව. කාලය රන් හා සමානයි කියනවනේ. ඒ තරම්ම කාලය වටිනවා අපිට. ඉතින් මේ ගියපු කාලේ අපිට ආපස්සට ඇදලා ගන්නට බෑ. ගත වෙන කාලේ අපි මොකද්ද කරන්නේ කියලා කලින් කළමනාකරණය කරගෙන හිටියොත්, එහෙම නැත්නම් අපි කාලසටහනක් වෙලාව වෙන් කර ගැනීමක් සිදු කරගෙන තිබුණොත් අපිට පුළුවන්කම තියෙනවා ඒ කාලයෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න. අපි මේ ගත කරන්නේ වෙසක් මාසයේනේ. වෙසක් මාසයේදී බුදුන් වහන්සේගේ චරිතයෙන් අපිට ගන්නට පුළුවන් බොහෝ දේවල් උකහා ගැනීම බෞද්ධයන් වන අපගේ සිරිත. හුඟක් වෙලාවට අපි බුදුදහම පිළිබඳව සහ බුදුදහම ඇසුරින් බොහෝ දේවල් කරන්න කියන්න හිතන මාසයක් මේ. බුදුන් වහන්සේ කාල කළමනාකරණය කරගත්තේ කොයි ආකාරයටද කියලා හිතුවොත්, උන්වහන්සේ උදෑසන කාලය, ඒත් එක්කම දිවා කාලය, සවස් කාලය, රාත්‍රී කාලය බෙදාගෙන තමයි උන්වහන්සේගේ කටයුතු වෙන් කරගත්තේ. ඒ කියන්නේ මේ කාලය නිසි විදිහට බුදුන් වහන්සේ කළමනාකරණය කරගත්තා. බුදුන් වහන්සේ කියලා කියන්නේ හොඳ කාල කළමනාකාරවරයෙක්. දවසේ පැය 24ම උන්වහන්සේ කොටස් 5කට බෙදාගෙන හිටියා. පෙරබත් කිස, ඒ කියන්නේ උදෑසන පිණ්ඩපාතේ වැඩම කළ කාලය, ඊට පස්සේ පසුබත් කිස, ඒ කියන්නේ පිණ්ඩපාතේට වැඩම කරලා නැවත පැමිණීමෙන් අනතුරුව ගෙවන කාලය, පෙරයම් කිස, රාත්‍රිය උදා වෙන්න පෙර කාලය, මැදියම් කිස, මධ්‍යම රාත්‍රිය, ඒ වගේම පැසුණු යම් කිස, ඒ කියන්නේ අලු යම් කාලය. අලු යම් කාලය, උදෑසන, ඊට පස්සේ පිණ්ඩපාතය කාලය, රාත්‍රී කාලය, මධ්‍යම රාත්‍රිය, මේ විදිහට බුදුන් වහන්සේ කාලය බෙදාගෙන වෙන් කරගෙන උන්වහන්සේගේ කටයුතු කළා. ඉතින් බෞද්ධයන් වන අපිටත් පුළුවන්කම තියෙනවා අපේ කටයුතු යහපත් කරගන්න, සාර්ථක කරගන්න, ඉක්මන් කරගන්න, කඩිනම් කරගන්න, ඒ වගේම ආර්ථිකයට, සමාජමය, ආගමික, දේශපාලන, මේ හැම තැනකදීම අපිට අපේ ගැටලු निराකරණය කරගන්න කාල කළමනාකරණය කරගැනීමේ හැකියාව අපිට තියෙනවා. ඉතින් මේ වෙසක් මාසයේදී අපි මේ උදේට දුවමින් පණිමින් ඒත් එක්කම ගැටෙමින් සමහර වෙලාවට අපිට හදිස්සි වෙනකොට කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරි තරමට අපි උදෑසන කාලේ බොහොම යුහුසුලුයි. ඒ නිසා කාලය කළමනාකරණය කරගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා අපේ කටයුතු බොහොම හෙමින් සැනසීමෙන් කරගන්නට. උදෑසන 6:38 දැන් වෙලාව. මේ ලූෂන් බුලත්සිංහලගේ ගීපද සංකල්පනාවක්, සංගීතය සහ ගැයුම ආචාර්ය වික්ටර් රත්නායකගේ.

0: සතිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-7700500. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: පෙට්‍රල් සුවඳට අත්වන එකම වාහනේ, අවුරුදු 20ක් මදන්න එකම වාහනේ,
3: මේ කාර්ක හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර 80කට වැඩි දුරක් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
4: උදෑසන 6:46 දැන්
2: පෙට්‍රල් සුවඳට අත්වන එකම වාහනේ, අවුරුදු 20ක් මදන්න එකම වාහනේ,
3: කාර්ක හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර 80කට වැඩි දුරක් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
1: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු වරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM

0: 107.3 FM 91.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින් කළ මිනිසුන් කන්දේ අසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ
1: lauturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකියි.

උදෑසන 7ට තවත් විනාඩි 12ක කාලයක් තියෙන්නේ. නිවසේ නම් පුදුම කාර්යබහුලතාවයක් නේ තියෙන්නේ. පාසල් යන දූල පුතාලා, නිවසේ ඉන්න අය, එහෙම නැත්නම් නිවසෙන් පිට වෙන අය, මේ සියල්ලම ගත්තාම උදේට ගෙදර පුංචි යුද පිටියක් වගේ. සිරිල්ලේ සීල විමලගේ ගීපද සංකල්පනාව මේ ක්‍රිස්ටොප පෝල්.

0: රස ජනනී.
1: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතෙරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
0: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
1: රස ජනනී, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගැටඹේ පේරාදෙණිය.
0: දුරකථනය 0812 388 651. රස ජනනී.
1: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
2: ජාත්‍යන්තරයේ දින සුපිරිවිගි ටූත්පේස්ට් එක එන්ජොයි කරන ගමන් හිටියේ.
3: ජාත්‍යන්තර දින
4: අවුරුදු 600ක් පෙර ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිගි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
3: ඔයාගේ දත් නංගුට් ලුකින්
4: දෙන් වොට් අබවුට් මී?
5: යාළුවනේ, ඔයාලත් සමනල උයනේ. පුංචි අපේ විශ්වයේ වැඩසටහන අහලා තාම තෑග්ගක් දිනාගත්තේ නැද්ද? එහෙනම් ඔයාලත් සෑම බදාදා දිනකම සවස 4:15 විකාශය වෙන පුංචි අපේ විශ්වයේ වැඩසටහනින් අහන ප්‍රශ්නයට පිළිතුරු දීලා තෑගි දිනා ගන්න.
6: FM 90.1, FM 107.3 රජරට සේවයෙන්.
7: පුංචි අපේ විශ්වය.
8: දහම් සුව වන්දනා ධර්මදේශනා මාලාව සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම පස්වරු තුනට රජරට සේවයෙන් දහම් සුව වන්දනා. සංවිධාන ශක්තිය ගාමිණී අබේරත්න මහතා සවන් දෙන්න. සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම පස්වරු තුනට දහම් සුව වන්දනා ධර්මදේශනා මාලාව රජරට සේවයෙන්.
9: උදැසන 7ට තවත් විනාඩි 6යි.
10: ආහා හා, මොකද ඔය කරන්නේ?
11: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ.
10: අයින් වෙන්න.
12: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානියක් ගැනත් දන්නේ නැහැ.
13: සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
12: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
14: තිලෝව තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: උත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්.
1: එළඹෙන 30වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවේ සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය.
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය.
0: දුරකථන අංකය 0137 500 500.

රුචිර පරණවිතාන ලියූ ගීතය සංගීතවත් කළේ සංගීතවේදී රෝහණ වීරසිංහ, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගීතය ගායනා කළේ. උදෑසන 7:00 දැන් වෙලාව.

0: ගුරු ගීතය නූතන දිසාපාමොක් පරපුරේ හර්ද සාක්ෂිය.
1: ගුරු ගීතය සෑම ඉරිදාවකම සවස දෙකට
2: යමන යන්නම් නිවැරදි මඟ දැක ඔබේ සඳේ.
1: ගුරු ගීතයට සම්බන්ධ වීමට ඔබත් කතා කරන්න
3: 0714 94 24 84.
4: එතකොට අර ළමයෙක් වඩාගෙන පාර අයිනේ ඉන්නේ මොහිනීද?
5: මොහිනී? මොහිනී නෙමෙයි, ඒ මොහිනේගේ නංගි රෝහිණි.
6: හිනාමනා ඔබ වෙත ගෙන අපින් දැන් හතර හිනා.
4: එතකොට ඔයා ආවේ දිව්‍ය ලෝකේ ඉඳන්නේ? ඔයාගේ නම් මොකද්ද? මම සුමනසිරි. ඔයා?
5: මගේ නම නංචකු.
4: ඈ, නංචකු? ඒ කියන්නේ බුස්ලිගේ නෑදෑයෙක්ද?
6: සෑම බදාදාම පස්වරු 3:30ට රජරට සේවයෙන් හතර හිනා.
0: මතක මන්සල අතීතය සහ වර්තමානයේ මතක සමග අනාගතය ගැන කෙරෙන පිළිසඳර. මතක මන්සල. මතක මන්සල කලාක්ෂේත්‍රයේ හා නියලි නිර්මාණකරුවන්ගේ නිර්මාණාත්මක අත්දැකීම් සමග හමුවෙමු ඉරිදා පෙරවරු 9ට. මතක මන්සල. මතක මන්සල ඉරිදා පෙරවරු 9ට.
7: ඔබ අප හමුවන ගී රස මුසුව.
8: තවත් හඳන්න ඔය ඇස්වල කඳුළු ඉතුරු වෙලා තියෙනවද? ඔය කටහඬ මට මගේ ජීවිතේ.
9: මෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු.
7: බ්‍රහස්පතින්දා සවස 5:30ට ගී රස මුසුව ඔබට තිරණය කරන්නේ.

උදෑසන 7යි විනාඩි 3යි දැන් වෙලාව. කාලය කළමනාකරණය කරගන්නව වගේම අපේ අතට ලැබෙන මුදල් කළමනාකරණය කරගත යුතුයි. මුදල් කළමනාකරණය කරන විටත් අපිට බුදුදහම තුළින් මනා කළමනාකරණයක් ඉගෙන ගන්න පුළුවන් බව වෙසක් මාසයේදී අපි ඔබට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මූල්‍ය සම්පත් කළමනාකරණය පිළිබඳව වැදගත් පණිවිඩයක් ලබා දුන්නේ හොඳ මූල්‍ය දායකයාණන් වහන්සේ නමක්. සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කරනවා, ඒකේන භෝගේ බුඤ්ඤෙය ද්විහිකම්මම් පයෝජයේ චතුත්තාච නිදාපේය ආපදාසු භවිස්සති යනුවෙන්. ඉතින් අපි උපයන ධනේ කොටස් හතරකට බෙදිය යුතුයි. ඒ කොටස් හතරකට බෙදන්නේ එක් කොටසක් අපිට එදිනෙදා ආහාරවලට, එහෙම නැත්නම් අපිට අනුභවය සඳහා. ඒ වගේම තවත් කොටස් දෙකක් අපි ආයෝජනය, ඒ කියන්නේ දැන් අපි ගොවිතැන් කරනවා නම් ඉදිරි ගොවිතැන් කටයුතු සඳහා නේද, එදිනෙදා වැඩ කරගෙන යාම සඳහා. ඒ වගේම තවත් කොටසක් සංරක්ෂණය කරන්න, එහෙම නැත්නම් ඉතිරි කරන්නට ඕනේ. ඒ ඉතිරි කරන කොටස් තමයි අපි යම්කිසි කරදරයක් ආපදාවක් නේද, අපිට හදිසි දේවල් සිදු වෙනකොට අපි සංරක්ෂිත මුදල් තමයි ගන්නෙ. ඉතින් මේ විදිහට අපිට ලැබෙන මුදල, එහෙම නැත්නම් අපිට ලැබෙන වැටුප අපි කළමනාකරණය කරගත්තොත් හුඟක් වෙලාවට අපිට මේ එදිනදා ජීවිතය පවත්වාගෙන යාමට හදිසි අවස්ථාවලදී ගන්න, ඒ වගේම ආයෝජනය කරන්න මේ සියලු දෙයට පහසුකම තියෙනවා. වෙසක් මාසය නිසා බුදුදහමේ තියෙන සිඟාලෝවාද සූත්‍රයෙන් වේවා, එහෙම නැත්නම් බුදුන් වහන්සේගේ ඒ කාල කළමනාකරණයෙන්, එහෙම නැත්නම් ඒ බුද්ධ චරිතය ඇසුරින්, බුද්ධ දේශනා ඇසුරින් ගන්නට තියෙන බොහෝ දේවල් අරගෙන අපේ ජීවිතේ සාර්ථක කරගන්නට පුළුවන්කම තියෙනවා නම් ඉදිරි පැවැත්මේදී අපිට තියෙන බාධක ගැටලු අඩු කරගන්න පුළුවන්කම තියෙයි. කුලරත්න ආර්ය වංශ ගේයපද සංකල්පනාව සංගීතවේදී රෝහණ වීරසිංහගේ සංගීතය මේ පණ්ඩිත අමරදේවයන්.

0: මට තනියා දැනෙනවා.
1: උදැසන 7යි විනාඩි 9යි දැන් වෙලාව. අද සමාජයට වැඩිය එදා සමාජයේදී මේ ගහකොළ පරිසරය බොහොම කිට්ටුයි අපිට. ඒ කියන්නේ පරිසරයත් එක්ක ගහකොළත් එක්ක තමයි දරුවන් වැඩුණේ. ඒ නිසා ඒ පරිසරයේ තියෙන බොහෝ දේවල් දරුවෝ දැන උගෙන හිටියා. අද කාලේ වගේ අපිට අරගෙන ගිහිල්ලා එයාට ගහක් ළඟට ගිහිල්ලා මේ ගහ මෙන්න මේක, ඊට පස්සේ මෙහි තියෙන වටිනාකම, ප්‍රයෝජන එහෙම අපිට කියලා දෙන්න අවශ්‍ය නැහැ. දරුවෝ ලොකු වෙනකොට ඒ નિરાයාසයෙන් මේ පිළිබඳව දැනුමක් ලැබුණා. එහෙම මම කියන්න හේතුව දැන් මේ ගීතේ කියුණානේ මේ ගස ගැන. මේ ගස කියලා කියන්නෙත් අපේ ජීවිතවලට පුදුමාකාර බැඳීමක් තියෙන ගහක්. දැන් මෙහි තියෙන ප්‍රයෝජන තමයි දැන් මී ඇට කියලා කියන්නේ ඖෂධයක්. මී ඇට වලින් මී තෙල්, ඊට පස්සේ ඒ මී මුරු, ඒ වගේම දැන් මී කොළ, මී ගහේ පොතු, මුල්, ගෙඩි, මේ පංචාංගයම අපි ඖෂධ විදිහට ගන්නවා. ඒ වගේම මී ගහ කියලා කියන්නේ දැව ලබා ගන්න පුළුවන් ප්‍රයෝජනවත් වෘක්ෂයක්. ඒ වගේම දැන් ඔය මාවවුලන් පිළිබඳව සඳහන් වුණානේ මී ගෙඩි ඉදෙන කාලෙට, එහෙම නැත්නම් පැසුණු මී ගෙඩි ආහාරයට ගන්න මාවවුලන් රංජු පිටින් එන්නේ. ඒ ආවහම මේ මාවවුලන් ඒ ගෙඩි ආහාරයට අරගෙන හෙළන වසුරු පොහොරක්. ඒ කාලේ මේ කෘතිම පොහොරවලට වැඩිය මේ විදිහේ පොහොර වර්ග තමයි ගොවි ජනතාව වැඩිපුර භාවිතා කළේ. ඒ තුලින් හොඳ සාරවත් ගොයමක්, එහෙම නැත්නම් හොඳ සාරවත් පසක් ඉබේම නිර්මාණය වුණා. වර්තමානයේ වෙනකොට නම් මේ මීගහ කියන ශාකය අපේ පරිසරයෙන් හුඟක් ඈත් වෙලා තියෙන්නේ. දැන් මී ඇට හොයලා ඒවා පැල කරලා මීගහ වැව් ඉස්මත්තේ, එහෙම නැත්නම් ඉඩ තියෙන බොහෝ තැන්වල සිටුවන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා බොහෝම දෙනෙක්. හැබැයි ඒ තුලින් අයහපතක් නෙවෙයි වෙන්නේ, යහපතක්. මී ගහ කියලා කියන්නේ අර එක පැත්තකින් අපිට මේ පොල් ගහට වැඩිය සම්පත් දෙන තැනක් කියලා කියන්නටත් පුළුවන්. මොකද ඒ තරම්ම මී ගහේ මී ගෙඩිවල තියෙන සාරය පොහොරක්. ඉතින් වසවිසෙන් තොර ආහාරවලට කැමති අපි මේ පිළිබඳවත් හිතුවොත් අපිට ඉහළ ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය වර්තමානයේ තුල ඇතිවන තැලීම්, සීරීම්, එහෙම නැත්තම් හුඟක් වෙලාවට ඔය අතපය හිරිවැටීම්, මේ වගේ දේවල් වලට අපි විවිධ බාම් වර්ග වෙළඳපොලේදී මිලදී ගන්නවනේ. එතකොට අපිට විශාල මුදලක් ඒ සඳහා වැය කරන්න සිද්ධ වෙනවා. නමුත් අර මී ඇට වලින් තෙල් හිඳලා ඊට පස්සේ ඉතුරු වෙන ඒවට අපි කියන්නේ මී මුරු කියලා. මේවා ඉස්සර අපේ ගෙවල් වල පොට්ටනි කරලා තිබ්බේ. අවශ්‍ය වෙනකොට අපි අර මුට්ටියක රෙදි කඩක් බැඳලා පිට්ටු තම්බන විදිහට මීමුරු ටික තම්බගෙන අමු පොල් එල්ලක ආධාරයෙන් තැවීම් කරනවා. ඉතින් මේවා මේ අපේ වැඩිහිටියෝ නම් දන්න දේවල්. ඒ වුණත් වර්තමානය වෙනකොට මේ සියල්ල අපෙන් ඈත් වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒවා අපිට දකින්නටවත් නැහැ. නමුත් මේ වගේ දේවල් අපි දැනගන්නට ඕනි සහ සොයා බලන්නට ඕනි කියන කාරණියත් අපි මතක් කරනවා. ක්‍රිෂ්ටි ගුණසේකර ලියූ ගීතයක්. චන්ද්‍රදාස බෝගොඩ මේ ගීතයේ සංගීතවත් කළේ ටී ෂෙල්ටන් පෙරේරා, ඉන්ද්‍රනි බෝගොඩ සමගයි.

0: හා මොකදඔය කරන්නේ?
1: මේක මට පරම්පරාව ලැබුණ පෙට්ටගම. මේක ඇතුල තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින්නේ.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන්. සත්‍ය විවරණ.
4: මම ජාත්‍යන්තරයේ දිනු සුපිරිවිගි ටූත්පේස්ට් එක එන්ජොයි කරන ගමන් හිටියේ.
5: ජාත්‍යන්තරයේ දිනු?
6: අවුරුදු 600ක් පෙරනි ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිගි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
5: ඔයාගේ දත් නංගුට ලුකින්.
6: Then what about me?
7: තිලෝව තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: උත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්.
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොල සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවේ සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය.
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය.
0: දුරකථන අංකය 03-577-500.
2: යාළුවනේ, ඔයාලත් සමනලෝයනේ පුංචි අපේ විශ්වයේ වැඩසටහන අහලා තාම තෑග්ගක් දිනාගත්තේ නැද්ද? එහෙනම් ඔයාලත් සෑම බදාදා දිනකම සවස 4:15ට විකාශය වෙන පුංචි අපේ විශ්වයේ වැඩසටහනින් අහන ප්‍රශ්නයට පිළිතුරු දීලා තෑගි දිනා ගන්න.
3: FM 98.1 FM 107.3 රජරට සේවයෙන්.

උදෑසන 7යි විනාඩි 23යි දැන් වෙලාව. ඇලදොලවල ගහකොළවල අසිරිය තවත් වැඩි වෙලා තියෙන්නේ ඊයේ දවසේදී ලැබුණු වර්ෂාවත් එක්ක. ඉතින් මේ අද දවසේත් වහින්නට පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය අනාවැකියේ සඳහන් කරලා තියෙනවා. සමහර විට ඉතින් සවස් කාලයේ කරගන්නට අවශ්‍ය කටයුතු අපිට කල්ැතුව කරගන්න පුළුවන් නම් අපිට වර්ෂාවෙන් බේරෙන්න පුළුවන්කම තියෙනවා. යනේන ගමන් බිමන් කරන කියන කටයුතු, මේ දේවල් අපි අර මුලින් සඳහන් කළානේ, කාල කළමනාකරණය, නිවැරදි විදිහට කාලය කළමනාකරණය කරගත යුතුයි. මොකද සවස් කාලයේදී තියෙන කාලයෙන් අපිට ප්‍රයෝජනයට ගන්න ඉඩකඩ ලැබෙන්නේ නැති වෙයි වර්ෂාව ලැබුණොත්. ඒ නිසා ඊට කලින් අපි සියලු දේවල් සංවිධානය කරන්නට ඕනේ. ඒ නිසා තමයි අපි හොඳ කළමනාකරණයක් අවශ්‍යයි කියලා කිව්වේ. ඉතින් අර වැස්සත් එක්ක මාවවුලන් ලැබපු තැන් අපිට උදේ දකින්න පුළුවන්කම තියෙන්නේ කොයි විදිහටද? ඊයේ දැකපු විදිහට අද දවසේ අපිට දකින්න පුළුවන්කමක් නැහැ. අපි කියනවනේ වවුල් පොළ වගේ කියලා. දරුවන්, එහෙම නැත්නම් වෙනත් අය යම්කිසි තැනක ඕනෝට වැඩිය පාළු කරලා, එහෙම නැත්නම් ඒ තැන හැදි කරලා තිබුණොත් අපි කියනවා වවුල් පොළ වගේ කියලා. ඒ කියන්නේ එක විදිහකට නැතුව විනාශකාරී විදිහට එතන අතුපතු ගාලා නැතුව හැදි කරලා තිබුණොත්, එහෙම නැත්නම් ගහ කොළ කොළ වැටිලා ඒත් එක්කම ගෙඩි කාලා මේ විදිහට තිබුණොත් තමයි අපි වවුල් කොළ කියලා කියන්නේ. හැබැයි උදෑසන කාලයේ වෙනකොට ඒ මාවවුලන් නිගිරලා ගියාම අපිට උදෑසන තවත් කිචිබිචියක් ඇහෙනවා. ඒ තමයි කුරුළු නාදය, කුරුල්ලන්ගේ සංගීත නාදය, කුරුළු කූජනය. ඒ කුරුළු කූජනයත් එක්ක තමයි අපි දවස ආරම්භ කරන්නේ. අපිට හිතට ගතට පුදුම විදිහේ ප්‍රබෝධයක් දැනෙන්නේ. දැන් මේ ප්‍රබෝධය අත්විඳලා අපි ටිකින් ටික දවස ඉදිරියට පවත්වාගෙන යන්නේ. අපි මිදුලට ආවොත් මොන විදිහේ සුන්දර පරිසරයක්ද අපිට තියෙන්නේ? පිනි වැටුණු, එහෙම නැත්තන් වැහි පොද ගහකුලට වැටිලා ප්‍රබෝධමත් වුණු කුරුල්ලන්ගේ නාදයත් එක්ක පිපිච්ච මල් වර්ග. ඉතින් එහෙම පරිසරයක ඉන්න අපි පින් කරලා තියෙනවා නම් ඇත්තටම අපිට හිතෙනවා අපි වාසනාවන්තයි කියලා. මොකද වෙසක් මාසයේ හැම ගහකුලකම මල්, ගෙඩි, මේ සියල්ල අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ප්‍රීති රන්දෙනි ඇලියූ ගීතයක්, ආනන්ද පෙරේරාගේ සංගීතය, සමිතා මුදුන්කොටුව ප්‍රධාන පිරිසයි.

0: 107.3 රජරට සේවය. මේ අපේ රේඩියෝ එක.
1: උදැසන 7යි විනාඩි 30යි.
0: මේ පැය අලුත් ගීතය. සසරේ පුරුදු ලෙස හමු වූ ප්‍රේමවන්තයා පිළිබඳව ප්‍රේමණීය හදවතක මතුවන සෙනෙහසේ හැඟීම ගීපද පේළි අතරේ මුසු වී සත්සර රටා හා එක් වී සුගායනයක් ලෙස මුදාහළ මොහොතක්. ගීපද සංකල්පනාව නිරංජලා ඒකනායක, සංගීත නිර්මාණය දර්ශන වික්‍රමතුංග, ගායනය විශාරද සන්දේරා ඉඳවරී.

0: අද අපේ අලුත් ගීතය ගීපද සංකල්පනාව නිරංජලා ඒකනායක, සංගීත නිර්මාණය දර්ශන වික්‍රමතුංග, ගායනය විශාරද සන්ධීරා ඉඳුවරි.
1: මේපේ අලුත් ගීතය ඔබත් ඔබේ ගීතය පැහි අලුත් ගීතය වශයෙන් ප්‍රචාරය කරවා ගැනීමට කතා කරන්න 0.25 22 27 787 නිර්මාණශීලී ඔබ වෙනුවෙන් අලුත් ගීතය.

0: හා මොකදඔය කරන්නේ?
1: මේක මට පරම්පරාව ලැබුණ පෙට්ටගම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනව හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
4: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු වරණ සදාම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්කල මිනිසුන් කන්දේ යසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ .net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
5: රජරට සේවය සමග ආදරණීය උදෑසනත් එක්ක ඔබ අප රැඳිලා ඉන්නේ. ඉතින් වැටෙන වැස්සත් එක්ක මේ වෙසක් කාලයේදී පිපෙන මල් වර්ග බොහෝමයි. ගස්වල, ඒ වගේම වැල්වල, ඒ විතරක් නෙවෙයි වැව් පොකුණුවල පුදුම විදිහට මල් පිපිලා තියෙන්නේ. මේ මල් සියල්ල අපි සම්බුදුරජාණන් වහන්සේගේ පාමුල පූජා කරනවා. පූජා කරලා අපි බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා. එක, අපේ හිත සංසුන් කරගන්න, හිත හදාගන්න, භවය නසන්න. මේ වෙසක් මාසයේ බොහෝ වෙසක් සිතවිලි අපේ හිතවල පහළ වෙනවා. ඉතින් මේ මලක් නැති නිවසක් තියෙයිද? දැන් එහෙම හිතනකොට වර්තමානයේ වෙනකොට මල් පිපෙන ගස්වලට වැඩිය අපි හුඟක් වෙලාවට අර ගස්වල අතු බලන්න, එහෙම නැත්තම් පාට පාට අතු තියෙන විවිධ කෝලියස් වර්ග, ක්‍රෝටන් වර්ග හිටවන්නට අපි බොහොම ප්‍රිය කරනවා. හැබැයි අපේ වැඩිහිටියෝ නම් වැඩිපුරම කැමති මල් පිපෙන දහස්පෙතියා, ඉද්ද, අරලිය, පිච්ච, සමන් මේ වගේ මල් පිපුණහම ඒත් එක්කම සේපාලිකා. රාත්‍රී උදා වෙනකොට පුදුම විදිහට සුවඳ දැනෙන්නේ. ඒ සුවඳ දිවා කාලයේ එනකම්ම පවතිනවා. ඉතින් එහෙම සුවඳත් එක්ක අපේ දවස ආරම්භ කළාම අපේ හදවත්වලට පුදුම විදිහේ සතුටක් සහ සැනසීමක් ලැබෙන්නේ. ඒ සැනසීම මුළු දවස පුරාම, ඊට පස්සේ සතිය පුරාම, මාසය පුරාම, ඒ වගේම අපේ හදවතට දැනුණාම මුළු ජීවිත කාලය පුරාම අපිට සැනසුම් සුසුම් හෙලන්න පුළුවන් වටපිටාවක් සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. මහින්ද කෝදාගොඩ ලියූ ගීතය ලාල් හීනටිගල සංගීතවත් කළේ මේ රංජන් ජයතිලක.
6: අරලිය මල් සමන් මල් මානෙල් මල් ලෝලු මල් පතුසුද

0: දෙන්න.
1: සෙනසුරාදා සවස හතරට
2: නළල තිලකයෙන් සරසා ගන්න සාරදා.
0: ඔබ අප හමුවන සුඳුරු සත්සර බැහැන්
2: හඳක් වගේ ඔබ ඇතින් තිලෙන විට
0: නව පදමාලා සති අන්ත පාඨමාලාව රජරට මාධ්‍ය පාසල සහ සංගීත පාසල
3: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල
4: සැබෑ ගුවන් විදුලි සංනිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස
3: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න
0: පාලක රජරට සේවය අනුරාධපුර.
5: වේලාව ඔබ වෙත ගෙනෙන්නේ
6: හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
7: උදෑසන 7:45.
6: හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
8: තිලෝ තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: මාරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03 77 500 500

කාන්තා ඔබ වෙනුවෙන් ගෙනෙන සිරිලිය වරුණ සෙනසුරාදා පසරු 1:15 සිට 2 දක්වා. වෛද්‍ය තොරතුරු, කලාත්මක තොරතුරු, ඔබේ නිර්මාණවලින් සුසැති සිරිලිය වරුණ 107.3 රජරට සේවයේ ඔස්සේ සෙනසුරාදා පසරු 1:15 සිරිලිය වරුණ.

0: නිරංජලා සරෝජනී ගීතය ගායනා කළේ සමුද්‍ර වෙත්ත සිංහලී වූ ගීතය සංගීතවත් කළේ එච්.එම්. ජයවර්ධන. පෙරවරු 8ට තවත් විනාඩි 9යි.
1: මම ජාත්‍යන්තරයේ දින සුපිරි විගී ටූත්පේස්ට් එක එන්ජොයි කරන ගමන් හිටියේ.
2: ජාත්‍යන්තර දින
3: අවුරුදු 600ක් පෙරණි ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරි විගී දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
2: ඔයාගේ දත් නංගුට් ලුකින්.
3: Then what about me?
4: ආ හා හා මොකද ඔය කරන්නේ?
5: මේක මට පරම්පරාවෙන් ලැබුණු පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
6: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තිනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
7: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
6: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
8: දහම් සුව වන්දනා ධර්මදේශනා මාලාව සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම පස්වරු තුනට රජරට සේවයෙන් දහම් සුව වන්දනා.
9: සංවිධාන ශක්තිය ගාමිණී අබේරත්න මහතා සවන් දෙන්න. සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම පස්වරු තුනට දහම් සුව වන්දනා ධර්මදේශනා මාලාව රජරට සේවයෙන්.
0: අද බ්‍රහස්පතින්දා දවසේ පෙරවරු 8ට පැයේ පුවත් ඉන් අනතුරුව පෙරවරු 9 දක්වා ඔබ වෙනුවෙන් අපි මේ හෝරාවේ ගීත ඉල්ලීම් ඉටු කරන්නට බලාපොරොත්තු වෙනවා. මැදිරියට යොමු කළ ලිපි තැපැල්පත් රාශියකුත් තිබෙනවා. ඒත් එක්කම අපි ඔබට මතක් කරනවා 02252220930 මැදිරියේ දුරකථන අංකයෙන් එන්න මේ පැත්තට බ්‍රහස්පතින්දා උදෑසන ඔබ ප්‍රිය කරන ගීත අහන්න. මේ නිමල් ගුණසේකර.

රත්මලේ බන්දුල ගුණ. ගුණවර්ධන ලියූ ගීතය විජයරත්න රණතුංග සංගීතවත් කළේ නිර්මලා රණතුංග සිව්වන්දි රණතුංග සමගින් ගායනා කරන මේ ගීතයත් එක්ක නිමා කරනවා ආදරණීය උදෑසනයි.

0: රජරට සේවය
1: FM 107.3 සුසංවේදී සම්නිවේදනයක් කරා
2: RS වානේ කම්පනි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
1: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
2: මේ පැයේ පුවත්
3: වෙලාව පෙරවරු 8යි පැයපුවත් සමකින් මම ජීවන්තා රූපසිංහ. ශ්‍රී ලංකාව තුල ඉන්දිය ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ඉන්දියේ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදයේ නියෝජනය කළ පිරිසක් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙරට තුල කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි ප්‍රමුඛ පෙළේ ව්‍යාපෘති පහක් හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. ඉන්දියාවේ සාර්ථක ඩිජිටල් ආකෘති ආදර්ශයට ගනිමින් දේශීය ෆින්ටෙක් ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම, ඖෂධ, ඇඟලුම් සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි ඒකාබද්ධ ව්‍යාපාර ආරම්භ කිරීම, බැංගලෝර් කොළඹ තාක්ෂණික ව්‍යවසායකත්ව කොරිඩෝවක් නිර්මාණය කිරීම මෙන්ම වරාය හා සංචාරක ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. මීළඟ පැයපුවත් ප්‍රකාශය පෙරවරු 9ට.
1: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
2: මේ පැයපුවත් RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
4: තිලෝ තිලක වූ අමාමේනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: සංඛාරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03775500 රජරටයි ගොවිබිමයි වැව්පැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනීන සජීවී කතිකාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි කොත් සේවාව සහ රජරට සේවය එක්ව ගෙනීන රජරටයි ගොවිබිමයි සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: මොකද ඔය කරන්නේ?
1: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන්. සත්‍ය විවරණ

0: පෙරවරු 8යි විනාඩි 5යි දැන් වෙලාව. ගහකොළ අතරින් හිරු එළිය ඇවිල්ලා ඉබිකම් කරනවා වගේ අපිට දැනෙන්නේ. හරිම සුන්දර පරිසරයක අපි ඉන්නේ. ඉතින් මේ සුන්දරත්වය ඒ වගේම ප්‍රබෝධය හිතේ තියාගෙන එක්කෙමු බ්‍රහස්පතින්දා උදෑසන ගී ඉල්ලීම් එකතුවට. උදෑසන සීතල පින්නත් එක්ක අපි සූදානම් ගී එකතුවට මුල පුරන්න. අයිබෝවන්
1: ආයිබෝවන් සුබෝදෑසන ශ්‍රී ලංකාවට. මම අලව කසුලාවල රත්නකාන්දව එද්දෙච්චා පිළිමහත්මගේ සීතල පින්නත් කියන සින්දුව ගේ වහම මම සුබට ගන්නවා. සුමිලා ජයන්තිනේ සර්වෙත්ල කරත් නැයි උපාවිට කරත් නැරි මම වීදි සුමදත් නැයි දීසෙන්පර හිංජානි සමන්න ලංකෝදයි දුකරෙල්ලේ පුණ්‍යසිරි බොහොම කිසි අවස්ථාවක් දුන්නද
0: ගීත ඉල්ලීම් එකතුව සමගින් එක් වෙන්න අපිත් ඔබට ආරාධනය කරනවා. මැදිරියේ දුරකථනයේ අංකය 02 25 22 20 930.

0: විශාරද එඩ්වඩ් ජයකොඩි නිරංජලා සරෝජනී සමග ගීතය ගායනා කළේ පෙරවරු 8යි විනාඩි 9යි දැන්. අයිබෝවන්.
1: බෝවන්, ඔබ උදෑසනක් වාසනාවන්ත සුබ දවසක් වේවා. ජීවන්ත රූපසිංහ මහත්මිය, මම තේරුවාවිල KDA සමරසිංහ. මම අහන්න කැමති විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ඇතුළු පිරිස ගායනා කරන ගීතයක්. ඉතින් මම එකතු කරගන්නවා නාලන්ද සපුගස්සයායේ පද්මා ගමගේ අක්කා WM පුෂ්පා කාන්ති ඇතුළු පවුලේ සියලු දෙනාත්. රජරට ගුවන්විදුලියට ලැබෙන්දි මගේ හිතවත්ම මිතුරු මිත්‍රයන් සියලු දෙනාමත්, ත්‍රිවිධ හමුදාවේ වීරෝදාර රණවිරුවන් රණවීරවරියන් සියලු දෙනාත්, සිවිල් ආරක්ෂක බලකායේ සේවයේ නියුතු සොයුරියන් සියලු දෙනාමත්, සුභ සේවයේ නියුතු සුභවිරුවන් සුභවීරවරියන් සියලු දෙනාම ගීතයන් එකතු කරගන්නවා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නා.
0: මේ විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්.

0: බ්‍රහස්පතින්දා උදෑසන ගීත ඉල්ලීම් එකතුව සමග ඔබාපර ඇඳෙන්නේ. මීළඟ ගීතය අහන්නත් කෙනෙක් ඉන්නවා. අයිබෝවන්.
1: මේ අයිබෝවන් විසින් මම මහත්‍රිමචය සිටකොට පහල මම මේ ගීත ඉල්ලීමට මේ නම් ඇසීමට පෙර මට දෙයක් කියන්න තියෙනවා. 1979 අප්‍රේල් 12 වෙනිදා උපත ලැබුවා වූ දැන් අවුරුදු 86 වෙනවා රජරට සේවා සොඳුරු රූප රාජනීය දැන් මේ වෙනකොට ආ ගමන ආපස් නැති බලනට හරිම සතුටි. ඒ ආවා වාගේ ඉදිරියටත් ඉතාම ශක්තිමත් සාර්ථක ලෙස ගමන් කිරීමට මම සුබ පතනවා. රජරට සේවා කාර්ය මණ්ඩලයටත් ඔබතුමියටත් එකම මගේ ගීතයටම එකතු කර ගන්නවා. මම ඉන්නවා ගෝරේ මිතුරු මිතුරුයන් මේ වෙනකොට ඉන්නවා 35ක් විතර. මට මේ නම් වශයෙන් කියන්නේ මම මේ සිළු දරාම එකතු කරගෙන මේ ගීතය අහමු. ගොඩාක් ස්තුතියි මේ අවස්ථාව ලබා දෙනකොට. මම මහකිරිමැකේ සුගත පාල.
0: ඔබ ප්‍රියකරන ගී හඬ ආචාර්ය සුජාතා අත්තනායකගේ.

0: පෙරවරු 8යි විනාඩි 20යි දැන් වෙලාව. අයිබෝවන්
1: අයිබෝවන් සබ විදේශනක් මම දෙල්දර නිමල් අන්දිසකේ කරගත්තා කියලා නා පල්ලේ නයිනි වෙනස් ජීවිගේ කුමාරියම ගොල්ල ගාමිණී හිමි ඔහොමෙත් කරගන්න සදාස. ඔව්
0: ගීතේ අහන්න අපි තවත් පිරිසක් එක් කරගන්න සූදානම්. මේ පිරිස පොළොන්නරුව ඇතුමල් පිටියෙන් තිලක් මංචනායක ඇතුළු පිරිස. ඔහු තැපල්පතක් යොමු කරලා තියෙනවා. තරංග, ජානක, රංග, මඳු, සුදු සියලු දෙනාමත් විශේෂයෙන්ම ගෝණී මිතුරු මිතුරියන් සියලු දෙනාමත් එක් කරගන්න කියලා ඔහු තැපල්පතේ සඳහන් කරලා තියෙනවා. ඔහුගේ හැම තැපල්පතකම කවියක් තියෙනවා. ඉතින් මේ ඒ කවියටත් ඉඩකඩ ලබා දෙන්නට හිතුවා. මොකද මේ කවි රචනා කරන එක ලෙහෙසි පහසු කටයුත්තක් නොවන නිසා. මේ තැපැල්පතේ සඳහන් කවිය මේකයි. සවනට මුමුණමින් ඉමිහිරි ගී සින්දු, තනියට ළඟ ඉඳන් හදසෙනි හසරැන්දු, ගනඳුර මකා නිවසට සිරිකත කැන්දු, පහනකි මැණික් මගේ රජරට සුරලන්දු. පොළොන්නරුව ඇතුමල් පිටිය තිලක් මංචනායක ඒ විදිහට සඳහන් කරන්නේ. ඉතින් මේ පිරිසත් එක්කගෙන අපි අහමු ගීතය.

0: මේ ගීතේ මහන්න කෙනෙක් ඉන්න නිසා ඔන්න ඉඩකඩ ලබා දෙනවා අපි. ආයිබෝවන්.
1: ආයිබෝවන්, සුබ දවසක්. මම දුල්ලින් ඥානා කුමාරි පෙරේරා.
2: ඔව්, කියන්නකෝ ගීතේ අහන්න කවුද එක් කරගන්නේ කියලා.
1: විශේෂයෙන් ආදරණීය ඔයාලව එක්ක කරගන්නවා. ඒකම නාදි කල්දීරා, වරකපල පාතිමා, රම්‍යා බටු ඉතනංගි, සීතා වන්නිවල අත්තා, ඉන්දී සුමන රත්න, තිලක සිරිද සිල්වා, පිටක් මංචන අයිත, අනුන් ඉන්දීසු, ජගත් චන්ද්‍ර සිරි, කුමුදිකා සිරෝමි. අවස්ථාව ලබා දුන්නට ගොඩාක් ස්තුතියි. පෙරුවන් සරණයි.

0: කලාසූරී අල්හාජ් මොහිදීන් බෙක් කේරාණි සමග ගීතය ගායනා කළේ 8:26 දැන් වෙලාව. අයිබෝවන්.
1: අයිබෝ. මම ගලෙන්දින අලුත්ගුල්ලන් ලලිත් කුමාර කතා කරන්නේ. මේ වෙලාවේ මම ඉස්සර දේවපාල මහත්මයා ගීතයක් අහන්න එකතු කරගන්නවා. දේවෙන් කුමාර රණවීර මහත්මයා සේදී සමරකින් අයියා ගාහේ දේවපාල මහත්මයා තෙරදිනේ ජීජි සුමංගත් මහත්මයා ලක්ෂණ කල්තර කුමාර
0: ලලිත් ප්‍රියකරණ ගීතේ මේ එච්.ආර්. ජෝතිපාල, ජේ.ඒ. මිල්ටන් පෙරේරා ප්‍රධාන පිරිස ගායනා කළ ගීතය.

0: ජේ.ඒ. මිල්ටන් පෙරේරා ග්‍රේෂන් ආනන්ද ප්‍රධාන පිරිස ගීතය ගායනා කළේ. මේ ගීතයම මිල්ටන් පෙරේරා ජෝති සමග ගායනා කළ අවස්ථා තිබෙනවා. හැබැයි මේ අපිට අද වාදනය කරන්න ලැබුණේ ග්‍රේෂන් සමග ගායනා කළ ගීතය. 8:31 දැන් වෙලාව. ආයුබෝවන් මාලිනී.
1: ආයුබෝවන්, සුබ උදෑසනක්.
2: සුබ උදෑසනක්.
1: ගීතයක් තෝරගත්තා. ඒ ගීතයට මම එකතු කර ගන්නවා මහත්තයා දයාරන්න, ඉතාලා ඉන්න අකිල, සුලක්කන ඉනෝක, දයරු සඳරු, ඉනෝක බබා ලවයි, යනමදින් සුනිලා හිටියාරච්චිත් එකතු කරගෙන, මැදිරියෙන් ඔබතුමියත් එකතු කරගෙන අපි ගීතය හදමු.

0: ඇන්ජලීන් ගුණතිලකගේ ගී හඬ අප්සරා චිත්‍රපටිට ඇතුළත් වුණු බොහොම පැරණි ගීතයක්. ගීතේ රසවිඳිනකොට ඔබට තේරෙන්නේ නැති ගීතේ මොනතරම් පැරණිද කියලා. තවත් ගීතයක් තෝරගෙන කෙනෙක් ඉන්නව දුරකථනයෙන් එක් වෙලා. අයිබෝවන්.
1: සුබ උදැසනක් වේවා ජීවන්ත මහත්මිය. මම මඩාටුගම සෙනෙවිරත්න. මම අර්ථන දිසානායක සමග වික්ටර් රත්නායක මහත්මයා ගායනා කරන ගීතයක් තේරුවේ අද ඒ සඳහා එකතු කරගන්නවා මම මේ වෙලාවේ රජරට ගුවන් ඉදිරියේ සවන් දෙන සීලු දෙනාව.
2: මේ සෙනෙවිරත්න මහත්තයා මේ වගේ ගීතයක් තෝරගත්තේ මොකද කියලා අහන්න ඕන.
1: අහන්න කියන්නේ ඩාකිනි සංගීතයට කැමති ඇත්තෙම. පොඩි කාලේ ඉඳලම ඉතින් අපි වේදි කරකේ හිටියේ. ඒ වගේම බජෞදම්මා නොයිකුත් ජාති කරා ඒ සුන්දර කාලේ මතක් වෙනකොට ඉතින් මේ අපිටත් දැනෙනවා මේ යමක්.
2: ඒ කියන්නේ දැන් බජව් දැම්ම කියන දැන් බජව් දාන්නේ නැද්ද?
1: දානවා දැනුත් තරම ඒ තරම් දුරට නෑ. මොකද අපි ඉස්සර පොඩි කාලේ අපිට ඉතින් පවුලේ ඔක්කොමලා එකතු වෙලා එහෙම විනෝදෙන් කාලේ ගත
2: කළානේ.
1: වෙන දේවල් තිබුණා හවස් වෙනකොට ඉතින් හොවා තමයි පෙරේ සංගීත ගොඩාක් කැමති. මගේ දුවත් සංගීත ගුරුවරියක් කියලා කරන්න උත්සාහ කළා. ඉතින් හරි ආසයි ඉතින් සංගීතේ.
2: ඉතින් උත්සාහය සාර්ථක වුණේ නැද්ද?
1: සාර්ථකයි. ඉතින් සන්තෝෂෙන් ගීත අහගෙන ඉන්න.
2: ඒ සතුටට ඔන්න අපිත් මේ ගීතේ සතුටක් විදිහට තිලින කරනවා.

0: ආචාර්ය වික්ටර් රත්නායක හර්ෂණ දිසානායක සමග ගීතේ ගායනා කළේ පද්මා අයිබෝවන්.
1: අයිබෝවන් මිස ඔබතුමන් සුබ උදෑසනක් වේවා.
2: සුබ උදෑසනක්.
1: නන්දමාලි මහත්මියගේ ඕනම ගීයක් නේද? නේද?
2: ඔව්.
1: එක්තරා ගානක් තේරුවයිද KD සමතින් මල්ලි. ගලේ පුස්තකාංජනා ඔබතුමිය. ආ එනවා නම් මේ සේවා වල සමතින් මල්ලිට කියන්න. එතකොට යාම.
0: ඔන්න ඉතින් අපේ නේද හිතවත්කම් බැඳීම් කොයි තරම් තියෙනවද. අපේ රට වටේම ලංකාව වටේම බොහෝ අසන්නන් ඉන්නවා. ඒ අසන්නන් ඔක්කොම එක මිටකට එක පොදියකට ගොනු වෙලා ඉන්නේ. ඉතින් ඒ අය මේ විදිහට අපි සමගින් එකතු වෙනවා, කතා කරනවා, දුක සැප බෙදා හදා ගන්නවා. ගීතය ලබා දෙන්න අපි සූදානමින් ඉන්නේ. 8:42 දැන් වෙලාව.

0: තන්න නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිනය
1: රසජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය
0: දුරකථනය 0812 2 88 651 රසජනනී
1: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
2: මම ජාත්‍යන්තරයේ දිනු සුපිරි ටූත් පේස්ට් එක එන්ජොයි කරන ගමන් හිටියේ
1: ජාත්‍යන්තර දින
3: අවුරුදු 600ක් පෙර ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සැලසෙන බව සනාථ කර ඇත.
1: ඔයාගේ දත් නංගුට ලුකින්.
4: Then what about me?
5: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරුවරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින් කළ මිනිසුන් කන්දී යසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ lauturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්ම දේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්ම දේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: පෙට්‍රස් සුවඳ තත්ුවන එකම වාහනේ අවුරුදු සක්ම දන්න එකම වාහනේ
7: කාර්ග හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
1: පෙරවරු 8යි විනාඩි 45යි දැන්
6: පෙට්‍රස් සුවඳ තත්ුවන එකම වාහනේ අවුරුදු සක්ම දන්න එකම වාහනේ
7: කාර්ග හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
8: යාලුවනේ ඔයාලත් සමනලෝයනේ පුංචි අපේ විශ්වයේ වැඩසටහන අහලා තාම තෑග්ගක් දිනාගත්තේ නැද්ද? එහෙනම් ඔයාලත් සෑම බදාදා දිනකම සවස 4:15ට විකාශය වෙන පුංචි අපේ විශ්වයේ වැඩසටහනින් අහන ප්‍රශ්නයට පිළිතුරු දීලා තෑගි දිනා ගන්න.
9: FM 90.1 FM 107.3 රජරට සේවයෙන්.

0: විශාරද නන්දා මාලිනීගේ ගී හඬ පෙරවරු 9ට තවත් විනාඩි 11යි තියෙන්නේ. අයිබෝවන්
1: අයිබෝවන් ජීවන් තමිස් මම අනිල් බෙන්ඩිස් නැත්තේ ගොඩ සල්ගස් මහතු තුමිනි පතුමගෙන් අද මට හිතුණා දැන් මේ මාසේ මේ පාලුසෙන්ද පොත විසි ධර්මප්‍රිය ජයසේකර සූරින් ජයන් සමරගෙන සතර 12 සම්පූර්ණ වෙනවා. ඒක එතනට උපහාර පිණිස මෑත යුගයක ආචාර්ය රෝහණ වීරසිංහ සූරින්ගේ සංගීතයට විපුල් ධර්මප්‍රිය ජයසේකර සූරින්ගේ පන්සිජි ලියවුණු චරිත පීඩක් පිරිස් මහත්මයේ ගායනය කරන ආස් ගැබේ තරු කැටගානේ පොළෝ තලේ වැලි කැටගානේ මිනිසා යුගයේ කාල පෙළ ගානේ ආදරි මං ආදරි මේ ගීතයට මම එකතු කරගන්නා අත්මාලියාවේ දිසෙන්තුර ඩීම් රණවීර මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාමත් නිදුවන්ද ගාහියේ සුමතිපාල මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාමත් පිළියන්දල ආනන්ද කල්දේර මහත්මයා මාජි කල්දේර මහත්මිය බදුල්ලේ ඥානල් කුමාරී කියලා අද වඩුන්නේ ගාමිණී විරක්සිංහ මහත්මයා දමදිනේ බර්නාඩ් ලියනගේ මහත්මයා පල්ලේල නයිනිකාන්ති මාතලේ කුමාරී මිතිගල පුරණෑගල වැහැර නිවුතම් ප්‍රාන්ත මහත්මයා කන්දලේ සරත් දසනායක මහත්මයා මෙච්චියාගම සොම්සිරි මහත්මයා ඒ වගේම නිමාත් සේනාරත්න මහත්මයා ඒ සුගතපාල මහත්මයා දිලෙන්පුර ඉන්ද්‍රාණී මහත්මිය ඉන්ද්‍රාණී පුෂ්පලතා මහත්මිය ඇතුළු අපේ හිතෝ සියලු දෙනාමත් රජවැඩ ගුවන් උත්සවයට සම්බන්ධ වෙන සියලු දෙනාම එකතු කරගෙන ජීවිතයට සම්බන්ධ වෙනවා. සුබ දවසක්.

0: බ්‍රහස්පතින්දා උදෑසන ගීත ඉල්ලීම් එකතුව සමග ඔබ අප රැඳෙන්නේ මීළඟ ගීතය තෝරගෙන තියෙන කෙනෙක් ඉන්නවා. ආයිබෝවන්.
1: ආයිබෝවන් මිස් මම අතපල ඉක්කෙන විදියට මිස් සම්බන්ධ කරගන්නවා. ලක්ෂානේ, දිල්ලානේ, බුද්ධිස, යසිරේ, මතිස, මදාරා, එතන සාගමින් විශානේ, දමයන්ති, එන්නේතුන්තර, කන්තලින්, පත්මා දිසානායක ඔබතුමිසා කාර්ය මණ්ඩලය ඒලා ඉස්සමගෙන කියන දෙයක් සම්බන්ධ කරගන්න ඔබතුමීට බොහොම ස්තුතියි. මේ ගීත ලබන්න
0: අලව්වෙන් නිමාලි අහගෙන ඉන්නවා කියලා කිව්වා. ඒ වගේම මාදම්පේ තමරා, ඔබ දෙදෙනාත් අපි මේ ගීතය අහන්න එක් කරගන්නවා. අබ්දුල් කේ සාදිකින් රචනා කළ ගීතය දර්ශනරුවන් දිසානායක සංගීතවත් කළේ විශාරද සුනිල් එදිරිසිංහ මේ ගීතය ගයන්නේ. මේ ගීතයත් එක්ක අපි බ්‍රහස්පතින්දා උදෑසන ගීත ඉල්ලීම් එකතුව නිමා කරනවා.

රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: 107.3 රජරට සේවය මේ අපේ රේඩියෝ එක.
1: RS වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්පී
0: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
1: මේ පැයේ පුවත්
2: වෙලාව පෙරවරු 9යි. මේ පැයේ පුවත් සමග මම ජෝතිපාල තෙබුවන. මැදපෙරදිග කලාපයේ පැවති යුද උණුසුම පහව යමින් අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර යුද්ධය නිමා කිරීමේ එකඟතාවක් පිළිබඳ වාර්තාවීමත් සමගම ලොක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙන්න ලෙස පහත වැටි තිබේ. අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම නිමා කිරීමට අදාළව දෙපාර්ශ්වයම ඉතා කෙටි එකඟතා ලියවිල්ලකට අත්සන් තැබීමට ආසන්න වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙම පුවතත් සමඟ මීට පෙර බැරලයක් ඩොලර් 108ක්ව පැවති බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල මේ වන විට ඩොලර් 102 දක්වා පහත වැටී තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබඳව සටහනක් තබමින් පවස ඇත්තේ ඉරානය සමඟ අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි. මේ හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා ආරක්ෂා කිරීම ආරම්භ කළ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුම තාවකාලිකව නතර කරන බවත් ඔහු නිවේදනය කර තිබේ. මේ පැයේ පුවත් එපමණයි. මිළඟ පැයේ පුවත් පෙරවරු 10ට බලාපොරොත්තු වන්න.
0: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
1: මේ පැයේ පුවත් RS වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ RS RB 500 වානේ කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්පී.
3: ආහා හා මොකද ඔය කරන්නේ?
4: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ.
5: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනව හරි ඒකේ ලියලා තියනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
6: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
5: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
7: තිලෝව තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොල සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03775500
1: 107.3 රජරට සේවය මේ අපේ රේඩියෝ එක.
2: තෙබුවන සමග ගී රස මියුදු
3: වෙලාව දැන් පෙරවරු 9යි විනාඩි 4යි. අපි ඉතින් ගී රස මියුරු වැඩසටහනක් අද ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. මේ වැඩසටහන තුළ අපි කතා කරන්නේ ගීත ගැන. අතීතයේ නිර්මාණය වුණු ගීත, වර්තමානයේ නිර්මාණය වී තිබෙන ගීත, ඒ වගේම විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ ගීත, මේ පිළිබඳව අපි විවිධ අදහස් දක්වමින් කතා කරමින් මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ඉතින් මං හිතනවා අපේ හුඟක් රසික පිරිස, අපේ ආදරණීය අසන්නන් මේ ගීතවල යම් යම් අදහස් උදහස් තොරතුරු දැනගන්නට කැමැත්තෙන් ඇති. ඉතින් අපි ගීතයක් එකවර ප්‍රචාරය නොකර ඒ ගීතයට පාදක වුණු කරුණු කාරණා සහගේ පද රසකයා සංගීතඥයා මේ ආදීන් සමග ඔවුන් පිළිබඳ තොරතුරු සමග ඉදිරිපත් කරන්නේ නම් ඒ ගීයක රස මියුරු උරා ගන්නට ඔබට අවස්ථාව උදා වෙයි කියලා මා හිතනවා. මම අද මුලින්ම තෝරගත්තේ මේ සිංහල සිනමාවේ එක්තරා වකවානුවක මා හිතනවා 50 දශකයේ පමණ චිත්‍රපටයක් නිර්මාණය වෙනවා. එකල චිත්‍රපට හැදුනේ දකුණු ඉන්දියාවේ. බොහෝ විට ද්‍රවිඩ ජාතික නිෂ්පාදකවරු සංගීතඥයෝ සමයි සම්බන්ධ වුණේ. අපේ රටේ චිත්‍රපටයක් හදන්න ඕන වුණොත් එයාලටත් ඒ කාලේ ඉන්දියාවට යන්න සිදු වුණා. ඉන්දියානු ජනකතාවක් තියෙනවා, අපේ මේ සිංහල ජනකතාවක් තියෙනවා සරදියල් ගැන, ඒ වගේම ඉන්දියාවේ ජනකතාවක් තියෙනවා මාතලන් ගැන. මේ ඉන්දියාවේ සිදු වූ ජනකතාවක් නිසා මේ සිංහල චිත්‍රපටියට සම්පූර්ණයෙන්ම ඇඳුම් පැළඳුම් වලින් පවා මේ ඒ ඉන්දීය දකුණු ඉන්දියානු ආභාෂය ලබන්නට සිදු වුණා. ඒ වගේම මේ චිත්‍රපටිය රූපගත කරන්නේ සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී 9 මිලියන් සමයි ලංකාවේ. ඉතින් කොහොම වුණත් මේ ගීත ගායනා කරපු අයත් ඉන්දියාවේ. මේ චිත්‍රපටයේ චිත්‍රාරම්භ කුමරු සහ චිත්‍රවල්ලි කියන චරිත දෙක තමයි ප්‍රධාන චරිත දෙක වෙන්නේ. ඉතින් චිත්‍රවල්ලි ගැමි තරුණයක්, චිත්‍රාරම්භ කුමරු ඊළඟට රාජ්‍ය හිමි වෙන කුමාරය. ඉතින් මේ මේ දෙදෙනා අතර කතන්දරේ තමයි මාතලන් කතාවේ තියෙන්නේ. ඒක පරම්පරා දෙකකට යනවා. රජුරුවන්ගේ පුතා තමයි පසුව මාතලන් බවට පත් වෙන්නේ. දැන් කොමුණත් මේ චිත්‍රපටිය පැරණි චිත්‍රපටයක් නිසා බොහෝ දින නරඹා ඇති. ඉතින් මේක පොඩ්ඩක් ආකර්ෂණීය චිත්‍රපටයක්. ඒ වගේම මෙහි ගීත හැම ගීතයක්ම වගේ මේ බොහොම සිත් ගන්න සුළු ගීත බවට පත් වෙලා තිබුණා. ඒක ලොකු හේතුවක් වුණා මේ චිත්‍රපටයේ ජනප්‍රිය වන්න. නමුත් එහි කේ රානි පෙරේරා කියන ගායිකාව ගායනා කරනවා පසුබිම් ගීතයක් චිත්‍රවල්ලි වෙනුවෙන්, හඳ රාහු මුඛයෙහි ගෙලුනා ලෙසේ කියන ගීතේ. මේ ගීතේ මට අපේ ගායන ශිල්පිනි සංගීතඥවරිය සම්මානනීය ගායිකාව ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මිය ගායනා කර තිබෙනු. මට හිතුනා මේ අපි හැමදාම අහන්නේ කේ රාණිගේ ගීතය. මේක ඒ චිත්‍රපටියට ඇතුළත් වෙලා නොතිබුණත් ඒ චිත්‍රපටියේ තිබුණු ගීතයක් නිසා මට හිතුණා ඒ කාරණේත් මතක් කරලා නන්දා මාලිනී ගයන හඳරාහු මුඛයෙහි ගිලුනා ලෙසේ කියන ගීතය ඔබට අහන්න දෙන්න අද ගී රස වීරු අතරින් මුලින්ම. අපි ගීතය අහලා බලමු.

දැන් කේරාණි ගායනා කළේ ගීතයත් නන්දා මාලනි ගායනා කළේ ගීතයත් මේ දිගීත දෙකම අහලා ඇති. සමහර විට නන්දා මාලනි ගැයූ ගීතය සමහර විට අද වෙන්නට අහන්නට ඇති. කොමුණත් මේ ගීත දෙකේම සමානකම සහ උච්චාරණයේදී සිංහල බස පිළිබඳව නිවැරදි උච්චාරණය නන්දා මාලනිගේ ගීතය ඇතුළුනා කියලා මට හිතෙන්නේ. කොමුණත් මේ ගීතය ඉතාමත්ම රසවත් ගීතයක් බවනං ඔබත් පිළිගන්නවා ඇති. 9:13 චිත්‍රපට ගීත නිර්මාණය වීමේදී විශේෂයෙන්ම මා හැමදාමත් කිව්වේ මෙරට ගීත සාහිත්‍යයක් නිර්මාණය කිරීමේ ගෞරවය ජාතික ගුවන්විදුලියට හිමි වෙනවා කියලා. මොකද ජාතික ගුවන්විදුලිය තමයි ගීත නිර්මාණ කටයුතු ප්‍රශස්ත මට්ටමේ ගීත නිර්මාණ ගායක ගායිකාවන් සංගීතඥයන් ගේයපද රචකයන් මේ සියලු දෙනා නිර්මාණය කරපු ස්ථානය. ඉතින් ගුවන්විදුලියට පෙර අපේ නාඩගම්වල තියටර්වල නාට්‍යවල ගීත ඇතුළත් වුණා. ඊට පස්සේ යුඩී පෙරේරා මොහොමඩ් ගවුස් වගේ අයගේ මැදිහත්වීමෙන් ග්‍රැමෆෝන් තැටිවලට ගීත ගායනා කරන ගායික ගායිකාවන් පිරිසක් බිහිවෙන්නට පටන් ගන්නවා. අපේ මුල්ම වකවානුවේ හිටපු ගායක ගායිකාවන් වසන්තා සඳනායක මොහිදින් බෙග් අහමඩ් මොහිදින් ජීඑස්බි රාණි පෙරේරා ඇති මේ වගේ අය ග්‍රැමෆෝන් සංගීතය හරහා තමයි මුලින්ම ගීත ගායනයට පෙළඹෙන්නේ, නැත්තං ආරම්භ වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපේ සංගීතඥයන් කීප දෙනෙක්ම විශේෂයෙන්ම ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්තයන්, ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් එවැගේම ජන සාහිත්‍ය පිළිබඳ උනන්දුවක් දැක්වූ බොහෝ ශිල්පීන් අපිටම අනන්‍ය වූ ගීත සාහිත්‍යයක් නිර්මාණය කිරීමේ කාර්යයට අතපොවා සිටියා. ගුවන්විදුලියේ අමරදේවයන්, ඩොල්ටන් අල්විස් මහගම ශේඛරයන් ආදි පිරිස්සගේ සම්බන්ධයෙන් ඉදිරිපත් වුණු වැඩසටහන් තුළින් විශේෂයෙන්ම සැලකිල්ලට භාජනය වෙන ගීත රාශියක් ගීත සාහිත්‍යයට එක්කහු කරන්නට සමත් වුණා. ඇති ඒ නිසා මම හිතනවා ගීත සාහිත්‍ය ඉතාමත්ම රසවත් දෙයක්. මුල් කාලේ නම් මේ සින්දු කියන අය ගැනවත් සින්දු ගැනවත් ඒ තරම් තැකීමක් කළේ නැහැ. ඒක සාමාන්‍යයෙන් තුන්වෙනි පන්තියේ සාහිත්‍යංගයක් හැටියට තමයි සැලකුණේ. නමුත් අද වෙනකොට ගීත සාහිත්‍යය ගීත රචනා ඇතුළත් පොතපත සම්මානයට පාත්‍ර වෙන තැනට පත් වෙලා තිබෙනවා. ඒ වගේම විශිෂ්ට ගණයේ ගීත රචකයන් ක්‍රමක්‍රමයෙන් බිහිවෙන්නට පටන් ගන්නවා. අපේ කොච්චර ගීත බිහි වුණත් ඉතින් මේ ගේපද රචනා ගීතයක් බවට පත්වෙන්නේ සංගීතඥයා අතින්. සංගීතඥයා තමයි ගීතයක් හැටියට ඒ ගේය පදේ සකස් කරන්නේ. ඒ වගේම සුමුරු ගායනයත් ගීතයට අත්‍යවශ්‍යයි. හොඳ ගායනයක් නොවුනොත් කොයිතරම් හොඳ පදමාලාවක් හොඳ සංගීතයක් නිර්මාණය වෙලා තිබුණත් ඒ ගීතේ රසවත් බවින් පෙරෙන්නේ නැහැ. ඒ නිසා රසිකයන් අතරින් ඉක්මනින්ම අයින් වෙනවා. නමුත් අපිට මේ චිත්‍රපට කලාවත් එක්ක බිහිවුණු ගීත රාශියක් තිබෙනවා, ඉතාමත්ම මියුරු ගීත. නමුත් චිත්‍රපට ගීතයක තියෙන වෙනසක් තිබෙනවා. මට දැනගන්න මට අහන්න ලැබුණා මේ ළඟදී උරේෂා රවිහාරි අපේ ගායන ශිල්පිනිය වරක වැඩසටහනකදී සඳහන් කරනවා, සරල ගීතයක් ගායනා කරනට වඩා චිත්‍රපට ගීතයක් ගායනා කරන එක ටිකක් අසීරු කාර්යයක් කියලා. මොකද දැන් අපේ ගායක ගායිකාවන් බොහෝ දෙනෙක් දැන් එස්.ආර්. ජෝතිපාල මහත්මයා වුණත් චිත්‍රපටයකට ගායනා කරන්න තෝරගත්තහම ඒ ගීතේ ගැන පුහුණු වෙනවත් එක්කම එයා අහන්නේ කවුද මේ දර්ශනේ පෙනී සිටින රංගන ශිල්පියා කියලා. ඔහුට ගැළපෙන ඔහුගේ මුහුණේ ස්වභාවයේ ඉඳලම මේ කටහඬ ගැළපෙන විදිහට තමයි ඔහු ගීත ගායනා කරන්නේ. ඒකයි විජය කුමාරණතුංග මහතා සඳහන් කළේ ඔහු ගායකයෙක් වුණත්
ඔහුට ගී ගය ගන්නේ නැතුව එච්.ආර්. ජෝතිපාලවා ගීත ගායනා කරේ. ඔහුගේ අවසාන මොහොතේදීත් ඔහු කියා සිටියේ ඔහුගේ කටහඬ මිය ගියා කියලා. ඉතින් ඒ නිසා මේ ගේය පද ගායකයන් ගේය පද රචනා සංගීතඥය වගේම ගායකයා කියන මේ තුන් දෙනාම එක හා සමානව දැන් මේ අයිතිය පිළිබඳව විවිධ මති මතාන්තර මතුවුණත් මේ තිදෙනාම ඉතාමත්ම වටිනවා. නමුත් ඉතින් අවාසනාවකට මේ ගීතය අනාගතයේදී අහන්ඩ ඉඩ සලසල පටිගත කරලා නාද සටහන් තබන අය ගැන වැඩිය කතා බහ කරන්නේ නෑ කියලයි මට හිතෙන්නේ. කොමුණත් මම මේ රන් රස කියලා චිත්‍රපටයක් නිර්මාණය වෙනවා. සමහරේ ඒ වගේ මේ චිත්‍රපටය ඉතා හොඳ වුණාට සමහරයට ගීත ජනප්‍රිය වෙන්නේ නෑ. සමහර චිත්‍රපටිවල ගීත ඉතාමත්ම ජනප්‍රිය වෙනවා. නමුත් චිත්‍රපටය ඒ තරම් සිනමා ශාලාවල දුවන්නේ නෑ. ඉතින් මෙන්න මේ අතින් බලපුහම හරුන් ලන්ත්‍රා සමඟ සුජාතා අත්තනායක රන් රස චිත්‍රපටයට ගායනා කළ මේ ගීතය චිත්‍රපටයේ බලලා තිබුණත් අපිට දැන් මතක් වෙන්නේ නෑ. නමුත් මේ ගීතය නම් ඔබට මතක් වෙන්නේ.

0: රස ජනනී.
1: අපනේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතෙරට ගින්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
0: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
1: රස ජනනී, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගැටඹේ පේරාදෙණිය.
0: දුරකථනය 0812 388 651. රස ජනනී.
1: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
2: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු වරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3, FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දේ යසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ. ලෞතුරු වරණ .net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර, එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකියි.

නවයයි විනාඩි 24යි වෙලාව දැන්. අපි ඊළඟ ගීතයට යමු. මන් ටිකක් මේ ගීත සාහිත්‍යයේ මුල්ම වකවානුවට පොඩ්ඩක් ගමන් කරන්න හිතුවා. අපිට මතක් වෙනවා මුල් කාලේ අපේ ශීටි ප්‍රනාන්දු කියන ගායන ශිල්පියා පිළිබඳව. ඒ වගේම අපිට මතක් වෙන ආනන්ද සරත් විමලවීර. ඔහු ගුවන්විදුලියේ වැඩ කරපු කෙනෙක්. ඔහු ගුවන්විදුලියේ වැඩ කරන ගමන් ගේය පද රචනා කරපු කෙනෙක්. බොහෝ අතීතයේ සිට ආනන්ද සරත් විමලවීර මහතා ලියූ ගීත රාශියක් අප අතර තිබෙනවා. ඒ වගේම සීටී ප්‍රනාන්දු වගේම මේ කාලේ ඉතාමත්ම ලාබාල යුවතියකසේ ගායන ශේක්ෂරයට ප්‍රවේශ වන්නේ රීටා ජෙනවි ප්‍රනාන්දු. රීටා ජෙනවි ප්‍රනාන්දු ලතා බවට පත් කරන්නේ සුසිල් ප්‍රේමරත්න. සුසිල් ප්‍රේමරත්නයන් සමග ගයන ගීතයක් අපි ඊළඟට ඔබට ඉදිරිපත් කරනවා. මේ දැන් සීටී ප්‍රනාන්දු ලතා වල්පොල සමග ගැයූ ශැල ලිහිනි කවුල් හොඳ රවු දෙන්නා කියන ගීතයයි අපි ඊළඟට තෝරගත්තේ.

නවයයි විනාට විසි හතයි. කළු කැලනි නදී වගේම තමයි සැල ලිහිනි කොවුල් වගේ තමයි කළු කැලනි නදී. ඒ සුසිල් ප්‍රේමනාත් සමග නතා ගයනක් කරේ මේ ගීත රචනා කරේ ආනන්ද සරත් විමලවීර. දැන්මන් ආනන්ද සරත් විමලවීර රචනා කළ ගීත දෙකක්. ඒ වගේම ලතාවල්පොල සුසිල් ප්‍රේමරත්න සමගත් සීට ප්‍රනාාන්දු සමගත් ගයනා කළ ගීතයකුත් අද මෙතැන්ට තෝර ගත්තේ යම්කසි සම්බන්ධතාව ගොඩ නැගීමට. දැන් අපේ ගීත සාහිත්‍යයේ ගේ පද රචනා පිළිබඳව විමසන කොට ප්‍රේමය ගැන කියවෙන ගීත. ප්‍රේම සම්ප්‍රයෝගය ගැන වගේම ප්‍රේම විප්‍රයෝගය ගැනත් අපේ ගේ පද රචකයන් ගීත ලියා තිබෙන. එතට ප්‍රේම සම්ප්‍රයෝගය ආශ්වාද ජනකයි ඒත් මිහිරී. ඒ වගේම ප්‍රේම විප්‍රයෝගය ටිකක් දුක හිතෙනවා, කනගාටු හිතනවා, ශෝකය දනවනවා, ඒත් මිහිරී. එකට කියන්නේ මිහිරි වේදනා කියලා. වේදනා කියන්නේ නම් ඉතින් දැනෙනවා කියන අදහස. ඒක මිහිරිද අමිහිරිද රිදෙනවද කියලා තේරුම් ගන්නේ ඒකේ ස්වභාවයත් එක්ක. කොහොමද ගීතයක් අහලා අපි ලබන්නේ එක්තරා විදිහක වින්දනයක්, සතුටක්, අවබෝධයකුත් ලබනවා. ගේ පද රචනාවෙන් කියවෙන දේවල් පිළිබඳව අවධානයක් යොමු කළොත් තමයි ඒ අවබෝධය ලබා ගන්න පුළුවන් වෙන්නේ. සුසිල් ප්‍රේමරත්න හමුවෙන පුංචි කාලේ ලතා, ඒ කියන්නේ රීටා ජෙනෙවි ප්‍රනාන්දු දැරිය අනාගතයේ මේ රටේ කීර්තිමත් ගායන ශිල්පිනියක් වෙන සලකුණු දකිනවා. දැකලා ඔහු ඉන්දියාවේ ලතා කියලා ගායිකාවක් ඉන්නවා. ඒ නිසා මම ඔයාට ලතා කියලා තියෙනවා, ඒ වගේම කටහඬක් තියෙන කෙනෙක්, ඒ නිසා ඔබට අනාගතයක් තියෙනවා කියලා ඔහු ඇයට උදව් කරනවා. ඒ කුඩා කාලේ ඉඳලම ගායනයට පුහුණු කරා. ඇගේ මම තමයි ඇව මේ තැනට ඉස්සරහට එක්කරගෙන ඉන්නේ. පියා හැම විටම මේකට එරෙහිව කටයුතු කළා. ඒ කාලේ ගීත ගයන්නත්, චිත්‍රපටවල රඟපාන්නත්, චිත්‍රපට නිෂ්පාදනය කරන්නත් ඉන්දියාවට යන්න ඕනේ. ඉතින් ලතාවල්පොල ගායනය සඳහා එක්කරන් ගිය අවස්ථාවේ ගෙදරෙනකොට ඇයගේ ඇඳුම් සියල්ලක්ම පියා විසින් පුරුස්සා දම තිබුණයි කියලා තමයි අපි එක අවස්ථාවක කියවන්න ලැබුණේ. ඉතින් සමහරට ඒ පියා කල්පනා කරන්න ඇති, ඒ කාලේ ගෑනු ළමය එළියට බස්සන්නේ නැහනේ, සින්දු කියනවා තියෙනවා, සින්දු අහන්නවත් දෙන්නේ නැහැ, උගන්නන්නෙත් නැහැ ලියුන් ලියන්න පටන් ගන්නවා කියලා. ඉතින් ඒක නිසා ඉගන්නෙත් නැහැ, උගන්නන්න යවන්නෙත් නැහැ, ගෙදර රැකගෙන ඉන්නවා. මෙරට කාන්තාව ගෘහණියක්ම විය යුතුයි, බිරිඳක්ම විය යුතුයි, මවක්ම විය යුතුයි, ඊට යා යුතු නැතයි කියන සංකල්පය තමයි තිබුණේ. ඒ නිසා එදා කාන්තාවට ඒ තැන හිමි වුණේ නැහැ. ඉන්දියාවේ මේක මීටත් වඩා බරපතලයි. ඉතින් අපේ රටේ සංස්කෘතිය ක්‍රමයෙන් වෙනස් වෙමින් සමානව අයිතිවාසිකම් ලබන්න කාන්තාවට ඉඩකඩ සැලසෙන්නේ බුදු වදනත් එක්කයි කියලා මට හිතෙනවා. බුදුහාමුදුරුවෝ වරක කිව්වේ පිරිමින් පමණක් නෙමෙයි පණ්ඩිතයන් වෙන්න පුළුවන් කාන්තාවන්ටත් පුළුවන් කියලා. ඉතින් ඒ නිසා අපි එබඳු දක්ෂතා තිබෙන උදවිය අද අපාතරේ නැතත් අපි ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. කළු කැලණි නදිය බලන්න යමු දැන්.

ඔන්න මං ඔබව ලංකාව පුරාම රවුමක් එක්කරගෙන ගියා. ඒකැනි පූජනීය සිද්ධස්ථාන වගේම සෞන්දර්යාත්ම ගුණයෙන් අනූන ස්ථානත් අපි මනසින් දුටුවා, කණින් ඇහුවා. ඉතින් ඒගේ අපූරු ගීතයක් නිසා මා විශේෂයෙන් තෝරගත්තේ. මම මිට කලින් මතක් කළා මේ ප්‍රේම සම්ප්‍රයෝගය සහ විප්‍රයෝගය ගැන. දැන් මේ මොකක් වුණත් අපේ ප්‍රේම ගීත යෞවන ප්‍රේමය පිළිබඳව තමයි ගීත බොහොමයක් ලියවෙන්නේ. අනිත් එක මේ ප්‍රේමය කියන එක භාවිත වෙන්නේත් විවාහයට කලින් විතරයි. විවාහ වුණාට පස්සේ ප්‍රේමය අතුරුදහන් වෙනවද මන් දන්නේ. ඊට පස්සේ මේ සතියක් යන්නේ ඉස්සෙල්ල පෙරක දෝරුව හොයනවන මේ දික්කසාද වෙන්න, නැත්තම් විවාහය අයින් කරන්න. ඉතින් එහෙම ඉතින් සුලභ නෑ. කලාතුරකින් එහෙම වෙන අවස්ථා තිබෙනවා, අපි අහලත් තියෙනවා, දැකලත් තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ අපේ ගීත සාහිත්‍යයේ මේ යෞවන ප්‍රේමය ගැන, ඒ කියන්නේ විවාහයට පෙර කාල පරිච්ඡේදය, සමහර විට විවාහ නොවෙන්නත් ඉඩ තියෙනවා. මේ නමුත් ප්‍රේම කළ අය විවාහ වෙන්නේ නැතුව වෙන කෙනෙක් සමග විවාහ වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ අලකලංචි ගොඩක් මේක මැද්දි සිද්ධ වෙනවා. කොහොම වුණත් මේ ප්‍රේමය ගැන කතා කරනකොට දැන් විශේෂයෙන් මේ ගීත සාහිත්‍යයේ අපේ ලියවිලා තියෙන බොහොමයක් ගීත ඒ අර බොළොඳයි කියලා කියන ප්‍රේමය කියන්නේ බොළොඳ තමයි. ඉතින් ඒ හැඟීම පිළිබඳව විවිධාකාරයෙන් විවිධ විදිහට විවිධ මාතෘකායටත් විවිධ සංසිද්ධි මුල් කරගැනීමේ ලියවිලා තිබෙනවා. නමුත් මේ කුලරත්න ආර්යවංශයන් ලියා තිබෙන මේ ගීතය ඊට වඩා වෙනස් එකක්. මේක විවාහයට ඇතුළු වුණාට පස්සෙත් ඇති වෙන ප්‍රේමය ගැනයි මේ තියෙන්නේ. දමා යන්නට නොහැකි මේ ලොව එකම සම්පත ඔබම පමණයි. මිදී යන්නට නොහැකි මේ ලොව එකම බැඳුමද ඔබම පමණයි. මේ බැඳීම අර රෙජිස්ට්‍රාර් ළඟ ලියලා තහවුරු කරපු බැඳීම විතරක් නෙමෙයි, මේ හදවතින් බැඳීම එකම ස්ථිරයි, තහවුරුයි. ඒ විතරක් නෙමෙයි, බැඳී දුක සැප දෙකෙහි නිතියෙන් හදේ තනි නොතනියට වැඩහුන් ළඹදි සීත්මල් පරව යන විට පසක් වෙයි අනියත ලොවේ. දැන් අර ප්‍රේමකාරණ කාලයේ තියෙන රූප ස්වභාව, කටහඬ, පෙනුම, නිරෝගීකම මේ ඔක්කොම නැති වෙනවා කාලයගේ ඇවෑමෙන්. ඊට පස්සේ මහලුවේට එනවා. මහලුවේදිත් අර යෞවනයේදී තිබුණු ප්‍රේමණීය හැඟීමෙන් කටයුතු කරන දෙන්නෙක් දකින්න ලැබුණොත් ඒක ඉතාමත්ම සතුටට කාරණයක්. බැඳුණු සෙනෙහස නොවන නිම්හිම් ඇතද පණනල සමග රැකෙමින් අපේ අත්වැල ලිහි ගිලිහෙන මොහොත එයි කවදාක හෝ යා යුතුය. ඒ නියත නික්මන සියලු බැමි සිඳදා. ඔන්නෝක තමයි ඇත්ත. දැන් අපි ඉස්සෙල්ලා තනියෙන් ඉන්න කෙනෙක් දෙන්නෙක් එකතු වෙනවා, දෙන්න ඊට පස්සේ තුන් දෙනා, හතර දෙනා, පස් දෙනා, ඒ වගේ වෙනවා. ඊට පස්සේ අර මුළු හිටපු දෙන්නම ආපහු ගෙදර තනි වෙනවා. ඊට පස්සේ ගෙදර තනි වෙච්ච ඒ දෙන්නයින් එක්කෙනෙක් ඔය දෙන්නම එකට යන ගමන් තියෙන අඩුවෙන් එක්කෙනෙක් අයින් වෙනවා. එතකොට අනිත් එක්කෙනා තනි වෙනවා. මේක තමයි ජීවිතය කියලා කියන්නේ. මේ අනියත බව අපි පසක් කරගත යුතුයි කියන එකයි මේ ගීතය තුළ අන්තිමට කියවෙන්නේ. ඉතින් ඒ නිසා කුලරත්න ආර්යවංශ අපේ ගේයපද රචකයා කලාකරුවා ඒ නිර්මාණය කරපු ගීතයට වඩාත් ගැළපෙන උචිත තනුවක් නිර්මාණය කළේ රෝහණ වීරසිංහ. ඒ වගේම මේක හිතට හදවතට දැනෙන විදිහට ගායනා කළේ සෝමතිලක ජයමාලා.

0: වේලාව ඔබ වෙත ගෙනෙන්නේ.
1: පෙට්‍රල් සුවඳ තත්ුවන එකම වාහනේ, අවුරුදු සක්ම දන්න එකම වාහනේ,
2: කාර්ක හරියන එකම වාහනේ බජාජ් CT100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: වේලාව 9:45.
1: පෙට්‍රල් සුවඳ තත්ුවන එකම වාහනේ, අවුරුදු සක්ම දන්න එකම වාහනේ,
2: කාර්ක හරියන එකම වාහනේ බජාජ් CT100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
4: ආහහා මොකදෝයි කරන්නේ? මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටකම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
5: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැන දන්නේ
6: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
5: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
7: තිලෝව තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍ය.

0: උත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-7-7-500-500
1: 107.3 රජරට සේවය මේ අපේ රේඩියෝ එක
2: දැන් 9:47 අද පෙරවරු 10ට නිරෝගා වෛද්‍ය සායන පැවැත්වෙනවා. අද කතා කරන්නේ මේ බොහෝ දිනාට තියෙන බහුලවම තියෙන රෝගය.

ගැන මානසික අවුල් නේද. ඉතින් මේ ගැන සාකච්ඡා කරන්නේ මානසික විශේෂඥ වෛද්‍ය දිනිති කුලසිංහ මහත්මයයි. අද මේ වැඩසටහනට සහභාගී වෙන්න අනුරාධපුර ශික්ෂණ රෝහලෙන්. ඉතින් මං හිතනවා මේ අපිට ද මානසික රෝග කියනවා තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහනේ. අපි හිතන්නේ වෙන දෙයක්. අපේ දැන් දැනීම වැඩි වෙලා තියෙනවා, දැන් බෞසත වෙලා කියලා හිතෙනවා සමහර ලාවට. නමුත් ඒක මානසික රෝගයක් කියලා අපි දන්නේ නැහැ. කොහොම හරි මේ මානසික රෝග ගැන දැනගන්න, ඔබට මානසික රෝගයක් තියෙනවද කියලා දැනගන්නත් පුළුවන්. එහෙම තියෙනවා නම් ඒකට කළ යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව වෛද්‍ය උපදෙස් නිවැරදිව ලබා ගන්න පුළුවන් මානසික විශේෂඥ වෛද්‍ය දිනිති කුලසිංහ මහත්මිය අද අපේ වැඩසටහනට එක් වෙන්නේ. අපි පෙරවරු 10ට ඒ වැඩසටහන අහන්නේ කියලා ඔබට ආරාධනා කරමින් අපි යළිත් ඔබේ හිත සුවපත් කරන ගීත කීපයකට යොමු වෙන්න සූදානම් වෙනවා. ගොඩක් ගීත ඉදිරිපත් කරන කාලයක් ඉන්නේ නැති වෙයි. කොහොම වුණත් අපේ සසර බැඳීම ගැන අපි කිව්වනේ. දැන් අපි කියන්නේ දැන් මෙලෝ බැඳීම ගැන. හඳපානක්ෂේ ඇවිදින් නේද, බොහොම සෞම්‍ය විදිහට අපේ හිතට ඇතුළු වෙන හැඟීම් සමුදාය. ඉතා හැඟීම් බරව ගායනා කරන ගායක යෝලක් අතුල අධිකාරි සහ සමිතා එරන්දති මුදුන්කොටුව බන්දුල නානක්කාර වසම් මේ ගීතය රචනා කළේ. ආචාර්ය රෝහණ වීරසිංහන් තමයි මේ මෙහිරි තනුවක් නිර්මාණය කොට සංගීත සංයෝජනය කළේ.

නවයයි විනාඩි 53යි. ගීරස මියුරු අතරට තවත් මියුරු ගීතයක් මේ. මේ ගීතයත් රචනා කරේ බන්දුල නානක්කාර වසම් මහතා විසින්. අත වශයෙන් ඔහු අපූරු ගීත රසක් අපිට රචනා කරලා තියෙනවා. දැන් ඔහු සිනා තොටක් නමින් ගේය කාව්‍ය ග්‍රන්ථයක් කෙළි දක්වා තිබෙනවා. ඒ වගේම ඔහු කඩදාසි ගොඩක ගී කියලා මුල්ම එකක් ලිව බවත් සඳහන් කරනවා. සිංහල භාෂාව සාහිත්‍යය පිළිබඳව ඔහු ළමා වයේ සිටම ලබාගත් නිවැරදි පිරිපුන් මාර්ගෝපදේශකත්වය සහ කැපවීමෙන් යුතුව දිනාගත් ශාස්ත්‍ර ඥානය ඔහුගේ සුගායනීයත්වයෙන් අනූන වූ විශිෂ්ට ගේය පද රචනාවන්ට ඉවහල් වී ඇතැයි මට සිතෙනවා යැයි ආචාර්ය රෝහණ වීරසිංහන් ඔහුගේ කෘති පසුපිටේ සඳහන් කර තිබුණා. ඒක දැක්කම ඇත්ත වශයෙන්ම ඒ කතාව සම්පූර්ණයෙන් ඇත්තක්. මොකද ඒ ගී අපි පරිශීලනය කරනකොට, ඒ ගී අහනකොට, ඒ ගී ගේය පද රචනා විමසනකොට ඉතින් අපිට දැනෙනවා ඒ අපූර්වත්වය. ඊළඟට මා තෝරගත්තේ දැන් අර ප්‍රේම සම්ප්‍රයෝගයයි විප්‍රයෝගයයි කියලා දෙකක් තියෙනවනේ. ඉතින් මේ දැන් මේකෙදී මේ වංචනික ප්‍රේමය කෙරෙහෙකුත් තියෙනවා. දැන් අලුත් ප්‍රේමයක්. හරි, ඒක ප්‍රේමයම නෙමෙයි, නිකම් ප්‍රේමය වගේ. ප්‍රේමය වගේ ප්‍රේමය නෙමෙයි, ඒකට කියන්නේ වංචනික ප්‍රේමය කියලා. එපා තවත් ඔබ මා රවටන්නට. ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම් ඒ මල් යහනේ ඔබ සත පෙනු මැනවි. අඳුරු මතකයන් මට සමුදෙන් මැනවි. බාණ්ඩේ පදවැල මොනතරම් අපූර්වට ගලපා තිබෙනවද කියලානේ. අපි සම්පූර්ණම ගීතය අහලා බලමු. වසන්තා තිලකාංගණීගේ ගායන ලීලාවත් අපිට ඉතා රසවත් වෙනවා. මේ ගීතය අහන්නට ආසාවක් ඇති වෙනවා. ඒ වගේම රෝහණ වීරසිංහන්ගේ ගීතනු නිර්මාණය සහ සංගීත සංයෝජනයත් මේ ගීතයේ සාර්ථකත්වයට බලපා තිබෙනවා කියලා අපිට හිතෙනවා. අපි අහලා බලමු.

ඉතිං මේ ගීතත් සමගම අපි ඊරසු මීරු වැඩසටහනින් සමුගන්නට සූදානම් වෙන්නේ. ඉතිං අද මා සමග ජීවන්තා මැදිරේ රැඳී සිටියා මට සහයෝගය ලබා දෙමින්. ඉතිං ඒ වගේම මහින්දලාල් විතාන ඇතැම් ගීත සොයා ගැනීම දුෂ්කර වූ විට ඔහු අපිට ඒ සඳහා පිහිටවුල. ඉතිං ඒ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙමින් එපා තවත් මා රවටන්නට කියලා කියමින් අපි ඔබෙන් සමුගන්නවා.

0: 107.3 රජරට සේවය මේ අපේ රේඩියෝ එක
1: ආර්.එස්. වානි කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමග ආර්.එස්. RB500 වානි කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානි කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානි කම්පී
0: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
1: මේ පැයි පුවත්
2: වෙලාව පෙරවරු 10යි. මේ පැයිපුවත් සමඟ මම ජෝතිපාල තිබුවන. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඇමරිකාවේ තැපැල් සේවයට සිදු කරන ලද ඇමරිකානු ඩොලර් 6,26,555 මුදල් ගෙවීමක් තෙවන පාර්ශ්වයක් වෙත දැරවීම පිළිබඳව විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. එම සිද්ධියට අදාළව කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ මෙම දැනුම් දීම සිදු කළේය. ගෝලීය වශයෙන් තැපැල් ගනුදෙනු සිදු කිරීමේදී විශ්ව තැපැල් සංගමය මගින් ඒ සඳහා අදාළ ඊමේල් ගිණුම් ලබා දෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ. එසේ තිබියදී ඊට පරිබාහිර ලෙස ඊමේල් ගිණුමක් හරහා මෙම මුදල් ගෙවීම සිදුව තිබෙන බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා දෙකකදී මෙම මුදල් ගෙවීම කටයුතු සිදු කර ඇති බවත් දන්වා සිටියේය. මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුවන බවත් තැපැල් දෙපාර්තමේන්තුව ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට සර්ට් ආයතනයට අවසර ලබා දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීමට අවසර ලබා දුන් අතර විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය. අපේ මීළඟ පැය පුවත් ප්‍රකාශය පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
0: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
1: මේ පැය පුවත් ආර්.එස්. වානි කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමග ආර්.එස්. RB500 වානි කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානි කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානි කම්පී.
3: ආ හා හා, මොකද ඔය කරන්නේ?
4: මේක මට පරම්පරාව ලැබුණ පෙට්ටගම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ.
5: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
6: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
5: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
7: රසජනනී
8: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතිරට ගින්වන අපනයන කෘෂි සංවාදය රසජනනී.
7: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය
8: රසජනනී. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය.
7: දුරකථනය 0812-388-651 රසජනනී.
8: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

0: බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 0337 500 500

0: සුවපත් දෙවියක නොවැටෙන අත්වැල නිරෝගා රේඩියෝ සායනය ජීවිතය ජීවත් කරවීම සඳහා
1: රේඩියෝ සායනය නිරෝගා.

0: උදේ 10යි විනාඩි 7යි වෙලාව දැන් 107.3න් 90.1න් රජරට ගුවන්විදුලිය සමගින් දයාබර හිතවතුනි ඔබ රැඳෙන්නේ. ඉතින් අද බ්‍රහස්පතින්දා දවස උදේ 10 ඉඳලා අපි 11 වෙනකම් ඔබත් එක්ක ඔබේ නිරෝගී සෞඛ්‍ය වෙනුවෙන් ජීවිතයේ සතුට වෙනුවෙන් විශේෂ වූ මාතෘකාවක් එක්ක කතා බහ යෙදෙනවා ඔබ දන්නෝ. ඉතින් අද දවසේත් ඔබට අපට බොහොම වැදගත් වෙන කාරණාවක් එක්ක අපි රැඳෙන්නට සූදානම්. අනුරාධපුර ශික්ෂණ රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය දිනිති කුලසිංහ මහත්මිය අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා. ආයුබෝවන් සුබදෑසනක් ඔබතුමියට.
1: සුබදෑසනක් ආයුබෝවන් අසන්නන් සීලු දෙනාටම. බොහොම ස්තුති මට මේ අවස්ථාව ලබා දුන්නට රජරට සේවයට සහ අපගේ අනුරාධපුර මෙඩිකල් ඇසෝසියේෂන් එකට.
0: ඔව්. ඉතින් ඒ ලද මහා භාග්‍යයෙන් හොඳම උසස්ම ප්‍රතිඵල ලබන්නේ අපි. ඉතින් සමහර වෙලාවට සමහර ප්‍රශ්න අපිට විසඳ ගන්න අමාරුයි අපි ලෙඩක් වෙලා බෙහෙත් ගන්න ගියාම. හැබැයි අපිට පුළුවන් නම් යම් තැනකදී අපි යම් අවබෝධයක් ලබාගෙන ජීවිත කතාව පවත්වාගෙන යන්නට මං හිතන්නේ ඒක නිරෝගීකමට අපිට ලොකු පිටුවහලක් වෙනවා. ඒ නිසා ඒ පූර්ව දැනුවත් කිරීම අපි ඔබට ලබා දෙන්නේ ඔබට ඔබේ නිරෝගීකම ඔබේ පැවැත්ම වෙනුවෙන් යහපතක් වෙන නිසා. ඒ නිසා ඉතින් අද දවසෙත් අපි එවැනිම වූ කතා බහක් සමග යොමු වන්නටයි මේ සූදානම් වෙන්න දයාබර හිතවතුනි. ජීවිතය කියලා කියන්නේ හරි සුන්දරව ගෙවන්න ඕන දෙයක්. ඒ ජීවිතයේ ඇතුලේ අපිට කනස්සල්ලක්, සිත්‍රිදීමක් වගේ දෙයක් තියෙනවා නම් ඒ ජීවිත ගමනේ සතුට කියන එක ටික ටික ඈතට යනවා. ඒ නිසා ඒ සතුට අපි බොහොම ආදරණීය විදිහට ලං කරගන්න ඔබ හැම වෙලාවෙම නිරවුල් මනසින් ඒ වගේම උදේ ආරම්භ කරන දවස සවස අවසාන කරද්දී යහපත් විදිහටම හිතන්නට ක්‍රියා කරන්නට අපිට ප්‍රායෝගික ජීවිතේට හොඳම දේ යොදා ගන්නට හැකියාව තියෙනවා නම් අපි ජීවිතයේ දිනෝ මිනිසුන් බවට පත් වෙනවා. ඒ නිසා දැන් වර්තමානය පිළිබඳව කතා කරොත් අතීතයට වඩා සෝබා දහමෙන් පරිසරයෙන් ටිකක් ඈත් වෙලා තමා වටාම හදාගත්ත ලෝකයක හිර වෙච්ච පිරිසක් නේද ඉන්නේ කියලා හිතේ. දැන් උදාහරණයක් බස් එකට නැග්ගොත් ඉස්සර අපි කෙනෙක් මුණ ගැහුණාම ආගිය තොරතුරු කතා කරනවා. කොහෙද යන්නේ, කොහෙන්ද බහින්නේ, මොනවද තොරතුරු, ඔයා කවුද? මං හිතන්නේ මේ සමාජයේ ඉන්න අපි හැමෝම දැන් නන්නාඳුනන මිනිස්සු. ඒ බස් රථයේ අපි කවුරුත් කතා කරන්නේ පුංචි උපකරණයකට ඇස් දෙක යොමු වෙලා කන් දෙකටත් තව මොනවා හරි ගහගෙන බාහිර පරිසරයේ කිසිම දෙයක් ඇහෙන්නේ නැතුව මටම ආවේණික වෙච්ච ලෝකයක් මෙච්චර සුන්දර පරිසරයක් තියදී අපි හදාගෙන ඉන්නවා. ඒක හරිද? එහෙම නැත්නම් ඒක වැරදුනහම අපිට මොනවද වෙන්නේ කියන තැන ගොඩක් දේවල් බෙදා ගන්න තියෙනවා. ඉතින් අපි අද තෝරාගෙන තියෙන මාතෘකාව විෂාදය. එතනට එන්න වටපිට පරිසරය මම ඒ විදිහට සකස් කරගත්තේ. විශේෂඥ වෛද්‍යතුමියනි, ඉතින් කාර්ය බහුල මොහොතක වුණත් දයාබර අසන්නන් වෙනුවෙන් මේ පැමිණීම අපි ගෞරවණීය විදිහට පිළිගන්නවා. කියන්නකෝ විෂාදය කියලා කියන්නේ මොකක්ද, ඇයි මේ මාතෘකාව තෝරගත්තේ කියලා.
1: විෂාදය අහලත් ඇති මේ වෙනකොට විෂාදය කියන එක. මොකද මේක හරිම සුලභ දෙයක්. හැබැයි මෙහෙම කිව්වොත් විෂාදය කියන්නේ බෝ නොවන රෝග ගණයට වැටෙන රෝගයක්. ඒක ටිකක් වෙනස් අර්ථකථනයක් විෂාදය ගැන. අපි විෂාදය කියලා කිව්ව ගමම අනේ මානසික රෝගයක්, අන්න ඒ වගේ හැඟීමක් තමයි අපිට එන්නේ. ඇත්තටම විෂාදය කියන එක ඇත්තටම වැටෙන්නේ බෝ නොවන රෝග ගණයට. දැන් අපි දන්නවනේ දියවැඩියාව, ප්‍රෙෂර් ඒ වගේ දේවලුත් මේ බෝ නොවන රෝග ගණයට වැටෙන දේවල් කියලා. එතකොට දියවැඩියාවේදී අපේ හෝමෝන් පද්ධතිය, අන්තරාසර්ග පද්ධතිය අසනීප වෙනවා. ප්‍රෙෂර් එකේදී හාර්ට් එක, එතකොට රුධිර වාහිනී, වකුගඩුවන් ඒ වගේ ඒවයේ අකර්මණ්‍යතාවයක් වෙනවා. එතකොට මේකෙදී වෙන්නේ මොළේ ක්‍රියාකාරීත්වයේ පොඩි වෙනසක් ඇති වෙනවා. හැබැයි මේක කෙනෙක්ගෙන් තව කෙනෙකුට බෝ නොවන තත්ත්වයක්. විෂාදය කියන එක හේතු ගොඩාක් හින්දා වෙන දෙයක්. එක හේතුවකින් කියලා කියන්න බෑ. එතකොට බහුවිධ සාධක වලින් ඇති වෙන රෝග තත්ත්වයක් සහ රෝග ලක්ෂණ කිහිපයක් තියෙන රෝග තත්ත්වයක්. එහෙම තමයි මට විෂාදය කියන එක කෙටියෙන්ම හඳුන්වලා දෙන්න පුළුවන්.
0: ඔව්, දැන් පැහැදිලි. දැන් ඕනෑම වයසක ඕනෑම තරාතිරමක අයෙකුට මේක වැළඳෙන්න පුළුවන්. එහෙමයි. එතකොට දැන් මේ විෂාදය අපිට ජීවිතේ දුක සැප කියන එක හැම වෙලාවෙම එනවා. මේක කොයි වෙලා වෙනවද කොයි වෙලා යනවද දන්නේ. හැබැයි අපි කවදාවත් දුක ගන්න කැමති නැහැ, සතුටම තමයි අපි හොයන්නේ. එතකොට මේක මේ සාමාන්‍ය දුක හිතෙන එකෙන් වෙනස් වෙන්නේ කොහොමද?
1: ඇත්තටම විෂාදය කියන එක සාමාන්‍ය දුක කියන එකෙන් වෙනස්. කිව්වා වගේ දුක හිතන දේවල් අපිට එදිනදා ජීවිතේ වෙනවා, අපිට ප්‍රශ්න වෙනවා, ඒවා අපිට වළක්වන්න පුළුවන් දේවලුත් තියෙනවා, වළක්වන්න බැරි දේවලුත් තියෙනවා. හැබැයි විෂාදය කියන එක මේ සාමාන්‍ය දුක හිතන එකෙන් වෙනස්. ප්‍රධානම වෙන් කරගන්න පුළුවන් කාරණේ තමයි කාලය. ඒ කියන්නේ අපිට දැන් මොකක් හරි දුක හිතන සිදුවීමක් වෙලා, අපි හැමෝම පෘථග්ජන මිනිස්සුනේ, අපිට දුක හිතෙනවා. හැබැයි ඕක අපි සතියක් දෙකක් මාසයක් ඒකම අල්ලගෙන දුක් වෙනවද, නැත්නම් සාමාන්‍යයෙන් දුක කියන එක ඊළඟ දවස් වෙද්දි චුට්ටක් තුනේ වෙලා එනවා. සමහර වෙලාවට දවස් දෙකක් විතර යනකොට ඒ සිද්ධිය මතකත් නැති වෙන්න පුළුවන්. හැබැයි විෂාදය කියන දේ එහෙම නැහැ. විෂාදයේ වැළඳිච්ච රෝගියෙකුට දුක කියන දේ, දුක කියන මනෝභාවය, එහෙම නැත්නම් අපි කියනවා ඉංග්‍රීසියෙන් මූඩ් එක කියන එක, ඒක කලකිරීම, දුක ගතිය, ඒක සති දෙකකට වඩා කාලයක් තියෙනවා. සමහරු මාස ගණන් දුක් විඳිනවා මේ විෂාදයත් එක්ක. එතකොට දුක කියන එකයි විෂාදයේ අතර වෙනස කාලයේ ප්‍රධානම වශයෙන් කාලයේ. හැබැයි ඒකට අමතරව තව රෝග ලක්ෂණ කිහිපයක්ම තිබිය යුතුයි විෂාදය කියලා අපි අන්තිමට ඩයග්නෝස් කරන්න.
0: ඔව්. එතකොට දැන් අපි හඳුනාගමු මේක හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණ මොනවද කියන එක. එතකොට තමයි අපිට මේක තෝරලා බේරලා වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ.
1: විෂාදය කියන දේ කලින් අඳුරගන්න තරමට හොඳයි, කලින් ප්‍රතිකාරවලට යොමු වෙන තරමට ඒකෙන් හොඳ වෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඒකෙහිඳ අපි ඇත්තටම අද මේ දැනුවත් කිරීම කරන්න හිතුවේ ගොඩාක් අය විෂාදය කියලා දන්නේ නැතුව විෂාදයෙන් දුක් විඳින අවස්ථා තියෙනවා. ඒ කට්ටියට එතකොට තේරුම් ගන්න පුළුවන් මට තියෙන්නේ මේ තත්වයයි, මම මේකට ප්‍රතිකාර ගත යුතුයි, මේක මේ සාමාන්‍ය දුකක් නෙමේ කියන එක අඳුරගන්න තමයි ඇත්තටම අද මේ දැනුවත් කිරීම කරන්න හිතුවේ. විෂාදය කියන එකේ මම කිව්වනේ රෝග ලක්ෂණ කීපයක් තියෙනවායි කියලා. අපි ඒක එතකොට මතක තියාගන්න ලේසි වෙන්න අපි පුංචි පුංචි කාණ්ඩවලට බෙදමු. මුලින්ම විෂාදයේදී ඇත්තටම අපිට හැඟීම් වල වෙනස්කම්, අපිට දැනෙන විදිහේ වෙනස්කම් වෙනවා. උදාහරණයක් ගත්තොත් මම කිව්ව අර මනෝභාවය, එහෙම නැත්නම් මූඩ් එක හුඟක් වෙලාවට දුක පැත්තට බරයි. දැන් දවස් 30ෙත් හිතන්නකෝ, ඔයා ටීවී එකේ මොකක් හරි සතුට හිතන දෙයක් බැලුවත් ඔයාට ඒකෙන් ලොකු සතුටක් දැනෙන්නේ නැහැ ඉස්සර වගේ. නිකන් දුක පැත්තටම තමා තියෙන්නේ. එතකොට මේක ඇත්තටම තියෙන්න ඕනේ සති දෙකකට වඩා දවසක වැඩි කාල වේලාවක් දුක සහිත බව සති දෙකකට වඩා තියෙනවා නම් අපි ඒක විෂාදයේ පැත්තට නැඹුරු වෙන රෝග ලක්ෂණයක් කියලා අඳුන්වනවා. ඊට පස්සේ හුඟක් වෙලාවට බලාපොරොත්තු නැති වෙනවා. ඉස්සරහා අනාගතය ගැන කිසිදු බලාපොරොත්තුවක් නැති ගතිය. දැන් කලින් ඉස්සර හොඳට දේවල් ප්ලෑන් කරගෙන හිටපු කෙනෙක් දැන් සති දෙක තුනක ඉඳන් කිසි දෙයක් ප්ලෑන් කරන්නෙත් නැහැ, අනාගතේ මොකද්ද කරන්න කියලා බලාපොරොත්තුවකුත් නැහැ. ඔහෙ ජීවත් වෙනෝ නම් ජීවත් වෙච්චාවි වගේ අදහසකින් ඉන්නවනම් සමහර විට ඒක විෂාදයේ මූලික අවස්ථාවක් විය හැකියි. ඒකත් එක්කම හැඟීම් වල වෙනස ගත්තොත් අපිට සතුට කියන දේ දැනෙන එක අඩු වෙනවා. ඉස්සර අපි ආසාවෙන් කරපු දේවල් දැන් කරාට සතුටක් හිතෙන්නේ. ඉස්සර සින්දු අහන්න ආස කෙනෙක්, ෆිල්ම් බලන්න ආස කෙනෙක් දැන් ෆිල්ම් එකක් බැලුවට ඉස්සර වගේ සතුටක් හිතෙන්නේ නැහැ. අන්න ඒ දේවල් ඇත්තටම හැඟීම් වල වෙනස්කම්. හැඟීම් වල වෙනස්කම් එක දෙයක් විතරයි. මීට අමතරව අපි සිතන පතන ආකාරයේත් වෙනස්කම් වෙනවා. හිතන්නකෝ දැන් කෙනෙක් ගොඩක් පොසිටිව් ධනාත්මක විදියට කතා කරපු කෙනෙක් හැම වෙලේම ඍණාත්මක දේවල්ම පමණක් කියන්න ගන්නවනම්, අනේ මට බෑ, මට ඉස්සර වගේ කරගන්න බෑ, මං කරන කිසි දෙයක් හරියන්නේ නැහැ, මිනිස්සු මට බයිනවා, අනේ ඒ වගේ නිතරම හිතට එන්නේ ඍණාත්මක අදහස් නම්. ඊට අමතරව වැරදිකාර හැඟීම්, අනේ මං හින්දා අනිත් අයට කරදරයි, මම නැති වුණා නම් අනිත් අය මීට වඩා හොඳට ජීවත් වෙයි, මගෙන් ලෝකෙට බරක්, මගෙන් දරුවන්ට බරක්, අනේ ඒ වගේ වැරදිකාර හැඟීම් නිතරම දැනෙනවා නම් ඒකත් විෂාදයේ හින්දා එන සිතන පතන ආකාරයේ වෙනස් වීමක්. සමහර වෙලාවට වෙනදට වඩා ආත්ම විශ්වාසයේ කලම් වැටිලා එළියට යන්න හිතෙන්නේ නැහැ. ඉස්සර හරිම කන්ෆිඩන්ට් විදියට ගියපු තැන්වලට දැන් ගිහිල්ලා කතා කරන්න හිතෙන්නේ. ඒකත් එක්කම සමහරුන්ට දරුණු වුණාම විෂාදයේ තත්ත්වය මීට වඩා හොඳයි මැරිලා ගියා නම් ජීවිතේ නැති වුණා නම් කියන වගේ සිතුවිලිත් එන්න ගන්නවා. එතකොට මේ පුද්ගලයෙක් සාමාන්‍යයෙන් හිතන පතන විදිහට වඩා මේ රෝගී තත්ත්වය අරදුනහම සිතන පතන විදිහේ වෙනස්කම් වෙනවා. මීට අමතරව තව කායික රෝග ලක්ෂණත් එන්න ගන්නවා. උදාහරණයක් විදිහට නිින්ද. සමහර අයට නිින්ද යන්නේ නැහැ. ඇඳට යනවා 9ට විතර, පෙරලි පෙරලි ඉන්නවා 10 12 නිින්දක් එන්නේ නැහැ. සමහර වෙලාවට නිින්ද ගියත් පාන්දර 1 2 වෙද්දී ඇහැරෙනවා, ආයෙ නිදා ගන්න බෑ. එතකොට මේ නිින්ද කැඩෙන එක. ඊළඟට කෑම රුචිය අඩු වෙන එක. කන්න බොන්න පිරිය නැහැ. ඉස්සර වගේ නෙමේ බර අඩු වෙනවා. හරි? ඒ දේවල් එක්ක ශක්තිය අඩු වෙනක. එහෙම නැත්නම් පොඩි වැඩක් කරත් ඉස්සරට වඩා ලොකු මහන්සියක් දැනෙන එක. ඒකත් මේ විෂාදයේ රෝග ලක්ෂණයක්. අන්තිම එක විදිහට අපේ චර්යාත්මක වෙනස්කම් සිදු වෙනවා. අපේ ක්‍රියාකාරකම් වල වේගය අඩු වෙනවා. අපේ අතින් අතපසු වීම සිදු වෙනවා. අපි අනිත් පුද්ගලයන්ගෙන් ඈත් වෙලා තනි වෙලා ඉන්න බලනවා. කතා කරන්න යන්නේ නැහැ. කට්ටියක් එක්ක, සමහර විට ගෙදර කට්ටියත් එක්ක, ළඟම කට්ටියත් එක්ක නිතරම තරහ යනවා. අන්න ඒ වගේ රෝග ලක්ෂණ සති දෙකකට වඩා තියෙනවා නම්, මේ මම කියපු රෝග ලක්ෂණ වලින් දෙක තුනක් හෝ සති දෙකකට වඩා තියෙනවා නම්, මේක විෂාදයේ මුල් අවධියක් විය හැකියි. මේව තමයි එතකොට ප්‍රධානම සාධක විෂාදයේ කියන එක අඳුරගන්න පුළුවන්.
0: මේම බොහොම හොඳ පැහැදිලි කිරීමක් ඔබට පැහැදිලි යදි මේ කිව්ව කාරණා. විෂාදය කියලා කියන්නේ මොකක්ද? විෂාදය සාමාන්‍ය දුක හිතෙන එකකින් වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණේ. රෝග ලක්ෂණ මොනවද? දැන් වයසත් එක්ක මේ කාරණය වෙනස් වෙනවද කියන කාරණා ටික තමයි අපි පැහැදිලි කරගත්තේ. අපි යනවා ගීතමය විරාමයකට. ඉන් අනතුරුව මේ පිළිබඳව තවත් තොරතුරු කතා කරමු.

0: සුවපත් දෙවියක නොවැටෙන අත්වැල නිරෝගා රේඩියෝ සායනය ජීවිතය ජීවත් කරවීම සඳහා
1: රේඩියෝ සායනය නිරෝගා උදේ 10යි විනාඩි 23යි වෙලාව දැන් කාලය බොහොම ඉක්මනින් ගෙවිලා යනවා. ඒ ගෙවිලා යන කාලය තුළ අපිට කතා කරන්න දැනගන්න බොහෝ දේ තියෙනවා. දැන් අපි විෂාදය කියන රෝගී තත්ත්වයේ රෝග ලක්ෂණ මොනවද කියලා කතා කළා. ඉතින් මේ රෝගී තත්ත්වය වයස අනුව වෙනස් වෙන කතාවක් අපි කිව්වා. කොහොමද ඒක එහෙම වෙන්නේ කියලා අපි කැමැතියි ඔබතුමියකින් දැනගන්න.
2: විෂාදය කියන එක ඇත්තටම මේ වයසකට විතරක් හැදෙනවයි කියලා සීමා කරන්න පුළුවන් රෝග තත්ත්වයක් නෙමෙයි. එතකොට කුඩා දරුවාගේ ඉඳලා වයස වැඩි මහලුවේ දක්වාම විෂාදය කියන තත්ත්වය හැදෙන්න පුළුවන්. එතකොට හැබැයි රෝග ලක්ෂණ වල පොඩි වෙනස්කම් තියෙනවා වයසට අදාළව. පොඩි දරුවට එන විෂාදයේ තත්ත්වයේ විදිහ නෙමේ වැඩි විය කෙනාට එන්නේ. ඊට වඩා පොඩ්ඩක් රෝග ලක්ෂණ වෙනස් මහලු වයසට යනකොට. එතකොට අපි ඒක දැනගන්න ඕනේ එක එක වයස්වල අය. දැන් අපේ අසල්වැසි ඉන්නවා, ගෙදර කට්ටියේ ඉන්නවා එක එක වයස්වල අය. එතකොට හැමෝම මේ මම කලින් කියපු කැටගරි එකට දාන්න බැරි වෙන්න පුළුවන්. එතකොට විෂාදය කියන එක මග ඇරෙන්න තියෙන අවස්ථාවන් අඩු කරගන්න තමා අපි මේ එක එක වයසට අදාළව කොහොමද විෂාදයේ රෝග ලක්ෂණ වෙනස් වෙන්නේ කියන එක දැනගත යුත්තේ. අපි දරුවෙක් හෝ නව යොවුන් වියේ තරුණයෙක් ගමු, ඒ කට්ටියට ඇත්තටම අර දුක හිතන එක කියන එක මං කිව්වේ දුක හිතන මනෝභාවය. එහෙම නැත්නම් මූඩ් එක ඩිප්‍රෙස් වෙලා අපි සාමාන්‍ය විවහාරයේ කියන්නේ ඩිප ගහලා ඉන්නවයි කියලා. අන්න ඒ ගතිය ටිකක් අඩුයි තරුණ වයසේ ළමයෙකුට විෂාදයේ හැදුනහම. එයාලට වැඩිපුරම එන්නේ තරහ යන එක, අධික කෝපය, ඉවසීම ටිකක් අඩු ගතිය. එහෙම ඒකත් එක්කම දෙමව්පියන්ගෙන්, එයාගේ සාමාන්‍ය යාළුවන්ගෙන්, අන්න ඒ කට්ටියන්ගෙන් අයින් වෙන එක, ඈත් වෙන එක, තනිව ඉන්න බලන එක. ඊට පස්සේ මේ දේවල් එක්ක සමහර වෙලාවට අවධානය තියාගෙන වැඩක් කරන්න බැරිකම. එතකොට ඉගෙන ගන්න වයසේ දරුවෙක් නම් මේ අයට ටිකක් ඉගෙනීම අතපසු වෙන්න පුළුවන්, මතක තියාගන්න බැහැ කියලා තේරෙන්න පුළුවන්. ඒත් එක්කම ආත්ම විශ්වාසය කියන එක අඩු වෙන්න පුළුවන්. මේ දේවල් එක්ක සමහර වෙලාවට ජීවිතේ නැති කරගන්න හිතෙන, සියදිවි නසා ගන්න හිතෙන සිතුවිලි පවා එන්න පුළුවන්. තවත් දරුවන්ට, නව යොවුන් වියේ දරුවන්ට එන තත්ත්වයක් තමයි මේ කෑම අඩුකම, කෑම කන්ට්‍රෝල් කරන එක. ඒකට අමතරව සමහරු විෂාදයෙන් මිදෙන්න කියලා හිතාගෙන අහිතකර පැතිවලට යනවා. සමහරු මත්ද්‍රව්‍ය උත්සාහ කරලා බලනවා. තවත් වෙලාවට සමහර දරුවන්ට තියෙන එකම සතුට මේ ජංගම දුරකථනය වෙන්න පුළුවන්. ඕකෙම ඇලිලා ඉන්න හුඟක් අම්මලා ඇවිල්ලා කියන දෙයක් තමයි මේ දරුවෝ කොයි වෙලාවෙත් ෆෝන් එකේ එල්ලිලා ඉන්නවා. ඔහේ උඩට පල්ලෙහාට යනවා ෆෝන් එකේ, එළියට එන්නේ නැහැ, කතා කරන්නේ නැහැ, ගෙදර කට්ටියත් එක්ක ඈත් වෙලා පොඩි දෙයටත් තරහ යනවා. අපි අර කියන්නේ හොසලඟින් මැස්ස යන්න බෑ වගේ ගතියක් තියෙනවා. අන්න ඒව ඇත්තටම විෂාදයේ රෝග ලක්ෂණ විදිහට මේ නව යොවුන් වියේ තරුණ දරුවන්ට එන රෝග ලක්ෂණ. එතකොට අපි අර සාමාන්‍ය කියපු රෝග ලක්ෂණ වලින් ටිකක් එහා මෙහා වෙලා අඩු වැඩි විදිහට තමයි මේ තරුණ දරුවන්ට දෙන්නේ. ඒකෙම අනිත් පැත්ත අපි වැඩිමහලු වියේ අය ගත්තොත් එයාලටත් ඔය ඩිප්‍රෙස් මූඩ් කියන එක, ඒ කියන්නේ කනගාටුව, අධික කනගාටුව කියන මනෝභාවය ඇත්තටම පේන්නේ නැහැ. හුඟක් වෙලාවට වැඩිමහලු අය විෂාදයේ රෝග ලක්ෂණ විදිහට කියන්නේ ඇඟපතේ අමාරු, කොන්ද රිදෙනවා, ඔළුව රිදෙනවා, කොච්චර බෙහෙත් කරත් හොඳ වෙන්නේ නැති කොන්ද ගැක්කුමක් තියෙනවා. ඔක්කොම පරීක්ෂණ කරලා බලනවා නෝමල්, හැබැයි මේ කොන්ද ගැක්කුම හොඳ වෙන්නේ නැහැ. වැඩිදුර විස්තර අහලා බලනකොට හුඟක් වෙලාවට මේ අය විෂාදයේ කියන රෝග ලක්ෂණ වලින් පෙළෙන කට්ටිය. එතකොට මේ කායික අමාරුකම් තමයි වැඩිපුර වැඩිමහලු අයට එන්නේ. ඒත් එක්කම හුඟක් අය කියන දෙයක් තමයි අමතක වෙනවා කියන එක. ඉස්සර වගේ නෙමේ දේවල් මේ තියෙන දේ මේ කොතනද තියන්නේ කියලා මතක නෑ. ඊට පස්සේ බඩු නැති වුණායි කියලා ගෙදර කට්ටියත් එක්ක රණ්ඩු කරනවා කොහෙද අරන් තිබ්බේ කියලා. අන්න ඒ වගේ අමතක වීම කියන රෝග ලක්ෂණයක් එනවා. ඊටත් අමතරව නින්දා අඩුකම, කෑම බීම අඩුකම, වගේ තත්ත්වත් එක්ක එනවා. හුඟක් වෙලාවට දරුවන්ට වඩා ඇත්තටම මගහැරෙන්නේ වැඩිහිටිය අයගේ විෂාදයේ තත්ත්වයන්. මොකද එයාලා කොහොමත් ටිකක් කතා බහින් ඈත් වෙනවා වයසට යනකොට, කොහොමත් ආගම දහමට පැත්තට යොමු වෙනවා. එතකොට තැම්පත් වෙනවා, කට්ටි හිතෙනවා මේ දැන් මේ වයසත් එක්ක තලතුණා වෙලා, ඒක හිඳයි මේ කතා කරන්නේ නැත්තේ එහෙම කියලා හිතෙනවා. මේ අමතක වෙන්නේ වයසත් එක්කයි කියලා හිතෙනවා. හුඟක් වෙලාවට එතකොට එහෙම මිස් වෙලා රෝග තත්ත්වයේ ටිකක් බරපතල තත්ත්වයට ආවන් පස්සේ තමා හුඟක් අයට ආනේ දැන් මේ මොකක් හරි වෙනසක් තියෙනවායි කියලා වෛද්‍යවරයෙක් හම්බෙමුයි කියලා එක්කන් යන්න හිතෙන්නේ. සමහර වෙලාවට ඒ වෙලාවට ඇත්තටම අහලා තියෙනවද දන්නේ සයිකෝසියාව කියලා. ඒ කියන්නේ සයිකෝසිස්, තනියම ඉන්නකොට කටහඬවල් ඇහෙනවා, තරහ යනවා, සැකගතිය ඇති වෙනවා, මේ වගේ රෝග ලක්ෂණ එක්කත් මේ කට්ටිය විෂාදයේ තියෙන වැඩිහිටියන් රෝහල කරා එන්න පුළුවන්. එතකොට මේ වගේ තත්ත්වයන් තමයි වැඩිහිටිය අයට එන්නේ. තවත් සමහර වෙලාවට අපි කියනවා පසු ප්‍රසව තත්ත්ව කියලා. ඒ කියන්නේ බබෙක් හම්බෙච්ච අම්මා කෙනෙකුට මේ විෂාදයේ කියන තත්ත්වය වැළඳෙන්න තියෙන අවස්ථාව සාමාන්‍ය කාන්තාවකට වඩා වැඩි. එතකොට මේ අයගේ රෝග ලක්ෂණ වෙන්නේ හුඟක් වෙලාවට තරහ යන ගතිය, බබා ගැන බලන්න හිතෙන්නේ නැති ගතිය, සමහර විට ඒත් එක්කම හිතෙනවා අනේ මම හොඳ අම්මා කෙනෙක් නෙමේ කියන ගතිය, මම නැත්තම් බබා සමහර විට හොඳින් ඉඳී කියන ගතිය, මං හින්දා බබා දුක් විඳිනවා, මමත් ජීවත් වෙලා වැඩන්නේ බබත් ජීවත් වෙලා වැඩන්නේ කියලා වගේ හිතෙන සිතුවිලි එනවා පසු ප්‍රසව තත්ත්වත් එක්ක විෂාදයේ කියන රෝග ලක්ෂණේ ආවොත්. එතකොට මේ වයස්වලට අනුව රෝග ලක්ෂණ සුළු සුළු වශයෙන් වෙනස් වෙනවා.
1: දැන් මේ රෝග ලක්ෂණ අපි හඳුනාගත්තා. දැන් මේ විෂාදයේ ඇතිවීමට බලපාන ප්‍රධාන සාධක කියන කාරණාත් අපිට මං හිතන්නේ ගොඩක් වැදගත් වෙනවා. අපි 얘 ගැන කතා කරමු.
2: මම මුලින්ම කිව්වා විෂාදය කියන එක ඇත්තටම සාධක ගොඩක හේතුවක් හින්දා ඇතිවෙන දෙයක් කියලා. එතකොට එක සාධකයක් කියන එකෙන් අපිට එහෙම වෙන් කරලා කියන්න බෑ. අපි ගත්තොත් උපතේ සිට ගත්තොත් අපි අවබෝධ කරගන්න පහසු වෙන අපි උපතේ ඉඳන් ගම් පුද්ගලයෙකේ. මුලින්ම එතකොට ඥාන වලින් බලපෑමක් තියෙනවා. සාමාන්‍යයෙන් පවුලේ කාට හරි විෂාදයේ කියන රෝග තත්ත්වයේ තියෙනවා නම් ඒකෙතර ඒ රෝගියාට විෂාදයේ රෝග තත්ත්වයේ වැළඳෙන්න සාමාන්‍යයෙන් තුන් ගුණයක විතර අවදානමක් තියෙනවා. හැබැයි අනිත් සාධකත් එක්ක බැලුවාම මේ ඥාන වලින් එන විෂාදයේ කියන තත්ත්වය හරිම සුළු ප්‍රමාණයකට තමයි එන්නේ. ඊට වඩා බලපාන බරපතල හේතු ගොඩාක් තියෙනවා. හරි, අපි දැන් ඥාන වලින් උපතින් පස්සේ දේවල් වලට යම්කු දරුවෙක්ගේ කුඩා අවධිය ගත්තාම මේ කුඩා අවධිය කියන එක හරිම වැදගත් දරුවෙක්ගේ වර්ධනයේ, මානසික වර්ධනයේ සහ කායික වර්ධනයේ සඳහා. මේ පොඩි කාලේ වර්ධනයේ ඇති වෙන විදිය ඇත්තටම බලපානවා ලොකු කාලයේදී එයා වැඩිහිටියෙක් වුණාම විෂාදයේ තත්ත්වයේ එනවද නැද්ද කියන එකට. එතකොට චූටි කාලේ වෙන අහිතකර තත්ත්ව උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දෙමව්පියන් වෙන්වීම. දෙමව්පියන් මිය යාමම නෙමෙයි, මොකක් හරි පවුලේ ප්‍රශ්නයක් හින්දා දෙමව්පියන් දික්කසාද වෙනවා, මේ වගේ වෙන්වීම කියන එක ලොකුවටම බලපානවා ළමයෙක් වැඩි වියටපත් උනන් පස්සේ විෂාදයේ කියන තත්ත්වය ඇති වෙන. මොකද මේ දික්කසාදයක් කියන එකේදී ඇත්තටම ලොකු ප්‍රශ්න ගොඩක්, නීතිමය ප්‍රශ්න, පවුල් ආරවුල්, ළමයි බෙදා ගන්න, ඊට පස්සේ ළමයින්ට එන අවධානයන්, මේ දේවල් ගොඩාක් නැති වෙනවා. සාමාන්‍ය දෙමව්පියෙක් නැති වුණාම මිය ගියාම සාමාන්‍ය හුඟක් වෙලාවට වෙන කවුරු හරි දරුවව අපහු බලා ගන්න ගන්නවා. නමුත් අර වෙන්වීමකදී ඊට වඩා ගොඩාක් දේවල් සමාජීය වශයෙන් වෙනස් වීම සිද්ධ වෙනවා, අහිතකර තත්ත්ව ඇති වෙනවා. ඒව ඇත්තටම දරුවෙක්ගේ වර්ධනයට බලපානා. ඒකත් එක්ක දරුවට විෂාදයේ ඇති වෙන්න අවස්ථාව වැඩි. ඊට පස්සේ දරුවෙක් චූටි කාලෙදී කායික හරි ලිංගික හරි අතවරයකට ලක්වීම හරි හිංසනයකට ලක්වීම හරි ඒ වගේ සිදුවීම් වුණාම එයාලට පස්සේ කාලෙදී විෂාදයේ රෝග තත්ත්ව වැළඳෙන්න අවස්ථාව වැඩි. පේරන්ටිං ස්ටයිල් එක එහෙම නැත්තම් දරුවව බලා ගන්න විදිහේ ලොකු සම්බන්ධතාවයක් නැහැ කියන එක තමයි දැනට කියන්නේ. මේ ඒ වුණාට ජාති දෙකක් අඳුනගෙන තියෙනවා. මේ විදිහට ළමයි බලාගන්න අයට ළමයි පස්සේ කාලයකදී විෂාදයේ රෝග තත්ත්වයට එන්න චාන්ස් එක වැඩි කියන එක එකක් තමයි දරුවව අතහැරලා දාන එක, නිග්ලෙක් කරන එක. උදාහරණයක් විදිහට මම අර කිව්වේ පසු ප්‍රසව විෂාදයේ තත්ත්වය ඇති වෙච්ච අම්මා කෙනෙක්ගේ දරුවෙක්. අම්මා රෝග තත්ත්වයකින් පෙළෙනකොට මුල් අවධියේදී අම්මත් එක්ක තියෙන බැඳීම ඔය මුල් අවධියේදී තමයි ඇත්තටම ඇති වෙන්නේ. ඒතකොට ඒ කාලෙදී දරුවව අතහැරෙන එක, දරුවගේ හැඟීම් දැනීම් සංවේදන අනේවට අම්මා එච්චර උනන්දුවක් නැතිකම පස්සේ කාලෙකදී දරුවට විෂාදයේ රෝග තත්ත්ව හදන්න හේතු වෙනවා. ඒකෙම අනිත් පැත්ත ඕනාවට වඩා කෙයාරින් කරන, ඕනාවට වඩා බලා ගන්න, හැම දෙයකම නීති දාන, ළමයාට කිසිම ස්වාධීනත්වයක් නැතුව හැදෙන දරුවෙක් වුණත් විෂාදයේ කියන රෝග ලක්ෂණ පස්සේ කාලෙක මතුවෙන්න චාන්ස් එක වැඩි. ඒතර ඒකත් එක හේතුවක් විෂාදයේ රෝග ලක්ෂණ එන්න. ඊට අමතරව අපි කියනවා කෙනෙක්ගේ පෞරුෂත්වයෙන්ම එයා විෂාදයේ හැදෙන්න පොඩ්ඩක් බරපැත්තට තියෙනවා කියලා. මොනවද මේ පෞරුෂ ලක්ෂණ? උදාහරණයක් විදියට ගත්තොත් හැම වෙලේම අධික බය තත්වයකින් ඉන්න කෙනෙක්, හැම වෙලේම මොකක් හරි නරකක් වෙයි කියලා හිත හිත කොයි වෙලෙත් බයෙන් ඉන්න කෙනෙක් විෂාදයේ හැදෙන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩි. ඒ වගේම හැම දෙයකම අනිත් අයගේ අනුමැතිය අවශ්‍ය කෙනෙක්, ඒ කියන්නේ හැම වෙලෙම අනිත් අය අප්‍රූවල් එක දෙනකම් බලන් ඉන්න කෙනෙක්, තමන් කියලා කිසිම දෙයක් ස්වාධීනව තීරණය කරන්න නැති කෙනෙක් හුඟක් වෙලාවට විෂාදයේ රෝග ලක්ෂණ පස්සේ කාලෙකදී එන්න චාන්ස් එක වැඩි කෙනෙක් විදියට අපි සලකනවා. මීට අමතරව හුඟක් අයට වෙන දෙයක් තමයි ජීවිතයේ එදිනෙදා ජීවිතයේ සිදුවන ආතති සහිත අවස්ථා. එහෙම නැත්නම් අපි කියනවා ස්ට්‍රෙස්ෆුල් ඉවෙන්ට්ස් කියලා. ඒ වගේ දේවල් වලදී ඇත්තටම කාලයක් එක්ක පීඩණයෙන් හිටියාම මේ විෂාදයේ තත්ත්ව කියන එක ඇති වෙන එක හරිම සුලභ දෙයක්. හුඟක් වෙලාවට වෙන්නේ තමන් මොකක් හරි ප්‍රශ්නයක හිර වෙලා වගේ කියලා දැනෙනවා නම් තමන්ට ඒකෙන් ගැළවිල්ලක් නැහැ කියලා දැනෙන වගේ ප්‍රශ්න. හිතන්නකෝ දැන් මොකක් හරි කසාද බැඳලා ඉන්න කෙනා, හිතන්නකෝ මහත්තයා අරක්කු මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වෙලා ඉන්නේ, තමන්ව සැක කරනවා, නිතරම ගෘහස්ත හිංසනය දෙනවන්නේ, ඒ වගේ කෙනෙක්ට. එයාට වෙනම කිසිම සපෝට් එකක් දෙමව්පියෝ සහෝදරයෝ නැත්තා. එතකොට එයාට එතනින් ඇත්තටම ගැලවෙන්න තියෙන අවස්ථාව අඩුයි, නිකන් හිර වෙලා ගතිය. අන්න ඒ වගේ කෙනෙකුට විෂාදය හැදෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒකත් එක්ක තමන්ට නින්දාවක් වෙන අවස්ථාවලදී අන්න ඒ වගේ ලොකු දරුණු අවස්ථාවකට මූණ දීපු කෙනෙකුටත් ඇත්තටම විෂාදයේ හැදෙන්න තියෙන අවස්ථාව වැඩි. මේකත් එක්ක ඇත්තටම සමාජ සහයෝගය කියන එක අඩුකම, තමන්ට සමීප සබඳතා අඩුකම, යාළුවෝ මිත්‍රයෝ නැතිකම, ඊට පස්සේ සමාජයේ තැන්වලින් කොන්වීම, දැන් ඔය ඉස්කෝලවල වල හුඟක් වෙන දෙයක් තමයි අලුතෙන් කෙනෙක් දරුවෙක් ආවහම කල්ලි ගහනවා වගේ, කියන්නේ තමන්ගේ ගෲප් එකට ගන්න නැතුව කොන් කරනවා. අන්න ඒ වගේ අවස්ථාවලත් ඇත්තටම විෂාදයේ තත්ත්වයේ එන්න පුළුවන්. මේකත් එක්කම තව කායික රෝග ගත්තාම අපි කියනවා හෝමෝන් ප්‍රශ්න, සමහර ආසාත්මිකතාවන්, ඒ උදාහරණයක් විදිහට තයිරොයිඩ් හෝමෝනය අඩු වුණාම අන්න ඒ වගේ තත්ත්වවලදී අපිට විෂාදයේ තත්ත්ව වෙනවා. අපි තව කියනවා මේ මොලේ තියෙන පොඩි රසායනික ද්‍රව්‍ය, අපි උදාහරණයක් විදිහට කියනවා මේ ඩොපමින්, සෙරටොනින්, නොරැඩ්ලිනින් කියන රසායනික ද්‍රව්‍යවල අඩුකම හින්දා විෂාදයේ තත්ත්වයන් එනවා. ඒකත් එක්කම අපි හිතන පතන විදිහේ පොඩි වෙනස්කම්, සාමාන්‍යයෙන් හිතන පතන විදිහ නෙමෙයි, අමුතු හිතන පතන රටා තියෙන අයත් විෂාදයට චුට්ටක් නැඹුරු ගතියක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට කිව්වොත් හැමදේම පර්සනලයිස් කරන කෙනෙක්, දැන් හිතන්නකෝ වෙන කෙනෙකුට මොකක් හරි කිව්ව දෙයක් තමන්ට කිව්වේ කියලා හිතනවා. ඒ කියන්නේ හැමදේම තමන් අදාළ කරගෙන කරනවා. ඊට අමතරව හරි ඉක්මනට නිගමන වලට එළඹෙනවා. දැන් කෙනෙක් අද ඔයාව දැකලා hina වුන්නේ නැහැ කියලා ආනේ මාත් එක තරහ වෙලා දැන් මාත් එක කතා කරන්න යන්නේ. ඒ වගේ එතන තියෙන සාධක ඇත්තටම බලන්නේ නැතුව නිගමන වලට එළඹෙන එක. එහෙම නැත්නම් හැමදේම නරක විතරක් දකින එක. දැන් ජීවිතේ කොච්චර හොඳ දේවල් වුණත් පොඩි වැරද්දක් වෙච්ච තැන ඉඳන් අන්න ඒ වැරද්දම අල්ලගෙන ඒකම කල්පනා කරන එක. එහෙම නැත්නම් අපි කියන ඕවර් ජෙනරලයිස් කරනවා කියලා. ඒ කියන්නේ ජීවිතේ එක තැනක් වෙන්න පුළුවන් වැරදුනේ, හැබැයි මුළු ජීවිතේම වැරදුනා වගේ. අන්න ඒ වගේ හිතන පතන විදිවල වෙනස්කම් තියෙන අයටත් මේ විෂාදය කියන එක වැළඳෙන්න තියෙන අවස්ථාව ඉතාම වැඩි. එතකොට මේ වගේ සාධක ගොඩක එකතුවක් එක එක අඩු වැඩි වශයෙන් බලපාන්න පුළුවන්. මේ සාධක තමයි බොහෝ වෙලාවට විෂාදයට බලපාන්නේ.
1: උදේ 10:37 වෙලාව දැන්.

0: සුවපත් දෙවියක නොවැටෙන අත්වැල නිරෝගා රේඩියෝ සායනය ජීවිතය ජීවත් කරවීම සඳහා
1: රේඩියෝ සායනය නිරෝගා උදේ 10:42 වෙලාව දැන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. එහෙනම් අපිට මේ ලැබෙන කාලයත් එක්ක විසඳ ගන්න පුළුවන්ද කියන එකත් ගැටලුවක්. අපි උපරිම උත්සාහ කරමු. ඉතින් දැන් විෂාදය කියන කාරණේ බොහෝ දේවල් අපි හඳුනාගත්තා. ඉතින් මේ සම්බන්ධව කතා කිරීමේදී ගොඩක් වෙලාවට විෂාදය කියලා කියන්නේ සමහර වෙලාවට එක එක දේවල් අපි

0: මේ මිත්‍යා මතහින්ද එකක් රෝගීන් විෂාදයේ හුඟක්ම දරුණු වෙනකන් ප්‍රතිකාර සඳහා යොමු වෙන්නෙත් නැහැ. රෝගේ අඳුරගන්න එකත් පරක් වෙනවා. සමහර වෙලාවට ජීවිතයෙන් වන්තිගෙන වෙන අවස්ථාවලුත් එනවා. එතකොට මොනවද මේ මිත්‍යා මත? හුඟක්ම තියෙන සුලභ මිත්‍යා මතයක් තමයි මේක මේ ස්නායු දුර්වල වීමකින්ද වෙන දෙයක් නැත්නම් ආහාර දිය වේලාවක් කියලා කියන කතාව. ඇත්තටම මේක මේ මොලේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇතිවන තත්වයක්. එතකොට ස්නායු දුර්වල වීමක්වත් ආහාර දිය වීමක්වත් නෙමෙයි. සමහර අය හිතනවා මේ විෂාදය කියන්නේ මේක මේ කම්මැලිකම, මෙයාගේ මේ කිසිම උනන්දුවක් නැතිකම ඒකෙහිඳයි කියලා. නෑ, විෂාදය කියන එක රෝගයක්. ඒට ප්‍රතිකාර අවශ්‍යයි. මං ඉස්සලා කිව්ව රෝග ලක්ෂණ තියෙනවා විෂාදයේදී. එතකොට ප්‍රතිකාර කළේ නැත්නම් හොඳ වෙන්න තියෙන චාන්ස් එක අඩුයි. ඊට පස්සේ තව කියනවා මේක මේ තනියම විසඳ ගන්න පුළුවන් දෙයක්. මේකට මේක කවුරුවත් ළඟට බෙහෙත් ගන්න අවශ්‍ය නැහැ. අන්න ඒ වගේ කතා තියෙනවා. එතකොට හුඟක් වෙලාවට විෂාදයේ තනියම විසඳ ගන්න ගියපු වෙලාවල් තමයි ওই මත්ද්‍රව්‍ය පැත්තට, අරක්කු පැත්තට බැහි වෙන දේවල් වගේ ප්‍රශ්න තව දුරටත් වැඩි වෙන පැත්තට තමයි හුඟක් වෙලාවට තියෙන්නේ. ඒ හින්දා හැමෝටම ආදරයෙන් මතක් කරනවා මනෝ වෛද්‍යවරයෙක් හම්බෙන්න. මනෝ චිකිත්සක ප්‍රතිකාර තියෙනවා, ගොඩක් ප්‍රතිකාරකම තියෙනවා. බෙහෙත් විතරක් ගන්න ඕනි කියලා එකක් නැහැ. අන්න ඒ වගේ හින්දා මුලින්ම අඳුරගත්ත ගමන් ඉක්මනටම ප්‍රතිකාරකම් කරා යොමු වෙන්න. තවත් කට්ටිය හිතනවා මේ මේ බෙහෙත් වලට ඇබ්බැහි වෙනවා, මේක බෙහෙත් වලින් විතරයි හොඳ කරන්න පුළුවන්. අන්න ඒ වගේ මිත්‍යා මතක් තියෙනවා සමහරු අතර. එතකොට බෙහෙත් කියන එක ඇත්තටම විෂාදයට ප්‍රතිකාර කරන එකේ එක අංගයක් විතරයි. බෙහෙත් කරන්න අපි සාමාන්‍යයෙන් කියලා සුළු වශයෙන් විෂාදයේ තියෙන කෙනෙකුට, එතකොට ගොඩක් දරුණු නැතුව විෂාදයේ තියෙන කෙනෙකුට බෙහෙත් තත්ත්වය අවශ්‍ය නැහැ. එතකොට ජීවන රටාවේ වෙනස්කම් ඇති කරගන්න එක, ප්‍රශ්නේ විසඳ ගන්න එක, ආත්ම විශ්වාසය වැඩි කරගන්න එක, ව්‍යායාම කරන එක, මේවයින්ම විතරක් හොඳ කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා. විෂාදයේ ටිකක් දරුණු වේගෙන යනකොට තමා බෙහෙත් වලින් උපකාරයක් අවශ්‍ය වෙන්නේ. මේ බෙහෙත් කොහොමත් ඇබ්බැහි වෙන බෙහෙත් නෙමේ. විෂාදයට අපි මාස 6ක් ප්‍රතිකාර කරලා අපිට හිමීට විෂාදයේ රෝග ලක්ෂණ සම්පූර්ණයෙන්ම අයින් වුණාන් පස්සේ ආයෙ බෙහෙත් එක හිමීට අඩු කරලා නතර කරලා දාන්න පුළුවන්. තවත් සමහරු විශ්වාස කරනවා මේක ජානවලින් එන ලෙඩක්, මේක තියෙන කට්ටියට විවාහ වෙන්න බෑ. මම ඉස්සෙල්ලා කිව්වා ඇත්තටම බහුවිධ සාධක, ඒ කියන්නේ සාධක ගොඩක එකතුවක් සහ ජානවලින් එන එක ඇත්තටම ගොඩක් සුළුකොට තැකිය හැකි ප්‍රමාණයක් තමා තියෙන්නේ. ඊට වඩා අර මං කිව්ව සාධක ගොඩක් බලපානවා විෂාදය ඇති වෙන්න. තවත් සමහරු හිතනවා මේ දුර්වල අයට තමා විෂාදය හැදෙන්නේ, ශක්තිමත් අයට විෂාදය හැදෙන්නේ නැහැ කියලා. එහෙම එකක් නැහැ. විෂාදය කියන රෝග තත්ත්වය අර මම කලින් කියපු සාධක අඩු වැඩි වශයෙන් තියෙන ඕනෑම කෙනෙකුට. මේක මොලේ ක්‍රියාකාරීත්වය වෙනස් වීමක් හින්දා හැදෙන රෝග තත්ත්වයක් නේ. එතකොට මොලයක් තියෙන ඕන කෙනෙකුට විෂාදය හැදෙන්න පුළුවන්. මේ වගේ මිත්‍යා මත තියෙනවා ඇත්තටම අපේ සමාජයේ. මේකෙන් වෙන හානිය වැඩි. ඒකින්ද මිත්‍යා මත දුරු කරගෙන අවශ්‍ය ප්‍රතිකාර කරා ඉක්මනටම යොමු වෙන්න කියලා අහන් ඉන්න හැමගෙන් ඇත්තටම ආදරෙන් ඉල්ලනවා.
1: විෂාදය එදිනෙදා ජීවිතයට කොහොමද අපිට බලපාන්නේ?
0: විෂාදය හැදිච්ච කෙනෙක් අපි කියනවා නිකන් උදාහරණයක් විදිහට, නිකන් එයාගේ මුළු ලෝකෙම කළු අලාකුලකින් වැහිලා වගේ. එයාට එතකොට අර කළු අලාකුල ඇතුලෙන් තමා එයාගේ ජීවිතේ පේන්නේ, වටපිටාව පේන්නේ. එතකොට හැමදේම ඍණාත්මකයි, කරන කිසි දෙයක් හරියන්නේ නැහැ, කවුරුත් එයාට ආදරේ නැහැ. අන්න ඒ වගේ නිකන් අර තත්ත්වකින් තමා එයා ලෝකෙ දිහා බලන්නේ. එතකොට මෙහෙම ලෝකෙ දිහා බලන කෙනෙක්ගේ කාර්යක්ෂමතාව අඩු වෙනවා. අත්වැරදීම් වෙන්න පුළුවන්. මොකද අවධානය තියාගෙන වැඩක් කරන්න අපහසුවක් තියෙනවා. එතකොට අවධානම් සහිත රැකියාවක් කරන අයගෙන් ඇත්තටම ලොකු අවධානම් තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඊට වඩා තව එදිනදා කටයුතු පවා කරගන්න අපහසුතාවයන් එන්න පුළුවන්. පොඩි දෙයක් සාමාන්‍යයෙන් උයන පිහන එක පවා කරන්න වෙනදට වඩා ලොකු මහන්සියක් දරන්න වෙන්න පුළුවන්. ඊට අමතරව මම කිව්වා ඉස්සෙල්ලා මේ කට්ටියට ටිකක් තරහ යන ගතිය වැඩි වෙනවා. අසනීප තත්ත්වය හැදුනහම එතකොට අන්තර් සම්බන්ධතා, පවුලේ අයත් එක්ක තියෙන සම්බන්ධතා, යාළුවොත් එක්ක, එතකොට ස්වාමි පුරුෂයා භාර්යාවත් එක්ක, දරුවන් එක්ක තියෙන සම්බන්ධතා පළුදු වෙන්න පුළුවන් මේකත් එක්ක.

0: තවත් සමහරු මේක හොඳ කරගන්න කියලා හිතාගෙන මත්ද්‍රව්‍ය වලට, අරක්කු වලට වගේ දේවල් වලට යනවා. එතකොට ඒකෙන් ප්‍රශ්නේ තවදුරටත් වර්ධනය වෙන්නත් පුළුවන්. තවත් දරුවන්ගේ හුඟක්ම තියෙන දෙයක් මම කතා කරා, දුරකථනයට ඇබ්බැහි වීම. එතකොට පාඩම් වැඩ කටයුතු පහු වෙන්න පුළුවන්. දරුණුම වුණාම, රෝගයේ දරුණුම වුණාම සමහර වෙලාවට ජීවිතයෙන් වන්දිගමන අවස්ථා වුණත් එන්න පුළුවන් සියදිවි නසා ගැනීම. සමහර වෙලාවට නිකන් නීතියට හානි කරන දේවල් කරන්න, සමහර වෙලාවට සමහර පුද්ගලයෝ රණ්ඩු සලුවල් කරගන්න යනවා, සමහර පුද්ගලයෝ හොරකම් කරන්න යනවා, සමහර වෙලාවට මේ විෂාදයේ තත්ත්වයේ හින්දා. එතකොට මේක ඇත්තටම හැම අතින්ම ජීවිතයට බලපාන රෝග තත්ත්වයක්.
1: බොහොම වටින පැහැදිලි කිරීමක් එක්ක, එතකොට අපි කොහොමද මේකට ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය ඔබට පැහැදිලි කරගන්න ඕන. ඉතින් උදව් ගන්න ඕන මොන වෙලාවේද මේ වගේ කෙනෙක්?
0: වැදගත්ම දේ, විෂාදය හොඳ කරන්න පුළුවන් බොහෝ අයට. ප්‍රතිකාරත් නියමිත ප්‍රතිකාර නියමිත කාලයේ ගත්තාම ඇත්තටම හුඟක් අයට විෂාදය කියන තත්ත්වයේ සුවාතට ගන්න පුළුවන් දෙයක්. එතකොට මේ සුභාතර ගන්න පුළුවන් රෝග තත්ත්වයක් හින්දා අපේ ජීවිතේ විනාශ කරගත යුතු නැහැ. හැබැයි අපි කොයි වෙලාවෙද උදව් ගන්න යොමු වෙන්න ඕනේ. මං ඉස්සෙල්ලා කිව්ව රෝග ලක්ෂණ, විෂාදයේ රෝග ලක්ෂණ සති දෙකකට වඩා තියෙනවා නම්, සහ ඒකත් එක්ක ඊට අමතරව නිකන් ජීවිතේ සියදිවි නසා ගන්න වගේ සිතුවිලි, ජීවත් වෙලා හිටිය ඇති අනේ වගේ සිතුවිලි එනවා නම්, එහෙම නැත්නම් ඔබගේ එදිනෙදා වැඩ කටයුතු කරගන්න එක අපහසු වුණා, පවුල ඇතුලේ ප්‍රශ්න ඇති වෙනවා, ඔයාගේ ක්‍රියාකාරීත්වය අඩු, ඉස්සර වගේ වැඩ කරගන්න බෑ වගේ නම්, මෙන්න මේ වගේ වෙලාවල උදව් ඉල්ලන්න පසුබට වෙන්න එපා.
1: ඒ වගේම දැන් මේ සඳහා තිබෙන ප්‍රතිකාර මොන වගේද?
0: ප්‍රතිකාර ක්‍රම කීපයක්ම තියෙනවා විෂාදයේ සම්බන්ධයෙන්. මම ඉස්සෙල්ලා කිව්වේ සුළු වශයෙන් විෂාදයේ තියෙන තරම් දරුණු නැති දේවල් වලට නම් ඇත්තටම කවුන්සලින් වගේ. එතකොට මොකද්ද ප්‍රශ්නයක් එක්ක එන කෙනෙක් ප්‍රශ්නේ විසඳ ගන්න උදව් කරන එක. ඊට පස්සේ අපේ තව මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම තියෙනවා. හැසිරීම සහ හිතන විදිහ අපි ඉස්සෙල්ලා කතා කරා, කෙනෙක්ගේ හිතන විදිහේ වෙනස්කම් හින්දාත් විෂාදයේ තත්ත්ව වෙනවා. එතකොට අපි ඒ වගේ දේවල් ඇනලයිස් කරලා, ඒ වගේ දේවල් වලට චැලෙන්ජ් කරලා අපිට පුළුවන් මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම වලට යන්න. ඊට අමතරව තියෙන විෂාදයේ සම්බන්ධ ඒ වෙනුවෙන්ම වෙන් වෙච්ච බෙහෙත් වර්ග. බෙහෙත් කරනවත් එක්කම අපිට අර ජීවන රටාවේ වෙනස්කම් ඇති කරගන්න එකත් ඉතාම වැදගත් කොටසක්. අපි ඒ ගැන තවදුරටත් ඉදිරියට කතා කරමු. සහ සාමාන්‍යයෙන් කෙනෙක්ගේ තියෙන සමාජ සම්බන්ධතා, උදව්පදව් ගැනීම් අනේ වගේ දේවල් දිගටම කරගෙන යාම, සමහර වෙලාවට ප්‍රශ්නයක් එක්ක එන කෙනෙකුට ඒ ප්‍රශ්නෙන් අයින් වෙලා ජීවිතේ අලුතෙන් ආරම්භ කරන එකම විෂාදය හොඳ කරගන්න හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි මේ දේවල් තමන් තනියම උත්සාහ කරනවට වඩා විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් හරි ඒ සේවාවන් ලබා දෙන තැනකින් උපදෙස් අරගෙන මේ සේවාවන් ලබා ගන්න එක බොහොමත්ම වටිනවා.
1: මේ තත්ත්වයේ භයානකකමක් තියෙනවද? මොනවද මේ භයානක තත්ත්ව?
0: මම ඉස්සෙල්ලා කතා කරා වගේ ඇත්තටම විෂාදය කියන එක හැදිච්ච කෙනා හරියට විඳවනවා. අනිත් අයට ලොකුවට දැනෙන්නේ නැති වුණත් ඒ විෂාදයේ රෝග තත්ත්වයෙන් පෙළෙන කෙනා අන්තිමට ජීවිතය නැති කරගන්න තැනට පවාපත් වෙන්නේ ඒක දරා ගැනීමට අපහසු හින්දා. එතකොට භයානක දේවල් තමයි සියදිවි නසා ගැනීමට හිතන එක. එහෙම නැත්නම් අවදානම් තත්ත්ව, මම කිව්වේ අර අවදානම් වැඩ කරන කෙනෙක් එයාගේ අවදානේ නැති හින්දා වෙන්න පුළුවන් අනතුරු වගේ දේවල්. ඊට අමතරව මම ඉස්සෙල්ලා කතා කරා සමහර වෙලාවට වැඩිහිටිය අය මේ එනවා විෂාදය හොඳටම වැඩි දියුණු වුණාන් පස්සේ සයිකෝසියාවත් එක්ක, අනේ වගේ තත්ත්ව. ඊට පස්සේ කන්නේ බොන්නේ නැතුව නිින්ද නැති හින්දා වෙන ස්ටූපර් කියලා කියන මෙන්න මේ වගේ තත්ත්වයන් එක්ක විෂාදයේ තියෙන කෙනෙක් දුක් විඳින්න පුළුවන්. ඇත්තටම මේවා ටිකක් දරුණු තත්ත්ව, වහාම ප්‍රතිකාර කරගත යුතු තත්ත්ව.
1: දැන් මෙහෙම අපි භයානක තත්ත්ව හඳුනාගත්තට පස්සේ සමාජයෙන් සහ පවුලෙන් මේ වගේ අයට මොන වගේ දෙයක් ලැබෙන්න ඕන?
0: අපේ තියෙනවා රෝග තත්ත්වයක් වැළදිච්ච රෙඩෙක් කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල්. ඊට අමතරව ගෙදර පවුලේ අය මේ ලෙඩා වෙනුවෙන් කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල්. අපි ගත්තොත් රෝගයක් වැළඳිච්ච කෙනෙක්, මේ විෂාදය වැළඳිච්ච කෙනෙක් කළ යුතු දේවල් තමන් ඉස්සෙල්ලම අඳුරගත යුතුයි. තමන්ගේ හැසිරීම සහ විදිහේ වෙනසක් තියෙනවා, මේක මොකක්ද කියලා අවබෝධ කරගත යුතුයි. ඒකෙහිඳ උදව් ඉල්ලන්න ඕනේ. ඒක තමා විෂාදය හොඳ කරගන්න තියෙන පළවෙනි අඩිය. ඊට පස්සේ අපි එදිනෙදා කටයුතු මග අරගන්න හොඳ නෑ. හරම සරල ජීවන රටාවකට එකතු වෙන්න ඕනේ. කායික ක්‍රියාකාරීත්වය, ෆිසිකලි ඇක්ටිව් වෙන්න ඕනේ, එක්සර්සයිස් කරන්න, ඒ වගේ දේවල් කරන්න ඕනේ. තමන්ගේ නිින්ද හරියට තියාගන්න ඕනේ, පැය 8ක්වත් අඩුම නිදා ගන්න ඕනේ. කන බොන වෙලාවල් හරියට වෙලාවට කන්න බොන්න ඕනේ. ඒකත් එක්ක තමන්ගේ සිතුවිලි චුට්ටක් කල්පනාවෙන්, අපි කියන්නේ සතියෙන් ඉන්න කියලා නේද, ඒ වගේ තත්ත්වෙන් ඉන්න ඕනේ. එතකොට කරන්න හොඳ නැති දේවල් තමන්ව තනි කරගන්න හොඳ නැහැ. අම්මත් එක්ක තාත්තත් එක්ක කලින් හොඳට සහයෝගයෙන් හිටපු කෙනෙක් නම් ඒ සම්බන්ධතා අඩු කරගන්න හොඳ නැහැ, වෙන් වෙන්න හොඳ නැහැ. ඊට පස්සේ මේක මේ එකපාරට හොඳ කරගන්න පුළුවන් තත්ත්වයක් කියන එක අතාරින්න ඕනේ. ඉතින් විෂාදය කියන එක හොඳ වෙන්නේ හිමින්. හරි, ඊට පස්සේ තමන් ගැන අධික පීඩනයක් දෙන්න හොඳ නැහැ. තමන් අනිත් අයත් එක්ක සසඳලා බලන්න හොඳ නැහැ. මෙන්න මේ වගේ දේවල් ඇත්තටම තමන්ට රෝගය වැළඳුනන් පස්සේ කරන්න හොඳ නැති දේවල්. ඒත් එක්කම පවුලේ අය මොනවද කරන්න හොඳ දේවල් සහ හොඳ නැති දේවල්. කරන්න හොඳ දේවල් තමයි ඇත්තම රෝගය ගැන දැනුවත් වෙන එක. ඒ රෝගේ තියෙන කෙනා කියන දේවල් විවේචනය කරන්න නැතුව අහගෙන ඉන්න එක, මනෝවෛද්‍ය උපදෙස් කරා යොමු කරන එක, ප්‍රායෝගික උදව් අවශ්‍ය දේවල් සපයලා දෙන එක, සහ මොනවා හරි අනතුරු සංඥා, එහෙනම් වෝනිං සයින්ස් කියලා තියෙන ඔය සියදිවි නසා ගන්න වගේ අනතුරු සංඥා ගැන අවධානයෙන් ඉන්න එක. මේ වගේ විෂාදයේ තියෙන කෙනෙක් පවුලේ ඉන්නකොට කරන්න හොඳ නැති දේවල් තමයි අපි යාලගේ හැසිරීම පහත් කොට සලකන්න හොඳ නෑ. යන්නේ ඔය පොඩි දෙයන්නේ අයියෝ මෙච්චර වද වෙන්නේ කියන වගේ යාගේ හැඟීම් පහත් කරලා විවේචනය කරන එක, දෝෂාරෝපණය කරන එක හොඳ දෙයක් නෙමෙයි. ඊට පස්සේ මෙයාගේ ජීවිතයට අධික පීඩනයක් දෙන එක, ඔයා මේ එක්සෑම් එක කොහොම හරි පාස් වෙන්න ඕනේ, අන්න ඒ වගේ පීඩනයක් දෙන එක නතර කරන්න ඕනේ. ඊට පස්සේ මෙයාගේ මේ හැසිරීම, මෙයාලට තරහ යන ඒවා තමන්ට අදාළ කරගන්න එපා. මෙයා මේ රෝග තත්ත්වයක් හින්දා හැසිරීම වෙනස් වෙලා තියෙන. එතකොට ඒක තමන් ගැන හිතලා මේ වෛරෙන් කරන දෙයක් නෙමෙයි. අන්න ඒ වගේ දේවල් තමයි ඇත්තටම අපි පවුලේ අය විදිහට කළ යුතු සහ නොකළ යුතු දේවල්.
1: දැන් අපි මේ තත්ත්වය වළක්වා ගන්න කොහොමද?
0: විෂාදය වළක්වා ගන්න රෝගයට බෙහෙත් කරනවට වඩා ලේසි. අපි ආතතිය කියන එක තමයි ගොඩක් බලපාන සාධකයක් වෙන්නේ. එතකොට අපි ආතතිය අඩු කරගන්න දේවල් කරන්න ඕනේ. අපි ආසාවෙන් කරපු දේවල්, අපේ විනෝදාංශ, අපි ඒවා දිගටම කරගෙන යන්න ඕනේ. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගෙනියන එක, පැය 8ක් නිදා ගන්න එක, හොඳ සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර වේලක් ගන්න එක, එක්සර්සයිස් කරන එක, තමන්ට ප්‍රශ්නවලට ඔරොත්තු දෙන්න තියෙන හැකියාව වර්ධනය කරගන්න එක. අපි ඒක කරන විදිහත් තමයි අපි ප්‍රශ්නයක් ආවහම අනේ මේක කරදරයක් කියලා බලන්නේ නැතුව මේක ජීවිතයට අවස්ථාවක් කියලා හිතන එක. ප්‍රශ්නයක් කියන දේ අපි හිතන්න මොකක් හරි ගැටලුවක් ආවහම අපිට ඒකෙන් හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. හරි ගියොත් හරි, වැරදුනොත් අපිට ඒක ජීවිතයේ අත්දැකීමක් කරගන්න පුළුවන්. ආයෙ වතාවක් ඒ දේ නොකරන්. අන්න ඒ වගේ ප්‍රශ්න කියන දේ ගැන දකින විදිහ චුට්ටක් වෙනස් කරගන්න, සහ මේකේ රෝග ලක්ෂණ තමන්ට තියෙනවද කියලා පෙර පොඩි අවධානයකින් ඉන්න එක. මේ දේවල් වලින් ඇත්තටම අපිට විෂාදය කියන රෝග තත්ත්වය හැදෙන්න කලින් වළක්වා ගන්න පුළුවන්.
1: මේ වගේ කෙනෙක් ඉන්නවා නම් අපි උදව් ලබා ගන්න තියෙන ස්ථාන, ඒ වගේ සේවා මොනවද?
0: සේවා හැම රෝහලකම හුඟක් වෙලාවට විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් නැත්නම් එහෙම නැත්නම් ඒ වෙනුවෙන් විශේෂ පුහුණුව ලද වෛද්‍යවරයෙක් ඉන්නවා. එතකොට මනෝවෛද්‍ය සේවා තියෙන හැම ඉස්පිරිතාලයකටම ගිහිල්ලා ඒකේ වාට්ටුවලට ඇතුළත් වෙලා ප්‍රතිකාර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සායනවලට සම්බන්ධ වෙලා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ මේ සායන අපි ගම් පැතිවලටත් ගිහිල්ලා කරන සායන තියෙනවා. එතකොට තමන්ගේ ප්‍රදේශයට එන දවස බලලා එදාට සහභාගි වෙලා ඒ සායනවලට සහභාගි වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ තියෙන උපදේශන සේවා, සමාජ සේවා නිලධාරීන් ඉන්නවා අපිට ඒ කට්ටියගෙන් අවශ්‍ය ප්‍රශ්න විසඳන්න උදව් ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ ජාතික වශයෙන් තියෙන අපේ හෙල්ප් ලයින් එකක් තියෙනවා 1926 ජීවිතාවදානම් තියෙන සීවදේ විනාසා ගන්න සිතුවිලි එන කට්ටියට අපිට මේ කෝල් එකක් දීලා මේක දිනපතා වැඩ කරන පැය 24ම වැඩ කරන සේවාවක්. එතකොට මේ සේවාවෙන් අවශ්‍ය සේවාවන් ලබා ගන්න පුළුවන්. මේ වගේ ඇත්තටම ගොඩාක් සේවා සපයන ස්ථාන තියෙනවා.
1: පැහැදිලි ඇති මේ කිව්ව සියලු කාරණාදාය අපර හිතවතුනි ඔබට. දැන් අපේ අර අපේ ජීවිතේම අඳුරු වලාකුලක් වහගෙන ඉන්නවා වගේ කියලා කිව්වනේ. ඉතින් අඳුරු වලාකුල අතරින් හිරුපායන වගේම නිසි ප්‍රතිකාර තුළින් නැවතත් සිනහව පිරුණු ජීවිතයක් උදා කරගන්න පුළුවන්. ඒ නිසා හංගගෙන ඉන්නේ නැතුව, කාටවත් නොකිය ඉන්නේ නැතුව, ඔබේ නිරෝගීකම වෙනුවෙන් ඔබ ක්‍රියාකාරී වෙන්න ළඟම ඉන්න කෙනෙකුට කියන්න. ඊට පස්සේ නිවැරදි ලෙස ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න. එහෙම නැත්නම් උපදේශණය ලබා ගන්න. දයාව පිරුණු, ආදරය කරුණාව පිරුණු සමාජයක යහපත් මිනිසුන් විදිහට ඔබට ජීවත් වෙන්නට නිරන්තරයෙන් අපි ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ කතාබහට අපිත් එක්ක එකතුණි අනුරාධපුර ශික්ෂණ රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය දිනිති කුලසිංහ මහත්මිය බෙහෙවින් ස්තුතිවන්ත වෙන ඔබතුමියට අතිශය කාර්යබහුල මොහොතකුණත් අපි වෙනුවෙන් පැමිණ මේ කළ මෙහෙවරට.
0: බොහොම ස්තුතියි රජරට සේවයට සහ ඇත්තටම අනුරාධපුර මෙඩිකල් ඇසෝසියේෂන් එකට මට මේ අවස්ථාව ලබා දුන්නට. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කතා කරන්න, උදව් ඉල්ලන්න. ඒක තමයි විෂාදය හොඳ කරගන්න තියෙන පළවෙනි ස්ටෙප් එක. උදව් ඉල්ලන්නේ දුර්වලකමක් හින්දා නෙමේ, තමන් ශක්තිමත් හින්දායි කෙනෙක් තමන් වෙනුවෙන් උදව්වක් ඉල්ලන්නේ.
1: සමුගන්නම් අද දවසට ලබන සතියත් හමුවන බලාපොරොත්තුවෙන් ඔබත් එක්ක රැඳුණු මම ජානකී රාජපක්ෂේ.

0: 107.3 රජරට සේවය මේ අපේ රේඩියෝ එක.
1: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
0: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
1: මේ පැයේ පුවත්
2: පෙරවරු 11යි විනාඩි 5යි මේ පැයේ පුවත. සමූපකාර ව්‍යාපාරය මහජන බැංකුව සමග එක්ව වඩාත් සක්‍රියව ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වෙළෙඳ අමාත්‍යංශයේදී පැවැත්විණි. සමූපකාර ප්‍රතිපත්තිය සාර්ථක කර ගැනීමට දෙපාර්ශ්වයේ අතර ඉදිරි කටයුතු සම්බන්ධීකරණය කරමින් ඊට අවශ්‍ය මූලික පදනම සකස් කිරීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය. කෝප් සිටි සංකල්පයේ සාර්ථක ක්‍රියාත්මක කිරීම සඳහා මහජන බැංකුව සහ සමූපකාර අරමුදල අතර සහයෝගීතාවය ශක්තිමත් කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. දැනට ක්‍රියාත්මක නිෂ්පාදන සමූපකාර දහසක් ගොඩනැගීමේ වැඩසටහන පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. සමූපකාර ව්‍යාපාරයේ සියලු කොටස්කරුවන්ගේ තොරතුරු ඇතුළත් විධිමත් දත්ත පද්ධතියක් කඩිනමින් ස්ථාපිත කිරීම, සමූපකාර භාරකාර අරමුදලක් පිහිටුවීම සහ කොටස්කරුවන්ගේ ප්‍රාග්ධනදායකත්වයන් ඒකාබද්ධ කරමින් විශේෂ භාරකාර අරමුදලක් ස්ථාපිත කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මධ්‍යන 12ට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න.
0: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
1: මේ පැයේ පුවත් RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.

0: කුමාරෝත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-7-7-500.
2: යාළුවනේ, ඔයාලත් සමනලෝයනේ පුංචි අපේ විශ්වයේ වැඩසටහන අහලා තාම තෑග්ගක් දිනාගත්තේ නැද්ද? එහෙනම් ඔයාලත් සෑම බදාදා දිනකම සවස 4:15 විකාශය වෙන පුංචි අපේ විශ්වයේ වැඩසටහනින් අහන ප්‍රශ්නයට පිළිතුරු දීලා තෑගි දිනා ගන්න.
3: FM 98.1 FM 107.3 රජරට සේවයෙන්.
4: හා හා හා, මොකද ඔය කරන්නේ?
5: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටකම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ.
4: අයින් වෙන්න.
6: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
7: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
6: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5:00 රජරට සේවයෙන් සත්‍ය විවරණ.
8: පෙරවරු 11:10 දැන් වෙලාව. මධ්‍යාහන 12:00 රජරට සේවයේ ගෙනෙන දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. එතෙක් එක්වෙමු මිරුගී එකතුව සමග.

ටීම් ජයරත්නගේ ගී හඬ. මේ විශාරද නන්දා මාලිනී.

විශාරද නන්දා මලිනී ගීතය ගායනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියූ ගීතය, සංගීතවත් කළේ මොහොමඩ් සාලි. පෙරවරු 11:23 දැන්.

කලාසූරි අල්හාජ් මුහිදීන් බෙක් ගීතය ගායනා කළේ පෙරවරු 11යි විනාඩි 29යි දැන්. විශාරද එඩ්වඩ් ජයකොඩි ගායන ගීයක් මේ. ගීතයේ ගේ පද සංකල්පනාව සිරිල් සමරකෝන්ගේ, සංගීතය කලනි පෙරේරා.

0: අසා දැනගත් මොහොතේ පටන් හදි සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු වරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනේකම උදෑසන 8ට FM 107.3 FM 91.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්කල මිනිසුන් කන්දේ අසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ lauturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
1: 107.3 රජරට සේවය. මේ අපේ රේඩියෝ එකයි.

0: අබේවර්ධන බාලසූරිය නිරංජලා සරෝජනී සමග ගීතය ගායනා කළේ.
1: රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: 51 රසජනනී
1: අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
2: ආහා හා මොකද ඔය කරන්නේ?
3: මේක මට පරම්පරාවෙන් ලැබුණු පෙට්ටකම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
4: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
5: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
4: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ
1: වේලාව ඔබ වෙත ගෙනෙන්නේ
6: පෙට්‍රල් සුවඳට අත්වන එකම වාහනේ, අවුරුදු සක්ම දන්න එකම වාහනේ,
7: මේකට හරියන එකම වාහනේ බජාජ් CT100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
1: පෙරවරු 11යි විනාඩි 45යි.
6: පෙට්‍රල් සුවඳට අත්වන එකම වාහනේ, අවුරුදු සක්ම දන්න එකම වාහනේ,
7: මේ කාර්ත හරියන එකම වාහනේ බජාජ් CT100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.

0: 107.3 රජරට සේවය මේ අපේ රේඩියෝ එක.
1: ආර් ස්වාමී කම්පි SLS සහතිකයේ සමග පියකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් ස්වාමී කම්පි.

0: විබුද්ධියට ආමන්ත්‍රණය කරන ජනතාවාදී ප්‍රවෘත්ති වාර්තාකරණය.
1: මධ්‍යන 12යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයයි. මෙන්න දිවා ප්‍රවෘත්ති. සංස්කරණීය ප්‍රදීප් රණතුංග, ප්‍රකාශය ජීවන්තා රූපසිංහ.
0: ප්‍රවෘත්ති ශිරස්තල.
1: වියට්නාම ජනාධිපතිවරයා අද මෙරට නිල සංචාරයකට එක්වෙයි. දිවයින පුරා පාසල්වල විදුහල්පති පුරප්පාඩු පියවීම කඩිනම් කෙරේ. මෙරට ආර්ථික මධ්‍යස්ථාන විධිමත්ව පවත්වාගෙන යාම සඳහා පූර්ණ කොටස් රාජ්‍ය සමාගමක්. අධික අවුරශ්මියට නිරාවරණය වීම හේතුවෙන් පිළිකා වැනි රෝග තත්ත්වයන් වැළඳී හැකි බවට අනතුරු ඇඟවීමක්. මැදපෙරදිග යුද තත්ත්වය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්. කෙසෙල් පත්‍ර නිර්මාණවේදී අජිත් සුසන්ත දිවිසැරිය නිම කරයි. ලාෆ් ගෑස් මිල සංශෝධනය කෙරේ. දිට්ව සුලිකුණාටුවෙන් බිඳී ගිය එප්පාවල කඩිගාව ගම්මැත්ත මගී පාලම ඉදිකරන දෙන ලෙස ඉල්ලීමක්. අදත් පස්වරු එකෙන් පසුව ප්‍රදේශ රැසකට වැසි.
0: දැන් දේශීය ප්‍රවෘත්ති.
1: වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව වියට්නාම ජනාධිපතිවරයා අද රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන් වේ. ජනාධිපතිවරයා සමග 200ක පමණ දූත පිරිසක්ද මෙරට සංචාරය සඳහා එක්වීමට නියමිතව තිබේ. සංචාරයේ අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන රජයේ ඉහළපෙළේ නියෝජිතයින් සමග වියට්නාම ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා එක්වන බවද විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ජනාධිපති ටෝ ලම් මහතා හෙට මෙරට පාර්ලිමේන්තුව ඇමතීමටද නියමිතව ඇත. මේ අතර වියට්නාම ජනාධිපතිවරයාගේ මෙරට සංචාර කාලසීමාව තුළ කොළඹ නගරයේ ආශ්‍රිතව අද සහ හෙට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි. දිවයින පුරා පාසල්වල විදුහල්පති පුරප්පාඩු 4000කට අධික සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ සඳහා සුදුසන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මදුර සෙනවිරත්න මහතා සඳහන් කරයි. විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගය තාක්ෂණික කරුණු කිහිපයක් මත කල් දමා තිබේ. එහෙත් ඒ කඩිනමින් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මදුර සෙනවිරත්න මහතා සඳහන් කරයි. මෙරට ආර්ථික මධ්‍යස්ථාන විධිමත්ව පවත්වාගෙන යාම සඳහා මහා භාණ්ඩාගාර ලේකම්වරයාට පූර්ණ කොටස් අයිතිය හිමි රාජ්‍ය සමාගමක් පිහිටුවා ඇතැයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඉකුත් 2025 වසරේදී ආරම්භ කරන ලද මෙම සමාගම පූර්ණ වශයෙන් රාජ්‍ය සමාගමකි. එහි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා සුදුසුකම් සහිත පිරිසක් පත්කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. ආර්ථික මධ්‍යස්ථාන විධිමත්ව පවත්වාගෙන යාම ගොවියාගේ නිෂ්පාදන වෙත නිසිමිලක් ලබා දීම මෙන්ම නිෂ්පාදන පාරිභෝගිකයා අතට පත්කිරීම නිවැරදි ලෙස සිදු කිරීම ආදී අරමුණු රැසක් වෙනුවෙන් මෙම සමාගම පිහිටුවා ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. අධික අවුරශ්මියට නිරාවරණය වීම හේතුවෙන් පිළිකා වැනි රෝග තත්ත්වයන් වැළඳී හැකි බව කළුතර මහරෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලත් මහත්මිය පවසයි. පෙරවරු 10ත් පස්වරු 4ත් අතර කාලයේදී මෙසේ දැඩි අවුරශ්මියට නිරාවරණය වීම දැඩි අවදානම් සහගත බව හෙතම පවසයි. මෙම තත්ත්වෙන් ආරක්ෂා වීම සඳහා සිරුර ආවණය වන පරිදි ඇඳුම් භාවිතය වැදගත් බව විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලත් මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි. කලාපීය ස්ථාවරත්වයට සහ සාමය ඇතිකිරීම සඳහා ගනු ලබන ප්‍රයත්නවලට බලපෑම් එල්ල කරමින් ආසියානු කලාපයේ මෑතකාලීනව උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත. ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුළු සැලකිය යුතු ජාත්‍යන්තර විදේශගත ප්‍රජාවක් මෙම කලාපය තුළ සිටි. ඔවුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් කරුණක් බවද එහිදී සඳහන් කර තිබේ. සිවිල් වැසියන්ගේ ආරක්ෂාව, සිවිල් යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය ගෝලීය සැපයුම් දාමවල ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව තරයේ පෙනී සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
0: රජරට සේවයේ ප්‍රවෘත්ති.
1: මෙරට අධිවේගී මාර්ග සහ දුරගමන් සේවා සඳහා සුඛෝපභෝගී බස් රථ 200ක් ආනයනය කිරීමට රජය පියවරගෙන තිබේ. ඊට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී M.A.N. ධම්මික රත්න මහතා සඳහන් කරයි. දීර්ඝ නිවාඩු දිනවල සහ උත්සව කාලවලදී කොළඹ සිට ගම්බිම්බලා යන ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම මෙහි අරමුණ බව හෙතෙම පෙන්වා දෙයි. ඉන් බස් රථවලින් 170ක් පමණ අධිවේගී මාර්ගවල සේවා සඳහා යෙදවීමට නියමිතව තිබේ. සෙසු බස් රථ කොළඹ සිට අනෙකුත් දුරගමනාන්ත සඳහා යෙදවනු ඇතැයි සඳහන් වේ. මෙරටට කෙසෙල් පත්‍ර නිර්මාණ කලාව හඳුන්වා දීමට පූර්වගාමී වූ අජිත් සුසන්ත මහතා අභවප්‍රාප්ත වී තිබේ. කෙටි කලක් රෝගාතුරව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු සිය දිවිසැරිය නිමකරන විට 50 හැවිරිදිවියෙහි පසු විය. අජිත් යොවුන් අවධියේදීම කැටයම් හා මූර්ති ශිල්පියෙකු ලෙස ප්‍රකටව සිටියේය. අනතුරුව කෙසෙල් පත්‍ර මගින් විවිධ නිර්මාණ සිදු කරමින් ඔහු සිය ප්‍රතිභාව ජනගත කළේය. මෙම නිර්මාණ කලාව හඳුන්වා දෙමින් ඔහු උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ බාහිර උපදේශකයෙකු ලෙසද කටයුතු කළේය. ඉන් අලුත් නිර්මාණකරුවන් පිරිසක් බිහිකිරීමටද අජිත් උර දෙන්නේය. ඔහු කෙසෙල් පත්‍ර නිර්මාණ කලාව පිළිබඳව සොයන්ව සිදු කළ පර්යේෂණ ඔස්සේ තමන්ටම අනන්‍ය වූ නිර්මාණකාරියක නියලී සිටියේය. මෙම කලාව ජනගත කිරීම සඳහා තුරුලියපත් සිතුවම් කලාව, මානව රූප ඇලවීම සහ කෙසෙල් ගසක මහිම නමින් කෘති තුනක්ද ලියා පළ කළේය. තඹුත්තේගම කලුන්දෑගම ප්‍රදේශයේ දිවිගෙවූ ඒ මහතා සිය නිර්මාණ ප්‍රතිභාව වෙනුවෙන් අවස්ථා ගණනාවකදී විවිධ ඇගයීම් හා සම්මානයට පාත්‍ර විය. කලක් අනුරාධපුර දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලයේ උපසභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කළේය. රාජාංගනීය පෙරකුම්පුර මහාවිද්‍යාලයේ ආදි සිසුවකු වන අජිත් සුසන්ත කලාකරුවා මිය යන විට තිදරුප්පියකි. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා තඹුත්තේගම කලුන්දෑගමදී සිදුකිරීමට නියමිතව තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ඉහළ දමා තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 6245ක් වේ. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 220කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2500කි. මේ අතර මැයි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදු නොකිරීමට එම සමාගම තීරණය කර ඇතැයි සඳහන් වේ. එප්පාවල කඩිගාව ගම්මැද්ද පාර හරහා ඉදිකර ඇති මගී පාලම ඉකුත් දිට්වා සුලිකුණාටුවත් සමග කැඩී යෑම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව ප්‍රදේශවාසීහු පවසති. එප්පාවල මහවැවේ වාන් ඇල හරහා මෙම පාලම ඉදිකර තිබේ. අධික වැස්සත් සමග පාලම පිහිටි ගම්මැද්ද පාරද සේදී ගොස් අබලන්ව ඇත. පාලම කැඩී යෑමෙන් අනතුරුව ගැමියන් විසින් පුවක් සහ පොල්කොට සිටුවා ඒ මත ලෑලි ගසා තාවකාලික පාලමක් ඉදිකර තිබේ. එහෙත් එහි ගමන් කිරීම ඉතා අනතුරුදායක බව ගැමියෝ පෙන්වා දෙති. මේ වන විට එහි කොට දිරා ගොස් ලෑලි පුපුරා ඇති බව ගැමියෝ පවසති. මැඩියාව, කඩිගාව, කටියාව යායේ දෙක ආදී ගම්මන කිහිපයක ජනයා සිය විවිධ අවශ්‍යතා සඳහා මෙම පාලම වැටි ඇති මාර්ගය භාවිත කරති. ඔවුහු සිය ගොවිපල නිෂ්පාදන වෙළඳපොළ වෙත ගෙන යනු ලබන්නේද මෙම මාර්ගය ඔස්සේය. පාලම කැඩී යෑම හේතුවෙන් වැඩිදුරක් ගෙවා සිය අවශ්‍යතා සඳහා විකල්ප මාර්ග භාවිත කිරීමට සිදුව ඇති බව ගැමියෝ පවසති. ඉන් සිය කාලයත් මුදලත් අපතේ යන බව ඔවුහු පෙන්වා දෙති. මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු කර ස්ථිර පාලමක් ඉදිකර දෙන ලෙස ගැමියෝ වගකවයුත්තන් වෙතින් ඉල්ලීමක් කරති.
0: දැන් විදේශීය ප්‍රවෘත්ති.
1: සටන් විරාමයකට එකඟ වීමෙන් අනතුරුව පළමු වරට ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ලෙබනනයේ බේරූට් වෙත ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. හිස්බුල්ලා සංවිධානයේ මූලස්ථානයක් වන බේරූට් නගරයේ දහියෙම් ප්‍රදේශය වෙත මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇතැයි සඳහන් වේ. ප්‍රහාරය එල්ලවීමත් සමග විශාල ගින්නක් හටගෙන ඇති අතර ගොඩනැගිල්ලකට දැඩි හානි සිදුව තිබේ. හිස්බුල්ලා සංවිධානයේ රඩ්වාන් බලකායේ අනදින නිලධාරියෙකු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි සඳහන් වේ. හිස්බුල්ලා සාමාජිකයින් රැස්වීමක සිටියදී මෙම ප්‍රහාරය එරට වේලාවෙන් රාත්‍රී 8ට පමණ එල්ල වී තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. කාලගුණ වාර්තාව. ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත්, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය. සබරගොමුව, මධ්‍යම ඌව, දකුණු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
0: යලිත් ප්‍රවෘත්ති සිරස්තල.
1: වියට්නාම ජනාධිපතිවරයා අද මෙරට නිල සංචාරයකට එක්වෙයි. දිවයින පුරා පාසැල්වල විදුහල්පති පුරප්පාඩු පියවීම කඩිනම් කෙරේ. මෙරට ආර්ථික මධ්‍යස්ථාන විධිමත්ව පවත්වාගෙන යාම සඳහා පූර්ණ කොටස් රාජ්‍ය සමාගමක්. අධික අවුරශ්මියට නිරාවරණය වීම හේතුවෙන් පිළිකා වැනි රෝග තත්ත්වයන් වැළඳිය හැකි බවට අනතුරු ඇඟවීමක්. මැදපෙරදිග යුද තත්ත්වය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්. කෙසෙල් පත්‍ර නිර්මාණවේදී අජිත් සුසන්ත දිවිසැරිය නිම කරයි. ලාෆ් ගෑස් මිල සංශෝධනය කෙරේ. දිට්වා සුලිකුණාටුවෙන් බිඳී ගිය එප්පාවල කඩිගාව ගම්මැද්ද මගී පාලම ඉදිකර දෙන ලෙස ඉල්ලීමක්. අදත් පස්වරු එකෙන් පසුව ප්‍රදේශ රැසකට වැසි. දිවා ප්‍රවෘත්ති ඉන්නිමයි.
2: ආර් ස්වාමී කම්බී SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් ස්වාමී කම්බී.

0: සංනිවේදනයක් කරා.
1: අපේම
2: රජරට සේවය. මත්යන 12:00 විනාඩි 16යි දැන්.

0: මොකදෝය කරන්නේ?
1: මේක මට පරම්පරාව ලැබුණ පෙට්ටගම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින්නේ.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.

0: බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවේ සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-577-500.
2: දැනුමට නුවණට විනෝදයට සල්ලි කොළපහයි අන්තිම කෑලි තුන ගන්න මිස්.
3: අනේ මේ සෙල්ලමට උනත් ඔච්චර ගිනි ගණන් වලට බඩු විකුණන්න එපා. මංගාව සල්ලි කොළ තුනයි තියෙන්නේ.
2: තුනෙනුත් දෙකක් ඉරිලානි මිස්.
3: දැනුම නුවණ විනෝදයට දැන් සල්ලි කොළ ඕනේ නැහැ. අහන්න බදාදා හවස 4:15ට රජ රට සේවය.
4: FM 107.3 FM 90.1 රජ රට සේවය.
0: තව සල්ප වේලාවකින් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න.

0: වරයා අද පස්සොරුවේ දිවේනට කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලස්මක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී පාසල් වලට සිළු පහසුකම්. ඉකුත් වසරේ වාර්තා වූ සයිබ අපරාධ 4170කට අදාළව විමර්ශන. තැපැල් ආදේශිකයන් දහසක් මඳවා ගැනීමට පියවර. ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ක්‍රීඩා නිලධාරීන් පත්කිරීමේ වැඩපිළිවෙලක්. අධිවේගී මාර්ගවල ධාවනයේට සුකූපභෝගී බස් රථ 200ක්. ශ්‍රී ලංකාව තුර්කිය සහ ඊජිප්තුව සමග සබඳතා ශක්තිමත් කරගැනේ. යල කන්දේදී යූරියා පොහොර පෙරමිලටම. මුල් අවදීදී හඳුනාගත හොත් සමේ පිළිකා සම්පූර්ණයෙන් සුව කළ හැකි බව වෛද්‍යවරු කියති. සියවසක සිහනද ගුවන්විදුලි ශතකාභිමානය අගමැතිට පිළිගැන්වෙයි. ව්‍යාපාරිකයන්ගේ ඩිජිටල් මුල්‍ය සාක්ෂරතාව දියුණු කිරීමට ඔස්ට්‍රේලියාවේ සහාය. කුසගින්න ගාසා තීරයේ දරුණුතම ඛේදවාචකයේ බවට පත්වෙයි. ආසියානු බර ඉසිලීමේ ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්. ශ්‍රී ලංකා වියට්නාම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් වියට්නාම ජනාධිපති හා එරට කමියුනිස්ට් පක්ෂයේ මහලේකම් තෝ ලැම් මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ වියට්නාමේ සංචාරක නිරත වූ අතර එහිදී කළ ඇරයුමකට අනුව වියට්නාම ජනාධිපතිවරයාගේ සංචාරය සිදුවෙයි. සංචාරය අතරතුර දෙරටේ නායකයන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා වියට්නාම වෙළඳ ආයෝජන හා සංචාරක සංසදයේ සමාරම්භක උත්සවය ඇතුළු ඉහළ පෙළේ ක්‍රියාකාරකම් කිහිපයකට වියට්නාම ජනාධිපතිවරයා සහභාගී වනු ඇත. ඔහු හෙට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි. දෙරට අතර වෙළඳ සංචාරක හා ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකා වියට්නාම රාජතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ වී වසර 55ක් සපිරීම නිමිත්තෙන් පවත්වන වැඩසටහනකටද වියට්නාම ජනාධිපතිවරයා එක් වෙයි. වියට්නාම ජනාධිපතිවරයා සමග එරට රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හා වියට්නාම කමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම්වරයා ප්‍රමුඛ දේශපාලන නායකයෝ කිහිප දෙනෙක් ශ්‍රී ලංකා සංචාරයට එක් වෙති. ජනාධිපතිවරයාගේ පැමිණීම හේතුවෙන් අද සහ හෙට කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව අද පස්වරුවේ කටුනායක අධිවේගී මාර්ගය, ග්‍රෑන්ඩ් පාස් උරුගුඩවත්ත, බොරල්ල හන්දිය, ඩී.එස් සේනානායක හන්දිය, හොඩන් පෙදෙස, නෙළුම්පොකුණ වටරවුම, පුස්තකාල හන්දිය, ලිබර්ටි වටරවුම, ගාලු මූදුර වටරවුම, ගාලු මැදපාර, බාලදක්ෂ මාවත, ලෝටස් පාර, සෙරමික් හන්දිය ඔස්සේ ජනාධිපතිවරයා පැමිණෙයි. ඔහුගේ ගමන ආරම්භ කිරීමට පැය දෙකකට පෙර මෙම මාර්ගවලට බරවාහන ඇතුළු කිරීම නතර කෙරේ. ජනාධිපතිවරයා ගමන් ආරම්භ කිරීමෙන් පසු එම මාර්ගවලට සීලු වාහන ඇතුළු කිරීම නතර කරන බව පොලිසිය කියයි. වියට්නාම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතා කරන කතාව ජාතික ගුවන්විදුලියේ නාලිකා ඔස්සේ විසුරුවා හැරේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී පාසල්වලට අවශ්‍ය සීලු පහසුකම් ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනවිරත්න මහතා පවසයි. පාර්ලිමේන්තුවේ නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු සඳහන් කළේ පන්තිවල ළමුන් සංඛ්‍යාවද 35කට වඩා අඩු කළ හැකි බවයි.
1: පාසලක ළමුන් සංඛ්‍යාව පන්තියකද සීමා කරන්නේ නිශ්චිත විද්‍යාත්මක නිර්ණායකයන්ට අනුව. දැන් මේ වෙනකොට තියෙන ගැටලුව තමයි ගොඩක් පාසල්වල ඔය කියන සංඛ්‍යාව නාමිකව තිබ්බට අපි දන්නවා ද්විතීක පාසල්වලත් ඔය ගැටලුව තියෙනවා, ප්‍රාථමික පාසල්වලත් ඔය ගැටලුව තියෙනවා. 40 කියන සංඛ්‍යාවට එහා ළමයි ඉන්නවා. ඒ වගේම තමයි ද්විතීක පාසල්වල පන්තියක 45ට එහා සංඛ්‍යාවක් ඉන්නවා. අපි ආණ්ඩුව බලය ලබා ගන්නකොටම මේක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. එතකොට අපි මේ අවුරුද්ද ඇතුළත අධ්‍යාපන ප්‍රසංස්කරණ ක්‍රියාවලිය පටන් ගත්තා. මේ ප්‍රසංස්කරණ ක්‍රියාවලියේ තුලත් යම් කිසි ගුරුවරයෙක්ට හෝ ගුරුවරයෙක්ට දැරිය හැකි ළමයින් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ ප්‍රමාණය අඩු විය යුතුයි. මේක ක්‍රමිකවයි සිද්ධ වෙන්නේ.
0: ඊකුත් වසරේදී සයිබ අපරාධ 4742ක් වාර්තා වී ඇතැයි ඇමති ආනන්ද විජේපාල මහතා කීවේය. இன்

0: 1170කට අදාළ විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී. කාන්තාවන්ට එරෙහි සයිබර් අවකාශයේ අපරාධ වැළැක්වීමට ක්‍රියාමාර්ග ගෙන ඇතයිද ඔහු කිවේය.
1: කාන්තාවන්ගේ රූප වැරදි ලෙස භාවිතා කරමින් සිදුවන අපරාධ හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජාත්‍යන්තර තාක්ෂණික සහාය ලබා ගැනීමට කටයුතු කරමින් තියෙනවා. කාන්තාවන් ඉලක්ක කරගත් සයිබර් අපරාධ අවම කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ප්‍රමුඛ ආයතන මගින් සිදු කරන ලබන මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඒ යටතේ පාසල් දැරියන් සහ රැකියාවල නියුතු කාන්තාවන් සඳහා ඩිජිටල් අවකාශයේ සීමාවන් සහ ආරක්ෂක උපක්‍රම පිළිබඳ පොලිස් සයිබර් අපරාධ විමර්ශන අංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වැඩමුළු පවත්වමින් ඉන්නවා. ඒ වගේම වංචනික ඇමතුම්, පුද්ගලික තොරතුරු සොරකම් කිරීම සහ සමාජ මාධ්‍ය ගිණුම් ආරක්ෂා කරගන්න ආකාරය පිළිබඳව රූපවාහිනිය සහ ගුවන්විදුලි මාධ්‍ය හරහා පොලිස් මාධ්‍ය කොට්ටාසය මගින් නිරන්තරයෙන් දැනුවත් කිරීම සිදු කරනවා. පසුගිය කාලවකවානුවට අදාළව කොළඹ ප්‍රදේශයේ කේන්ද්ර කරගත් සයිබර් විමර්ශන මේ වන විට යාපනය, මාතර, මහනුවර වැනි ප්‍රදේශ කරා ව්‍යාප්ත කර තිබීම හේතුවෙන් කාන්තාවන්ට සිය ප්‍රදේශය තුළදීම පැමිණිලි කිරීමේ
0: වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රජා ජල සැපියුම් ව්‍යාපෘති 73ක් ක්‍රියාත්මක බව ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කිවේය. ප්‍රජා ජල ව්‍යාපෘති 4200කට ආසන්න සංඛ්‍යාවක් පවතී. ඉන් බොහොමයක ගැටලු ඇතැයිද ඇමතිවරයා කියයි. ලෝක විලඳපුලේ තෙල් මිල ඉහළ ගියත් එහි බර සම්පූර්ණයෙන් පාරිභෝගිකයා පිට පටවා නැතැයි අනුර කරුණාතිලක මහතා ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කිවේය. ඩීසල් ලීටරයකින් රුපියල් 100ක් හා පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20ක වැය බරක් රජයේ දරනු ලැබේ.
2: මේ මැද පෙරදිග ඇති වෙලා තියෙන යුදමය තත්ත්වයත් එක්ක අපි බලාපොරොත්තු වනාට වඩා වැඩි මුදල් ප්‍රමාණයකට තෙල් මිල ඉහළ ගිහිලා තියෙනවා. හැබැයි මේ තෙල් මිල ඉහළ යාමේ සම්පූර්ණ බර පාරිභෝගිකයා මත පටවන්න අපි කටයුතු කළා නැහැ. අපි විශ්වාස කරනවා එක් එක් කාලවල අදාළ සමාගම් වලට සමහර මාසවල ලාභයක් තියෙනවා, සමහර මාසවල පාඩුවක් තියෙනවා. අපි විශ්වාස කරනවා තමන්ගේ සම්පූර්ණ එක් එක් මාසයේ ලාභය හා අලාභය මත පදනම් වෙන්නේ නැතුව සම්පූර්ණ අවුරුද්ද තුල පාඩුවක් නැති වෙන විදිහට ඒ සමාගම් තමන්ගේ ව්‍යාපාරික සැලැස්ම සකස් කරගනී කියලා විශ්වාස කරනවා. එතකොට ඒ හරහා තමයි මේ මැද පෙරදිග ඇති වෙලා තියෙන යුදමය තත්ත්වය නිසා ඇතිවෙච්ච පීඩණය සම්පූර්ණයෙන්ම ඉන්ධන පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ නැතුව කොටසක් රජය විසින් දරමින්, ඒ වගේම කොටසක් ඉන්ධන බෙදාහරණ සමාගම් වලට දරන්න කියලා කියමින් අපි කටයුතු කරන්නේ අන්න ඒ අනුව වගකීවුතු රජයක් හැටියට මේ සමස්ත පීඩණය පාරිභෝගිකයන්ට ලබා දීම සඳහා අපි කටයුතු කරන්නේ නැහැ.
0: පසුගිය කාලයේදී තැපැල් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම අඩපණව තිබූ බව ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි. තැපැල් ආදේශකයන් දහසක් බඳවා ගැනීමට ක්‍රියා කරමින් සිටින බවද ඔහු කිවේය. අම්පාර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ තරුණ සේවා නිලධාරී තනතුර සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි ඇමති සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. ඉදිරියේදී පළාත් සභා සමග සාකච්ඡා කොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ක්‍රීඩා නිලධාරීන් පත් කිරීමට ක්‍රියා කරන බවද හෙතෙම සඳහන් කළේය. ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග, මෝටර් වාහන පනත යටතේ නියෝග සහ ආගාමික සහ විගාමික පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනුණේ. විවාදය ආරම්භ කළ නියුච අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ මගී සේවා අවසර පත්‍ර තවත් කෙනෙකුට පැවරීමේ හැකියාව මෙතෙක් නොතිබුණු බවයි. මෙම නියෝග මගින් මගී සේවා අවසර පත්‍ර පැවරීමේ හැකියාව ලැබෙයි. මෙම පැවරීමට නිර්ණායක සලකා බැලේ. දැනටමත් මගී අවසර පත්‍ර පැවරීමට අයදුම් පත්‍ර 320ක් ලැබී ඇත. ඉන් 98කට අවසර දී ඇතැයි ඔහු පාර්ලිමේන්තුවේදී කිවේය.
2: මගේ අවසර බලපත්‍රය පවරන්න ඉල්ලන පුද්ගලයා සහ පැවරන පුද්ගලයා පැවරීම කරන දිනේ දක්වාම අනිවාර්යයෙන්ම බස් රථය තමන්ගේ ලබා දුන්න රූට් එකේ ධාවනය කළ යුතුයි. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා සේවා අඩාකප්පල් වීම නොමැතිව සේවාව අඛණ්ඩව තබා ගැනීමට මේ හුවමාරු අන්තර්කාලය තුල. ඒ වගේම අපි වගන්තියක් එකතු කරලා තියෙනවා මේ මගේ අවසර බලපත්‍රය පවරනකොට අලුතෙන් බලපත්‍රය ගන්න පුද්ගලයාගේ account එකේ පෞගේ මාස 6 තුල මිලියන 2ක ශේෂයක් පවත්වාගෙන යන්න ඕනේ. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේක Java ආරමක් වෙලා තිබ්බේ. ඒ කියන්නේ බලපත්‍ර ගන්න විකුණනවා ඊට පස්සේ ඊළඟ වැඩි ගන්න තව පුද්ගලයෙකුට විකුණනවා මේ විදිහට චේන් එකක් විදිහට බලපත්‍ර බිස්නස් එකක් තිබ්බා. අපි බලාපොරොත්තු වෙනවා මේ සේවාවේ නියැලෙන බස් හිමියන් යම්කිසි මූල්‍ය හැකියාවක් තියෙන මේ සේවයට ලැබී පිරිසක් විය යුතුයි කියලා. ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරපු කිසිදු බස් හිමියෙක්ගෙන් අපිට චෝදනාවක්වත් ඉල්ලීමක්වත් ලැබිලා නැහැ. මේ මූල්‍ය සාක්ෂ්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා රුපියල් මිලියන 2ක ශේෂය තියා ගන්නවා කියන එක සම්බන්ධව කිසිම මැසිවිල්ලක් ලගලා නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේක විදිහටත් මේ විදිහට ක්‍රමානුකූලව මේක මාරු කර ගන්න පුළුවන් වෙයි කියලා.
0: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මෙරට අතිවේගී මාර්ගවල ධාවනයේ සඳහා සුකුක බොහෝගේ බස් රථ 200ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සූදානම් වෙයි. මේට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැන් ආරම්භ කර ඇතැයි එහි වැඩබලන ප්‍රධාන විධායක M.N. ධම්මිකරත්න මහතා පවසයි. දීර්ඝ නිවාඩු දිනවල සහ උත්සව කාලවලදී කොළඹ සිට ගම්බිම්බලා යන ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම මෙහි අරමුණයි. මෙම බස් රථවලින් 170ක් අනිවාර්යෙන් අධිවේගී මාර්ගවල ධාවනය කෙරේ. ද්වීපාර්ශික දේශපාලන සම්බන්ධතා, වෙළඳ සහ ආර්ථික සහයෝගීතාව, ආරක්ෂක සහයෝගීතාව, සමුද්‍රීය කටයුතු, අධ්‍යාපනය, විද්‍යා හා තාක්ෂණය ඇතුළු පුළුල් පරාසයක ක්ෂේත්‍ර ආවරණය වන පරිදි තුර්කිය සහ ශ්‍රී ලංකාව සාකච්ඡා පවත්වයි. දෙරටේ රජයන් අතර දේශපාලන උපදේශනවල දෙවන වටේ සාකච්ඡා තුර්කි විදේශ අමාත්‍යංශයේදී සිදු කෙරුණි. සහයෝගීතාවේ ප්‍රගතිය වෙනුවෙන් නව මාර්ග හඳුනා ගැනීමට නිරන්තරයෙන් සංවාද පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කෙරුණි. දිට්වා සුලිකුණාටුවෙන් පසු තුර්කිය ලබා දුන් මානුෂීය ආධාර ශ්‍රී ලංකාව අගය කළේය. දෙරටේ ඍජු ගුවන් ගමන් වැඩි කිරීම මෙන්ම නීල ආර්ථිකයේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමටද මෙහිදී අවධානය යොමු කෙරුණි. මෙ අතර ශ්‍රී ලංකාව ඊජිප්තුව සමගද දිගුකාලීන සබඳතා ශක්තිමත් කර ගැනීමට උත්සාහ කරමින් සිටි. ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති සිසිර සිනිවිරත්න මහතා එරට සුවස් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් හනී රෂාට් මහතා සමග සාකච්ඡා කළේය. ශ්‍රී ලංකාවේ පුළුල් පරාසයක වෙළඳ සහ ආයෝජන අවස්ථා සිනිවිරත්න මහතා පැහැදිලි කළේය. ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සඳහාද ඊජිප්තුවට ආරාධනා කෙරුණේ. යලකන්නීට අවශ්‍ය යූරියා පොහොර පෙර පැවති මිලටම ලබා දෙන බව නියුච අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කීවේය. මැද පෙරදිග ගැටුම් හමුවේ පොහොර මිල ඉහළ ගොස් තිබේ. මේ නිසා පෙර පැවති මිලට වඩා පොහොර මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇත. වැඩි වූ මිල රජයේ දරන බව ඔහු සඳහන් කළේය. සියවසක සිහනද ගුවන්විදුලි ශතකාභිමානය අගමැති ආචාර්ය හරිණි අමරසූරියට පිළිගැන්වීම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගාශාන් ගුණසේකර මහතා අතින් අධ්‍යාපන අමාත්‍යංශයේදී සිදු කෙරිණි. එම අවස්ථාවට සංස්ථාවේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් සුදත් රත්නවීර මහතා සහ නියුජ අධ්‍යක්ෂ ජෙනරාල් පාලන තාරකා මේධාවී දිසානායක මහත්තයද එක් වූහ. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය පිරිනමයි. වෙළඳ සේවය ඒ සඳහා සංවිධාන කළ නීලනුවන් ප්‍රණාම හරසර උළෙල සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී අද පස්වරු 2ට ආරම්භයි. ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාහි ප්‍රධාන ආරාධිතයයි. දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 ජන්මදිනයට සමගාමීව එය සංවිධාන කර තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත.
3: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙළඳ මහත්මයා සිද්ධාලේප.
0: ශ්‍රී ලංකාව සහ කොරියාව අතර ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල් ප්‍රතිපත්ති සංවාදයේ ඉක්ුද්දා කොළඹදී පැවැත්වුණි. ද්විපාර්ශික සංවර්ධන හවුල්කාරත්වය සමාලෝචනය කිරීම, අඛණ්ඩ යටතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා සහ මෑතකාලීන ආර්ථික ක්‍රියාකාරකම් වලින් පසු ගිවිසුම් විධිමත් කිරීම සඳහා මෙහිදී අවධානය යොමු විය. කැපී පෙනෙන සිද්ධියක් වූයේ ඩොලර් මිලියන 267ක ණය සේවා 18ක් වෙනුවෙන් අත්සන් කරන ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සංශෝධන ගිවිසුම් විධිමත් ලෙස හුමාරු කර ගැනීමයි.

0: පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්. සේබලන්ඩුව නගරය අලංකාර අයුරෙන් සංවර්ධනය කිරීමට එම ප්‍රාදේශීය සභාව ක්‍රියා කරවෙන සිරේ. මෙහිදී කානු පද්ධතිය පිරිසුදුකොට පදික වේදිකාවේ අනවසර වෙළඳුන් නිවත් කෙරේ. සේබලන්ඩුව තැපැල් කාර්යාලයේ සිට පාලම දක්වා මල් පැල සිටුවීමට නියමිතයි. සිළු ඉදිකිරීම් මාර්ග සංවර්ධන අධිකාරිය අනුග්‍රහයෙන් සිදු කෙරේ.
1: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
0: මැලේසියාව, තායිලන්තයේ සහ චීනය වැනි රබර් නිෂ්පාදනය කරන රටවල රබර්වල ගෝලීය විදේශ විනිමය අස්ථාවරත්වය මෙරට රබර් අත්වැසුම් නිෂ්පාදකයන්ට තරංගකාරී වාසියක් ගෙන දෙන බව ෆස්ට් කැපිටල් ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වේ. එකුත් දිනවල ආසියානු වෙළඳපොලේ රබර් කිලෝග්‍රෑමික මිල ඩොලර් 116කින් පමණ ඉහළ ගියේය. තෙල් මිලේ පවතින අඛණ්ඩ අස්ථාවරත්වය ඊට බලපෑවේය. කෑගල්ල වෙවිලි සමාගම, අගලවත්ත වෙවිලි සමාගම, කොටගල වෙවිලි සමාගම සහ හොරණ වෙවිලි සමාගම මෙම ප්‍රවණතාවෙන් ඉදිරියේදී ප්‍රතිලාභ ලබනු ඇතැයි අනාවරණ වෙයි.

0: ඩිජිටල් පෙරගමනට එක්වන්න. NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්.
2: මෙරට ආර්ථික ප්‍රකෘතිය වෙනුවෙන් ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ඩිජිටල් මුල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වේ. ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ ආර්ථික කටයුතු සඳහා කුසලතා වැඩසටහන සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ මෙම මුල පිරීම ප්‍රායෝගික විසඳුම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ කැපවීම පිළිබිඹු කරන බවයි.
1: ශක්ති හද අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 0112 864 02.
2: මුල් අවදීදී හඳුනාගත හොත් සමී පිළිකා සඳහා සාර්ථකව ප්‍රතිකාර කළ හැකි බව විශේෂඥ වෛද්‍ය හසන්ති ජලත් මහත්මිය පවසයි. වැඩි වශයෙන් හිරු එළියට නිරාවරණය වන අයගේ සමී පිළිකා බහුලව දැකිය හැකිය. එහිදී බලපෑමට ලක් වූ සමී ස්ථානී වත් කිරීමට ශල්‍යකර්මයක් වූ විකිරණ චිකිත්සාවක් කළ හැකිය. පාරජම්බුල කිරණ වඩාත් ප්‍රබල වන උදේ 10 සිට සවස 4 දක්වා කාලය තුල තද හිරු එළියට නිරාවරණය වීම සීමා කරන්නයි ඇය ඉල්ලීමක් කරයි. නිතර හිරු එළියට නිරාවරණය වන අය සෑම පැය 3කටම වරක් ආවරණ සහිත ස්ථානයකට ගමන් කළ යුතුය. තොප්පියක් පැළඳීම, කුඩ භාවිත කිරීම මෙයින් වැළකීමට ක්‍රමයන්ය. සමසුදු කිරීමට ගන්නා ක්‍රීම් වර්ග මගින්ද පිළිකාව ඇතිවීමේ අවධානම වැඩි කරන බව ඇය කියයි.
3: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 0112077787.
2: ගාසා තීරේ සාගින්න දරුණුතම ඛේදවාචකයක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් මහතා පවසයි. මානුෂීය කටයුතු අඛණ්ඩව සිදු කෙරුණත් මිලියන ගණනක ජනතාවට ප්‍රමාණවත් ආහාර සොයා ගැනීම දුෂ්කරය. ගාසා තීරයේ 121කට වැඩි පිරිසක් ඔවුන් සිටි භූමියෙන් අඩකටත් වඩා අඩු භූමි ප්‍රදේශයකට සීමා කොට ඇත. ඔවුන්ට විදේශගත වීමට හෝ විශේෂ සෞඛ්‍ය සේවා ලබාගත හැකි බටහිර යුර වෙත ප්‍රවේශ වීමටද නොහැකි තත්ත්වයක් මතුවී තිබේ. මන්දපෝෂණයද ඉහළ ගොස් ඇත. ඉරානය සහ ඇමරිකාව එකඟතාවයකට පත්වීමේ ආසන්න අවස්ථාවක පසුවන බව පාකිස්තානය කියයි. දැනට පවතින සටන් විරාමය මෙම යුද්ධයට ස්ථීර අවසානයක් බවට පත් කිරීම තම ප්‍රයත්නය බව පාකිස්තාන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය. පසුගිය පැය 24 තුළ ඉරානය සමග සාකච්ඡා ඉතා හොඳින් කෙරුණි. කරුණු 14කින් යුත් සංදේශයක් දෙපාර්ශ්වයම සලකා බලමින් සිටී. එක් පිටුවකින් යුත් මෙම සංදේශය මගින් ඉදිරි නැෂ්ටික සාකච්ඡා සඳහා රාමුවක් සැකසිය හැකියැයි පාකිස්තානය විශ්වාසය පළ කරයි. ලෝපුරා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් චීනය ආරම්භ කළ එක් මාවතක් ව්‍යාපෘතිය වත්මන් ලෝක දේශපාලනයේ සහ ආර්ථික අභියෝගවලට ගැලපෙන පරිදි නවීකරණය කරමින් වේගවත් කර තිබේ. 2025 වසරේ මේ වෙනුවෙන් කළ ගනුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන 213කි. බටහිර රටවල් එල්ල කරන විවිධ සම්බාධක ණය උගුල් චෝදනාවලින් බෙදී නව මුහුණුවරකින් ඉදිරියට යාමට චීනය සිය උපාය මාර්ග කිහිපයක් වෙනස් කර ඇත. චීන බලධාරීන් මීට පෙර දැවැන්ත දුම්රිය මාර්ග වරාය නගර ව්‍යාපෘති වෙනුවෙන් අවධානය යොමු කළේය. එහෙත් ඔවුන් දැන් ක්‍රියා කරන්නේ කුඩා සහ ලස්සන ව්‍යාපෘති කෙරෙහිය. මේ අර්ථයේ ඉක්මනින් අවසන් කළ හැකි ව්‍යාපෘති 2000ක් ඉදිරි වසර 5ේදී ලොව පුරා ක්‍රියාත්මක කිරීමට චීනය සැලසුම් කරයි. රටකට ණයදීම වෙනුවට යටිතල පහසුකම් සපුරා එම ව්‍යාපෘතිවල කොටස් හිමිකාරත්වය ලබා ගැනීමට චීනය දැන් වැඩි උනන්දුවක් දක්වයි.
1: ක්‍රීඩා පුවත්.
2: ඉන්දියාවේ ගුජරාටයේ පැවත්වන ආසියානු බරසිලීමේ ශුරතාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙක් සහභාගී වෙති. තරගාවලිය ලබන 12වනදා සිට 17වනදා දක්වා පැවැත්වේ. රටවල් 28ක් මේ සඳහා එක්වෙති. වසර 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රේණිගත කිරීමේ ලකුණු ලබා ගැනීම සඳහා මෙරට තරගකරුවන්ට මෙය තීරණාත්මක තරගාවලියකි. ලබන ජූලි 23වනදා සිට අගෝස්තු 2වනදා දක්වා ස්කොට්ලන්තයේ පැවත්වන පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලට පෙර අවසන් තේරීම් තරඟද මෙම තරඟාවලිය වෙයි. මෙරට ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේ සඳහා එක්වෙති.
1: කාලගුණ වාර්තාව
2: මේ මාසේ අගභාගයේ සිට ආරම්භ වන නිරිත දිග මෝසම් කාල සීමාවේදී දිවයිනේ නිරිත දිග කොටසට සාමාන්‍ය හෝ ඊට වඩා වැඩි මට්ටමක වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසයි. මෝසම් වැස්ස සමග ඇතිවේ හැකි නායම් සහ ගංවතුර අවදානම් පිළිබඳ ජනතාව විමසිල්ලෙන් සිටිය යුතුය. ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ කාලගුණ රටාවන් වෙනස් වෙමින් පවතී. එබැවින් පූර්ව අනතුරු ඇඟවීම් කෙරෙහි විශ්වාසය තිබීමේ වැදගත්කමද ඔහු සිහිපත් කළේය. ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. දිවෙන ආශ්‍රිතව පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පැවතීමට හේතුවයි. සබරගමුව මධ්‍යම ඌව දකුණ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවී හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි. යලි සිරස්තල වියට්නාම ජනාධිපතිවරයා අද පස්වරුවේ දිවයිනට කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී පාසල්වලට සිළු පහසුකම්. ඉකුත් වසරේ වාර්තා වූ සයිබ අපරාධ 4170කට අදාළව විමර්ශන. තැපැල් ආදේශිකයන් දහසක් බඳවා ගැනීමට පියවර. ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ක්‍රීඩා නිලධාරීන් පත්කිරීමේ වැඩපිළිවෙලක්. අධිවේගී මාර්ගවල ධාවනයේට සුඛෝපභෝගී බස් රථ 200ක්. ශ්‍රී ලංකාව තුර්කිය සහ ඊජිප්තුව සමග සබඳතා ශක්තිමත් කරගැනේ. යල කන්නේදී යූරියා පොහොර පෙරමිලටම. මුල් අවදීදී හඳුනාගත හොත් සමී පිළිකා සම්පූර්ණයෙන් සුව කළ හැකි බව වෛද්‍යවරු කියති. සීවසක සේහනද ගුවන්විදුලි ශතකාභිමානය අගමැතිට පිළිගැන්වේ. ව්‍යාපාරිකයන්ගේ ඩිජිටල් මුල්‍ය සාක්ෂරතාව දියුණු කිරීමට ඔස්ට්‍රේලියාවේ සහය. කුසගින්න ගාසා තීරයේ දරුණුතම ඛේදවාචකය බවට පත්වේ. ආසියානු බර ඉසිලීමේ ශුරතාවයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්. දිවා ප්‍රවෘත්ති ඉන් සමප්තයි. අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට. දැන් අග්නි විශේෂාංකය.

0: සත්‍යවාදී ගුවන් තරංග වියමන.
1: අද මාතෘකාව මිනි කාකන්ගේ දේශපාලනය. මීකුණක් විකුණා ධනවතෙකු වූ පුද්ගලයෙක් පිළිබඳ කතාවක් බෞද්ධ සාහිත්‍යයේ එයි. ලංකාවේ වත්මන් විපක්ෂයත් මිනි විකුණපින් සිටී. ඒ ධනවතුන් වීමට නොවේ, ආණ්ඩුවට මඩ ගැසීම පිණිසය. බලය සඳහාය මහා භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත විය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කරනු ලැබිණි. ඉන් එක්කයි කූ මුදල් අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු මරණයට පත්ව සිටි. මියගිය සහකාර අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් විපක්ෂය, සමාජ මාධ්‍ය සහ ඇතැම් මාධ්‍ය ආයතන වැරදි සහගත ප්‍රවෘත්ති රැසක් ජනගත කරන්නට යෙදුණි. මියගිය සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සැකසහිත බවට ඔහුගේ බිරිඳ පොලිසියට පැමිණිලි කර ඇති බව උදය ගම්මන්පිල කීවේය. ඔහුගේ ඒ ප්‍රකාශය සත්‍ය නොවන බව මේ වන විට තහවුරු වී ඇත. භාණ්ඩාගාර මුදල් වංචාව සම්බන්ධයෙන් මුලින්ම පැමිණිලි කරනු ලැබුවේ මියගේ සහකාර අධ්‍යක්ෂවරයායි විපක්ෂය කීවේය. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හෙවත් CID මේ ගනුදෙනු සම්බන්ධයෙන් මුලින්ම වාර්තා කර ඇත්තේ මුදල් අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරියකු විසිනි. ඉන් විපක්ෂයේ බොරුව පැහැදිලිය. ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සොයාගත් ෂර්ලොක් හෝම්ස්ලා තමන් යැයි රටට හුවා දක්වන්නට විපක්ෂය මහත් වෑයමක් ගත්තේය. විපක්ෂය ප්‍රවෘත්තිය සමාජගත කරන විටත් අදාළ විමර්ශන බොහෝ දුර ගොස් තිබිණි. විරුද්ධ පක්ෂයේ ഘോഷාව ඇරඹුණේ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සේවය අත්හිටුවීමෙන් පසුවය. වංචාව සම්බන්ධයෙන් විමර්ශනය පුළුල් කරන්නට FBI හෙවත් එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සමග සම්බන්ධ වී ඇති බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාර්තාවලින් හෙළිවේ. CID පවසන ආකාරයට ඊමේල් හැක්කිරීම සහ පිෂින් ඇටැක් හඳුනා ගන්නට එක්සත් ජනපදයේ පදනම් කරගත් සයිබර් ආරක්ෂණ සමාගමක්ද සම්බන්ධ කරගෙන තිබේ. ඕස්ට්‍රේලියානු බලධාරීන්ද විමර්ශනවලට සහය ලබා දෙමින් සිටී. ඒ අනුව පරීක්ෂණය අන්තර්ජාතික පරීක්ෂණයක් බවට පත් වී ඇත. තමා ඇතුළු රාජ්‍ය ගිණුම්කාරක සභාව ප්‍රතිපත්තිමය කරුණු ඉටු කරන අතර මුදල් සොරකම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන විමර්ශන කරන බව ගිණුම්කාරක සභාවේ සභාපති හර්ෂිත සිල්වා පවා පවසා තිබිණි. ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් විපක්ෂය මැයි මස පස්වෙනිදා පාර්ලිමේන්තුවේ හදිසි විවාදයක් ඉල්ලා සිටියේය. ආණ්ඩු පක්ෂය ඊට එකඟ විය. විවාදයේදී විපක්ෂය වෙනුවෙන් හරවත්යමක් පැවසුවේ නම් ඒ හර්ෂිත සිල්වා මන්ත්‍රීවරයා පමණි. ඔහු පවා විමර්ශන ප්‍රශ්න කළේ නැත. ඔහුට ගැටලුව වී තිබුණේ මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට ආණ්ඩුවේ පමාවයි. කනගාටුවට කරුණ වන්නේ විපක්ෂයේම ඉල්ලූ විවාදයට සවන් දෙන්නට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවා සභාවේ දක්නට නොලැබීමයි. යහපාලන සමයේ බැඳුම් කර වංචාවේදී මෙන් වත්මන් ආණ්ඩුව විමර්ශන පැහැරහැර නැත. මුදල් ගෙවීමේදී වරදක් සිදුව තිබේ. සිදුවීම් සරලව ගත නොහැකි බව එයින් පැහැදිලිය. විමර්ශන කඩිනම් විය යුතු සේම විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ තොරතුරු කඩිනමින් යාවත් කාලින විය යුතුය. ආයතන ගනුදෙනුවලට ඇති ඉඩ වසා දැමීමට ඉක්මන් පියවර ගත යුතු සේම ජනතාව ඒ ගැන දැනුවත් කළ යුතුය. මුදල් අස්ථානගත වීම හේතුවෙන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ කුකුසක් මතුව තිබේ. ඒ ගැන වැටහීමෙන් කටයුතු කිරීම ජනතා වරමට ගරු කිරීමක් වේ. පිටපත අනුරකේ ඉදිරිසූරිය, ඉදිරිපත් කිරීම ගංගා කුමුදුනී ගුණසේකර.

0: පසර එක පසුවේ විනාඩි 15යි දැන් වෙලාව.
1: රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනීන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනීන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝදුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවදෙන ලෞතුරු අරණ. lauturuwarana.net web අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි. තිලෝව තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍ය.

0: අරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොල සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 0337 500 500

0: හා මොකදඔය කරන්නේ?
1: මේක මට පරම්පරාව ලැබුණ පෙට්ටගම. මේක ඇතුල තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන්. සත්‍ය විවරණ.

0: ஆர்எஸ் வாணி கம்பி நவீன தாட்சணின் எஸ்எல்எஸ் சாத்திகே சமகு ஆர்எஸ் ஆர்பி 500 வாணி கம்பி ஒரு நேம கம்பெனிக்கு சுவாபாவிக விபத்துக்கு ஒரு துதிமிட தரம் சக்திமான் ஆர்எஸ் வாணி கம்பி சாதாரண மிளகதான் இடத்தே திவைன புறா பியகுகே சக்தியமின் சக்திமான் குடநகிலுக்கு ஆர்எஸ் வாணி கம்பி
1: அஜராட்ட சேவை மெகஹர்ட்ஸ் 107.3
0: මේ පැයි පුවත්
2: පස්තුරු දෙකයි පැයි පුවත් සමගෙන් මම සුමේද කරුණාරත්න. සමූපකාර ව්‍යාපාරය මහජන බැංකු සමග එක්ව වඩාත් සක්‍රීව ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමුව තිබේ. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වෙළඳ අමාත්‍යංශයේදී පැවැත්විණි. සමුපකාර ප්‍රතිපත්තිය සාර්ථක කර ගැනීමට දෙපාර්ශ්ව අතර ඉදිරි කටයුතු සම්බන්ධීකරණය කරමින් ඊට අවශ්‍ය මූලික පදනම සකස් කිරීම මෙම සාකච්ඡාවේ ආරම්භන වී තිබේ. කෝප් සිටි සංකල්පය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන බැංකුව සහ සමුපකාර අරමුදල අතර සහයෝගිතාවය ශක්තිමත් කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමුව තිබේ. මේ වන විට ක්‍රියාත්මක නිෂ්පාදන සමුපකාර දහසක් ගොඩනැගීමේ වැඩසටහන පිළිබඳවද මෙහිදී අවධානය යොමුව ඇතැයි සඳහන් වෙයි. සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලේ සමරසිංහ මහතා, වෙළඳ අමාත්‍යංශයේ ලේකම් K.A. විමලේන්ති රාජා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් රතුගල ආදිවාසී ගම්මානයේ නායක දානිගල මහබණ්ඩලාගේ සුදා වන්නිල ඇතු සිය ජීවන ගමනෙන් සමුගෙන තිබේ. මිය යනුට ඒ මහතා 62 වියේ පසුවිය. ඔහු වැලිසරලා රෝහලේ නේවාසික උපතිකාර ලැබෙමින් සිටියේදී අභාව ප්‍රාප්ත වී තිබේ. මිලඟ පැයපුවත් පස්වරු තුනට
1: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
0: මේ පැයපුවත් ஆர்எஸ் வாணி கம்பி நவீன தாட்சணின் எஸ்எல்எஸ் சாத்திகே சமகு ஆர்எஸ் ஆர்பி 500 வாணி கம்பி ஒரு நேம கம்பெனிக்கு சுவாபாவிக விபத்துக்கு ஒரு துதிமிட தரம் சக்திமான் ஆர்எஸ் வாணி கம்பி சாதாரண மிளகதான் இடத்தே திவைன புறா பியகுகே சக்தியமின் சக்திமான் குடநகிலுக்கு ஆர்எஸ் வாணி கம்பி
3: 107.3 ரஜரட்ட சேவைய
2: අයිබෝවන් සුභ සන්ධ්‍යාවක් දායබර හිතවතුනේ හිතව තියනේ මෙතැන් සිට පුරාහෝරාවක් ඔබේ ඉල්ලෙම් සමග රැඳී සිටෙන්ටයි අපේ සූදානම

0: 107.3 රජරට සේවය.
1: පසර දෙකයි විනාඩි 6යි. අද බ්‍රහස්පතින්දා ගීත ඉල්ලීම් මුලින්ම ඔබේ ඉල්ලීම. ආයිබුවන්.
2: ආයිබුවන්. මම මහතිරමේතියව කාටකිරුපාල. මම මේ ගීතයට එකතු කරන්න ඉස්සෙල්ලා සර්මට දෙයක් කියන්න තියෙනවා. මේ රජරට සේවයේ දැනට 1979 අප්‍රේල් 12 වෙනිදා තමයි උපත ලැබුණේ. දැනට අවුරුදු 48ක් විතර වෙනවා. රජරට සේවා සොඳුරු රූප රාජනීය කියන්න දෙයක් නැති ආගමන ආපෝසි හැරිය බලන හරිම බලනකොට හරිම සතුටි. ඒ වගේම තමයි ඉදිරියටත් ඉතාම ශක්තිමත් ලෙස සාර්ථක ලෙස රජරට සේවාවේ පවත්වාගෙන යයි කියලා මම හිතනවා. අද වෙනකොට රජරට සේවාවේ ශක්තියෙන් තමයි වගේ ඉන්නවා ගෝලේ මිතුරු 35ක් විතර. මේ අපි අතර මේ ඥාති සම්බන්ධ පැවැත් වෙනවා. මොකද අපි ඇත්තම කියන විවාහ මගුල් වලටත් දැම්කොට මේ රජරට සේවාව නිසා අපි සම්බන්ධ වෙලා ඉන්නවා. ගොඩක් චුට්ටුවන් තියෙනවා රජරට සේවාවට. මම පළවෙනි මේ ගීත එකතු කරගන්න වශයෙන් අලුත් දුල්ලේ ලලිත් කුමාර, ඒ වගේම රත්තුල සමන් හලංගොඩ මල්ලි, පවුලේ සිරිදෙන සෙල්දෙනිය සුමන රත්න මල්ලි, අලව කැකුලන්නේ රත්න තාන මාත්න, ලද්දර සරත් මධුමාන මල්ලි, දේශෙන් පුරෙන් රණවීර කිවිංචු ගොකරල්ලි පුණ්‍යසිරි මල්ලි සද්දක් මහගෙන ඉන්නවා, මතුරංගොඩ උඩවංගුලෙන් නිරන්ත මල්ලි, අඹන්පොළ සන්තිය චුට්නංගි, දකුණු කඩුපේනේ කුමුත්කා සිරෝමිය පිළියන්දි මාජි කල්දේරා, ආනමගේ සිල්ල හැකැස්සංගි දේශෙන් පුර ඉන්ද්‍රානි නංගි රත්නපාල යුවල, කැලේ දුල්ලේ මාන්න දිසානායක, ඔස්තායි නිසාලි පුස්තලත,
3: ඔබටත්.

0: ඔන්න පොඩ්ඩනේ රජලට සේවයෙන් ඔයාලට අලුත් තෑගක්.
1: සමනල උයනේ අලුත් විශේෂාංගයක්.
0: සෑම බදාදා දිනකම සවස 4:15ට
1: කැප්ටන් ලොක්කයි
0: ඩ්‍රොයිඩ් පොඩ්ඩයි එක්ක එකතු වෙලා
2: දැනුම සොයන්න,
3: දුවන වඩන්න,
4: විනෝද වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න.
0: FM 90.1, FM 107.3 රජලට සේවයෙන්.
5: රස ජනනී
6: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතිරට ගින්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
5: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
6: රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පෙරාදෙණිය.
5: දුරකථනය 0812 388 651. රසජනනී
6: අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
7: එච්.ආර්. ජෝතිපාල ගායන ශිල්පියාණන්ගේ ගීතයක් ඉල්ලුවා අපෙන්. යක්කල ප්‍රියන්ත හිට්ටිආරච්චි, මාලනී ශ්‍රියලතා, උදේශිකා මදුෂානි, ඒ වගේම තමයි අලව්වේ නිමාලි පතිරණත් මේ ගීතයට එක් කරගන්නවා.

0: පසුරු දෙකයි විනාඩි 15ට අපි එන්නේ මත්තේගොඩට. ආයුබෝවන්.
1: ආයුබෝවන් සුමේද මහත්තයා, මම අනිල් මෙන්ඩිස් මත්තේගොඩ සල්ගත් මහතේ තුන්වෙනි පැතු වගේ. අද මම ඉල්ලන ගීතය 70 දශකයේ
0: අභිවර්ධන බාලසූරිය
1: අජන්තා රණසිංහ සූරින්ගේ මේ අංගිදින් ලියවුණු තියාගා එන්නේ ඩොට් මහත්මියත් අභිවර්ධන බාලසූරිය මහත්මයාත් ගායනය කරන වැපල් රකින්න කුරහම් පැහැනා හේනේ මගේ තනි නොතනි යත නුබවත් නැතුවානේ එතදින නුබත් දීගික ගිය පසු නෑනේ මාසේ පොය දා වාගේ ගම්මානේ ඒ අමරණීය සර්වරාත්‍රී ගීතය තමයි අදින්නන්නේ ඒ ගීතේ මම එකතු කරගන්නවා රත්නායියාගේ දිස්සෙරුව දී සංගීත මහත්මයා ඇතුළු පොබ්ලිෂන් දිනාමත් ඉලුවන්ගොඩ ගාහේ ප්‍රතිපාල මහත්මයා ඇතුළු පොබ්ලිෂන් දිනාමත් ඉලියන්දල ආනන්ද කල්දේරා මහත්මයා මාජි කල්දේරා මහත්මිය බදුල්ලේ ඥානකුමාරි පෙරේරා රදාබදුනේ ගාමිණී විජේසිංහ මහත්මයා දමදිනේ බර්නාඩ් ලියනගේ මහත්මයා පල්ලේලේ නයිනිකාන්ති මාතලි කුමාරී මිතුගොල්ල කුරුණාගල බහැර සිංහසාන්ති මහත්මයා කන්දල්මේ ශරද්දසායක මහත්මයා නෙත්‍යාගම සොන්තුරි මහත්මයා ඒ වගේම නිමල් සේනාරත්න මහත්මයා එතුමගේ ඥාති සොහිරා ශේඛ සුගතපාල මහත්මයා ඉන්ද්‍රාණි පුෂ්කලතා මහත්මිය විලෙන්පුර ඉන්ද්‍රාණි මහත්මිය ඇතුළු අපේ හිතවතුන් සියලු දෙනාම රජරට ගුවන් සේවයට සම්බන්ධ වෙන සියලු දෙනාම එකතු කරගෙන ගීතයට සම්බන්ධ වෙනවා. සුබ දවසක්.

0: පසුරු දෙකයි විනාඩි 22ට අපි එන්නේ ඔබේ ඉල්ලීමට. ආයිබෝවන්.
1: ආයිබෝවන් මේ මාත්මයෝ, ඔබේ මාත්මයෝ, ඔබතුමාගේ ප්‍රසංගයක් කියවම මම කාරණා කිලි මාතින නර්සිංහත් නේ. මම අද තෝරගත්තු ගීතය අපේ රජරට මීබිදු කයි සංසදයේ ප්‍රබල සාමාජිකාවක් වන මැටිල්ඩා අධිකාරම් මහත්මියගේ ලස්සන ගීතයක්. එතුමිය මට උදේ කෝල් කරලා කතා කරලා ඉතම කිව්වේ එතුමියගේ ගීත 20ක් තියෙනවා පරිගත කරලා කියලා. එතුමියගේ ලස්සන ගීතයක් මම එතුමියගෙන් අහගෙන එම ගීතය තමයි මම අද මේ ඉල්ලුවතුමාගෙන් ඒ ගීතය ලබා ගැනීම ගැන මම ප්‍රථමයෙන් ඔබතුමාලා ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මම ඒ ගීත කරගන්නවා අපේ සලාව මැටිල්ඩා අධිකාරම් අක්කා මොකක්ද සෝමසිරි මහත්මයා ගොකරලේ පොන්සිරි මල්ලි අසේල් දින උඩල පන්සල ජීවි සම්මත මත හිලුක පීදශ්‍රී වාගේ ප්‍රාත්තර වල කරයි තමන් හලංගොඩ ආනමල සුනිල හෙට්ටේ විසින් ප්‍රින්ද ඉන්නංගි සාගත බල මහත්මයා සේනපුර හීට අවල සක්කා ඩීඑම් රණීර මහත්මයා ලග්ගල නීජංගල උල පාවි උපාධි සර් මල්ලුමාන මහත්මයා මහන්දම් ප්‍රශාන්ත වීරි මහත්මයා මහකිනි මෙජකේ සුබ සුබ බල මහත්මයා පිළියන්දල මාජි කල්දේලා ආනන්ද කල්දේලා අලව කැපුලා රත්න කහඳ මල්ලි කලුතෙන් දක්නි කොමුනිකා සිරුවන් බියන්දගම මහත්ම කොස්ගයි නින්දන් පුස්තකනංගි අනිල් මෙන්ඩිස් මහත්මිය සංජය කුමාරි මහත්මිය මංගලා ගොඩ නිලන්ත මල්ලි බස් එකේ උඩටම නැගලා ආවිලා මේ වේලික හගියෙන් සද්දින් දාගෙන අහගෙන ඉන්නවා. අපි සීල වැඩුගේ මේ සීල දෙන මේක කරගෙන මේ ලස්සන ගීතය හමු අවස්ථාව ලබා දුන්නට ඔබ තුමාලා ගොඩාක් ස්තුතියි.
0: ස්තුතියි. අපි ඔබේ ගීතයට එනවා මේ මතක් කිරීමෙන් පස්සේ.
2: තිලෝව තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: උත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමි.
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොල සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවේ සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-577-500. එකසිය හතයි දශම තුන රජරට සේවය.

0: පසර දෙකයි විනාඩි 28ට අපි එන්නේ සේරුවාවිලට. ආයිබෝවන්.
1: ආයිබෝවන් සුබ දවසක් වේවා සුමේද මහත්මයා. මම සේරුවාවිල KDA සමරසිංහ.
0: ඔව් සුබ දවසක්.
1: මම අද අහන්නේ කැමති ෆීලික්ස් ඇන්ටන් සමගින් චන්ද්‍රාණි මානෙල් කල්දේරා ගායනා කරන මෙවුරු පැරණි ගීතයක්. ගීතයන් මම මේ වෙලාවේ එකතු කරගන්නවා නාලන්ද සපුගස්සයායේ අක්කා පද්මාගමගේ ගලගෙදර WM පුෂ්පකාන්ති ඇතුළු සියලු දෙනාත් මහ එලුප්පල්ලම කැලේ දිවුල්වැව මානෙල් දිසානායක සමගින් චානක ප්‍රමෝද් දිසානායක පිළිමතලාව වට්ටප්පල ගෙදර උදය කුමාර සමගින් ශාන්ත කුමාර ගාල්ල මාපලගම පියල් ජේ හිරිමුතුගොඩ පොල්ගොල්ල උයන්වත්තේ SM ගාමිණී රත්නායක නාලනී රත්නායක ඇතුළු පිරිස මොනරාගල කුමුක්කන සීතා විතාන ඇල්පිටිය දේශප්‍රිය ගලම්බිඳුලව අලුත් දිවුල්වැව ලලිත් කුමාර මල්ලි ඇතුළු පවුලේ සියලු දෙනාත් මාදම්පේ පැරණි නගරයේ ශාන්ත විජේසිංහ මදුරාගොඩවංගුවේ නිලන්ත මල්ලි පොළොන්නරුවේ ස්වර්ණී තිලකරත්න ඇතුමල්පිටියේ තිලක් මංචනායක පිළියම්දල මඩපාත ලක්ෂ්මන් මාතලේ හෙට්ටිපොළ ලීලාරත්න නොච්චියාගම සෝමසිරි කන්තලේ අමරසේන රාමනායක ගලෙවල කොස්ගහින් ඉන්ද්‍රාණී පුෂ්පලතා උකුවෙල උඩුපිටියේ සෙබස්තියන් ඇතුළු ඊටවත් සියලු දෙනාත් ත්‍රිවිධ හමුදාවේ වීරෝදාර රණවීරුවන් රණවීරවරියන් සියලු දෙනාමත් සිවිල් ආරක්ෂක බලකායේ සොයිරන් සොයිරියන් සියලු දෙනාමත් සෞඛ්‍ය සේවයේ නියුතු සුවවීරුවන් සුවවීරවරියන් සියලු දෙනාම බොහොම දයාබරත්වයෙන් ගෞරවයෙන් සිහිපත් කළා. ඒ සියලු දෙනාම මේ ගීතයන් එකතු කරගන්නවා. බොහොම ස්තුතියි සුමේද මහත්තයා මට ගුවන් අවකාශය ලබා දුන්නට.
0: ස්තුතියි.

0: බ්‍රහස්පතින්දා ගීත ඉල්ලීම් තුළින් දැන් ඔබටත් ගීතයක්. ආයිබෝවන්.
1: ආයිබෝවන් සර්, සුභ සන්ධ්‍යාවක් වේවා ඔබතුමාටත් රට ලෝකවාසී සියලුම දෙනාට. මම කොස් ගාහින්නේ ඉන්ද්‍රාණි පුස්සලත.
0: ඔව්, සුභ සන්ධ්‍යාවක් ඉන්ද්‍රාණි. කවුද එකතු කරගන්න උපතෝරගත්ත ගීතයට?
1: මම එකතු කරගන්නවා වසන්ත සමරනායක, අජන්ත සමරනායක, සුවර්ණලතා සමරනායක, අනිල් මෙන්ඩිස් මහත්මයා, වැහැර නිව්ටන් මහත්මයා, ඩී.එම්. රණවීර මහත්මයා, කේ.ඩී.කේ. සමරසිංහ මහත්මයා, කමහ කිරිමැටියානි සිල්මේ, නිමල් සේනාරත්න මහත්මයා, සුගතපාල මහත්මයා, සියලුම දෙනාම එකතු කරගෙන හමු අපි සිංදුව.
0: හරි, අපි ඔබේ ගීතයට එනවා මේ මතක් කිරීමෙන් පස්සේ.
2: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු වරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3, FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පින්කල මිනිසුන් කන්දේ යසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ .net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
3: 107.3 රජරට සේවය.

0: පසර දෙකයි විනාඩි 40ට අපි එන්නේ නොච්චියගමට. ආයිබෝවන්.
1: ආයිබෝවන් මහත්මයා, රවීර මහත්මයා, රවීර මහත්මයා, බලතු අසල්ලා වතු බලවසා.

0: බ්‍රහස්පතින්දා ගිලිම් තුලින් අපි දැන්නේ රදවඩුන්නට. ආයිබෝවන්.
1: ආයිබෝවන් මාත්නේ මම රදවඩුන්ගෙන් ගාමි විරසිංහ.
0: ඔබට
1: සීමිතිතට තමයි මේ ගීතයක් දෙන්නේ. ගීතහඬ විශේෂයෙන් ඔබතුමා ඇතුළු රජසේ කර්මන්ද සියලුම දෙනත් එසංගම් පල්ලෙරි නයිනි නංගි අසින්හයිද රාජපක්ෂ මාතරේ කුමාරී එරමුදුගොල්ල දඹදෙණිය බයනාල්දියන්ගේ දෙල්ටොට නිමල් මත්තේගොඩ අනින් මෙන්දි අලවෙන්තු බාසිනි මන්දිර විශේෂයෙන් සසික පුතා රූපවතී රෝහින් එසංගම ස්වර්ගස් මංකඩින් සඳුන් ප්‍රභාත් මල්ජවත් එකතු කරන අපෝවිතුරි
0: ස්තුතියි. අපි ඔබේ ගීතයට එනවා වෙලාව මතක් කරයින් පස්සේ.
2: වේලාව ඔබ වෙත ගෙනෙන්නේ
3: පෙට්‍රල් සුවඳ තත්ුවන එකම වාහනේ, අවුරුදු සක්ම දන්න එකම වාහනේ,
4: කාර්ය හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙදින්
0: පස්තර 2:45.
3: පෙට්‍රල් සුවඳ තත්ුවන එකම වාහනේ, අවුරුදු සක්ම දන්න එකම වාහනේ,
4: කාර්ය හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙදින්
2: 107.3

0: දැන් අපි එන්නේ මහයිල් උප්පල්ලමට. ආයිබෝවන්.
1: ආයිබෝවන් ඔබතුමාට. මම ඉල්ලන්නේ රුක්මනී දේවි මහත්මියගේ ගීතයක්. මේ ගීතයට ඔබතුමාතුළු ප්‍රජරට සේවය අහන සියලුම දෙනා එකතු කරගෙන ගීතය අහමු.
0: මහයිල් උප්පල්ලමෙන් ඔබ කවුද?
1: මහයිල් උප්පල්ලමේ සජීවනි.
0: ඔව් සජීවනි. අපි යමු ගීතයට. ඊට කලින් මේ මතක් කිරීම කීපය.

0: ක්‍රීඩාඥයා වසර 90ක විශ්වාසය.
1: රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි කොර සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: මොකද ඔය කරන්නේ?
1: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනව හරි ඒකේ ලියලා තිනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.

0: බ්‍රහස්පතින්දා ගීත ඉල්ලීම් අවසන් කරන්නට කලින් අවසන් ගීතය සඳහා අපි එනවා තිරප්පණයට. ආයිබෝන්.
1: ආයිබෝන් මාත්‍යා.
0: කවුද මේ?
1: මම තිරප්පණ ශිෂ්‍යාවලිගේ.
0: ඔව්, කවුද ඉදිරි ගන්න ගීතේට?
1: මගේ පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. එකතු කරගෙන අපේ මහත්තයත් ඉන්නවා. එයා ලංගව රැකියාව කරලා විස්තාමකව දැන් ඉන්නවා ගෙදරට වෙලා.
0: හොඳයි, අපි ඔබේ ගීතයට එනවා මේ මතක් කිරීමෙන් පස්සේ.
2: තිලෝව තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොල සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවේ සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 0337 500 500

0: සුසංවේදී සම්නිවේදනයක් කරා රජරට සේවය. මෙගහත්ස් 107.3
1: ආරිස් වානි කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ ආරිස් RB500 වානි කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආරිස් වානි කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආරිස් වානි කම්පී
0: රජරට සේවය. මෙගහර්ට්ස් 107.3
1: මේ පැයේ පුවත්.
2: පස්තර තුනයි පැයිපුවත් සමගින් මම සුමේද කරුණාරත්න. ඉකුත් 2025 වසරේ පැවති උසස් පෙළ විභාගයෙන් සිසු සිසුවියන් 176,538 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය පවසයි. ඒ අනුව ජීව විද්‍යාවෙන් 32,935ක්, භෞතික විද්‍යාවෙන් 23,012ක්, වාණිජ විෂය ධාරාවෙන් 39,608ක්, කලා විෂයන් තුළින් 58,289ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබේ. එමෙන්ම පොදු විෂය ධාරාවෙන් 4,199ක්, ඉංජිනේරු තාක්ෂණවේදයෙන් 12,472ක් සහ ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් 6,043ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබේ. එම සිසුන්ගෙන් 42,937ක් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පැවසුවාය. 2025-2026 අධ්‍යයන වර්ෂයේ සිට රුහුණු විශ්වවිද්‍යාලයට භූගෝලීය තොරතුරු පද්ධති පාඨමාලාව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඉලෙක්ට්‍රොනික හා බුද්ධිමය පද්ධති ඉංජිනේරු විද්‍යාව පාඨමාලාව අලුතෙන් හඳුන්වා දී තිබේ. මෙම නව පාඨමාලා දෙක සඳහා සිසුන් 50 දෙනෙකු බැගින් බඳවා ගැනීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි. මේ අතර ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්‍රවල සිදුවන නව ප්‍රතිසංස්කරණවලට අනුගත වෙමින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේද අදාළ වෙනස්කම් සිදු කිරීමට රජය සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය වැඩිදුරටත් සඳහන් කරයි. මිලිමීටර 117.91 ඊයේ උපරිම වර්ෂාපතනය කෑගල දිස්ත්‍රික්කයේ වරකාපොළ ප්‍රදේශයෙන් වාර්තා විය දැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ උදෑසන 8:30 සිට අද උදෑසන 8:30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වර්ෂාපතන මධ්‍යස්ථානවලින් වාර්තා වූ තොරතුරු ඔස්සේ මෙම ගණනය සිදු කළ තිබේ. පස්වරු හතරට
0: රජරට සේවය. මෙගහර්ට්ස් 107.3
1: මේ පැයේ පුවත්. ආරිස් වානි කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ ආරිස් RB500 වානි කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආරිස් වානි කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආරිස් වානි කම්පී.
3: හා හා හා, මොකද ඔය කරන්නේ?
4: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටකම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින්නේ.
5: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
6: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
5: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
7: යාළුවනේ, ඔයාලත් සමනලෝයනේ පුංචි අපේ විශ්වයේ වැඩසටහන අහලා තාම තෑග්ගක් දිනාගත්තේ නැද්ද? එහෙනම් ඔයාලත් සෑම බදාදා දිනකම සවස 4:15 විකාශය වෙන පුංචි අපේ විශ්වයේ වැඩසටහනින් අහන ප්‍රශ්නයට පිළිතුරු දීලා තෑගි දිනා ගන්න.
8: FM 90.1, FM 107.3 රජරට සේවයෙන්.
0: සුසංවේදී සම්නිවේදනයක් කරා රජරට සේවය. මෙගහර්ට්ස් 107.3
2: පසුරු 3:04

0: ආත්මය වසර 90ක විශ්වාසය
1: 107.3 රජරට සේවය
2: පුණ්‍ය කට්ටිආරච්චි ගායන ගීයක් දැන් ගීතේ රචනා කළේ දයාදියල්විස් සංගීතවත් කළේ ගුණදාස කපුගේ

පසර තුනයි විනාඩි 19යි දැන්. කාලගුණය ගැන ඔබට මතක් කළොත් ඉදිරි පැය කීපය තුළදී දිවිනේ බොහෝ ප්‍රදේශවලට අධික වැසි ඇති වෙන බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ වාර්තාවේ දක්වා තිබෙන්නේ. ඒ වගේම තමයි අකුණු අනුතුරු බහුලව සිදුවෙන බවත් ඔවුන් දන්වා සිටිනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් එලිමහන් ප්‍රදේශවල වැව්වල පිට්ටනිවල රැඳී සිටීම අනුතුරුදායකයි කියලා කියන්නේ. ඒ වගේම ඉතින් මේ දිනවල දිවෙනේ බොහෝ ප්‍රදේශවලට තියෙන දැඩි දාහය අවරශ්මිය මගහරවා ගන්නට විශේෂයෙන් ජලය වැඩිපුර පානය කරන්න කියලා තමයි සෞඛ්‍යංශ කියන්නේ. ඒ වගේම සමපිලිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ මේ අවරශ්මිය නිසා අවුවට සිරුර නිරාවරණය වීම නිසා සමේ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කියලා. ඉතින් මේ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කළොත් හොඳයි මේ දිනවල.

0: ගීතවත්තුනේ චන්දනලියන ආරච්චි.
1: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරුවරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින් කළ මිනිසුන් කන්දී අසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ. ලෞතුරු වරණ .net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
2: 107.3 රජරට සේවය.

ගිතතුනේ උරේෂාරා විහාරේ පුන්සිරි සොයිසා ගාන ගීයක් දැන් ගීත රචනා කළේ තූව කුසුමපාල සංගීතවත් කළේ ස්ටැන්ලියම් ප්‍රනාන්දු

0: සුසංවේදී සම්නිවේදනයක් කරා රජරට සේවය. මෙගහත්ස් 107.3
1: පස්තර තුනයි විනාඩි 32යි. දැන් නිරෝෂා විරාජිනී ගායන ගීයක්. දැන් ගීත රචනා කළේ රත්නශ්‍රී විජේසිංහ, සංගීතවත් කළේ ඔස්ටින් මුණසිංහ.

0: 107.3 රජරට සේවය.
1: වික්ටර් රත්නායක සංගීතවත් කොට ගායන ගීයක් දැන් ගීත රචනා කළේ ප්‍රේමකීර්ති දල්විස්.

0: යාලුවනේ, ඔයාලත් සමනලෝයනේ පුංචි අපේ විශ්වයේ වැඩසටාන අහලා තවම තෑග්ගක් දිනාගත්තේ නැද්ද? එහෙනම් ඔයාලත් සෑම බදාදා දිනකම සවස 4:15ට විකාශය වෙන පුංචි අපේ විශ්වයේ වැඩසටහනින් අහන ප්‍රශ්නයට පිළිතුරු දීලා තෑගි දිනා ගන්න.
1: FM 91.1 FM 107.3 රජරට සේවයෙන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: පෙට්‍රල් සුවඳ තත්තු වන එකම වාහනේ, අවුරුදු සක්ම දන්න එකම වාහනේ,
2: කාර්ය හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: පසුර තුනයි විනාඩි 45.
1: පෙට්‍රල් සුවඳ තත්තු වන එකම වාහනේ, අවුරුදු සක්ම දන්න එකම වාහනේ,
2: හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
0: 107.3 රජරට සේවය.
3: චන්න ජයනාත් රචනා කළ ගීයක් දැන් සංගීතවත් කොට ගයන්නේ ජයසිරි අමරසේකර.

රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනීන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනීන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පිරවරු 9:00 සිට 9:30

හර්ෂණ දිසානායක ගයන ගීයක් දැන් ගීත රචනා කළේ නන්දසිරි කීඹියාහෙට්ටි, සංගීතවත් කළේ දර්ශන වික්‍රමතුංග.

0: රස ජනනී.
1: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතිරට ගින්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
0: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
1: රස ජනනී, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගැටඹේ පේරාදෙණිය.
0: දුරකථනය 0812 388 651. රස ජනනී.
1: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

0: සංඛාරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළබෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-7-7-500-500 107.3 රජරට සේවය
2: ගීත එකතු අවසන් කරන්නට කරුණාරත්න දේවුල්ගෙනේ සමග සමිතා මුදුන්කුටුව ගායන ගීයක් ගීතේ රචනා කළේ රත්නශ්‍රී විජේසිංහ සංගීතවත් කළේ ගුණදාස කපුගේ

0: 107.3 රජරට සේවය
1: RS වානි කම්පනි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානි කම්පනි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානි කම්පනි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානි කම්පනි
2: රජරට සේවය මෙගහත් 107.3
1: මේ පැයේ පුවත්
3: පස්තරු හතරයි පැයේ පුවත් සමගින් මම සුමේද කරුණාරත්න. අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, බුරියානි සහ නාසිගුරාන් යන ආහාරවල මිල ගණන් රුපියල් 25කින් ඉහළ දැමීමට තීරණය කළ බව ආපනචාලා හිමියන්ගේ සංගමය පවසයි. මේ අතර ලාෆ් ගෑස් භාවිතයෙන් ආපනචාලා පවත්වාගෙන යන වෙළඳ සල්වල ප්ලේන්ටි සහ කිරිතේ මිලද ඉහළ නංවා තිබේ. ඒ අනුව ලාෆ් භාවිතයෙන් පවත්වාගෙන ලබන විලෙන්සල්වල ප්ලේන්ට් එකක් රුපියල් 5කින් සහ කිරිතේ එකක් රුපියල් 10කින් ඉහළ නංවා ඇතැයි ආපනචාලා හිමියන්ගේ සංගමේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය. මීට සමගාමීව කෙටි ආහාර වර්ග රුපියල් 5කින් ඉහළ නංවා ඇතැයිද හෙතෙම පවසයි. තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී දින 4ක් ගතව ඇතත් තමිල්නාඩු වෙට්‍රි කලගම් පක්ෂයේ නායක තලපති විජේට මහ ඇමතිවරයා ලෙස දියුරුම් දීමට මෙතෙක් අවස්ථාව හිමි නොමැති බව සඳහන් වෙයි. විජේගේ පක්ෂයේ වැඩි මාසන සංඛ්‍යාවක් දිනාගත් පක්ෂයේ බවට පත්වුවද රජයක් පිහිටුවීමට අවශ්‍ය ස්ථාවර බහුතරය සපුරා ගැනීමට නොහැකි වීම මෙම ප්‍රමාදයට හේතු වී තිබේ. ආසන 234කින් සමන්විත තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බලය පිහිටුවීම සඳහා මන්ත්‍රීවරුන් 118 දෙනෙකුගේ සහාය අවශ්‍ය වෙයි. මෙවර මැතිවරණයේදී විජේගේ වෙට්‍රි කලගම් පක්ෂය ආසන 160ක් ජයග්‍රහණය කළ අතර කොළඹ පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගේ සහායද ඇතිව එම සංඛ්‍යාව මේ වන විට 113ක් දක්වා ඉහළ ගොස් ඇත. එහෙත් රජයක් පිහිටුවීමට තවත් මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගේ සහාය අත්‍යවශ්‍යව පවතින බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් ස්වාධීන මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා පවත්වමින් සිටින බවද එම වාර්තා සඳහන් කරයි. මීළඟ පැය පුවත් පස්වරු පහට
2: රජරට සේවය මෙගහත් 107.3
1: මේ පැයේ පුවත් RS වානි කම්පනි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB 500 වානි කම්පනි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානි කම්පනි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානි කම්පනි
0: 107.3 රජරට සේවය රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: ලෝකයේ මල්වත්තක් නම්
1: පුංචි අපි තමයි
2: ඒ මල්වත්තේ සුවඳ හමන මල්.
1: පුංචි හිත්වල සතුට සොයා යන
3: සමනල උයන.
1: රන්වන් හිරුකුමාරයා හෙමින් හෙමින් බැස යන මේ සුන්දර බ්‍රහස්පතින්දා හැන්දෑවේ ගුවන් විදුලි යන්ත්‍රය අසලට වෙලා මක පලාගෙන ඉන්න මගේ ආතරණීය පුංචාලුව හැමෝටම සුබම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් අදත් සතියේ බ්‍රහස්පතින්දා. ඉතින් ඔයාලා හැමෝම ආදරය කරන, දඟ කරන, හුරතල් වෙන, ඒ වගේම ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් බ්‍රහස්පතින්දා සම්මනල උයන ගුවන් විදුලි වැඩසටහන දැන් ආරම්භ වෙනවා. අදත් අපේ උයන ලස්සන කරන්න පුංචි සමනල්ල ගොඩාක් ඇවිත් ඉන්නවා. ඉතින් අද දවස පුරාවටම ඔයාලත් එක්ක සින්දු කියන්න, කතන්දර අහන්න, විනෝද වෙන්න අපි හැමෝම සූදානමින් ඉන්නේ. එහෙනම් අපි පියාඹල යමුද ඒ ලස්සන සමනල ලෝකෙට. රැඳී ඉන්න මේ අපේ බ්‍රහස්පතින්දා සමනල උයන.

ඉතින් අපේ දිල්ලියක මතක්කරා වගේම අද දවස විශේෂාංග ගොඩාක් අපි අරන් ඇවිල්ලා තියෙනවා අපේ පුංචියාලුවෙක් බෙදාගන්න. ඉතින් ඒත් එක්කම අද දවසේ අපේ පුංචියාලුව දන්න කියන ගොඩාක් තොරතුරු තවදුරටත් දැනගන්න දිගටම රැඳෙන්න අපිත් එක්ක.

0: ලෝකයේ මල්වත්තක් නම්
1: පුංචි අපි තමයි ඒ මල්වත්තේ සුවඳ හමන මල්. පුංචි හිත්වල සතුට සොයා යන
2: සමනල උයන.
3: ඔනිතින් විරාමයෙන් පස්සේ පුංචියලු ආයෙත් එකතු වෙන්නේ ප්‍රහස්පතින්දා සමනල උයනත් එක්ක.
4: ඉතින් පුංචියලුනේ, අපේ ලෝකය පුදුම සහගත දේවල් වලින් පිරලා තියෙන තැනක් නේද? අපි දකින හැම දෙයකටම පිටපසින් පුංචි විද්‍යාත්මක රහසක් සැඟවිලා තියෙනවා. අහසේ තරුපා යන්නේ ඇයි? ගස් කොළන් කොළපාටුනේ කොහොමද? එහෙමත් නැත්නම් අපේ ශරීරය ඇතුළේ සිද්ධ වෙන පුදුම දේවල් මොනවද? මේ වගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න නම් අපි විද්‍යාව ගැන දැනගන්න ඕනේ. ඉතින් දිල්නී අක්කලා ඇස්තෙලා ඉන්නවා ඔයාලට දැනුම වැඩි කරන ඇස් අදහ ගන්න බැරි විද්‍යාත්මක තොරතුරු කිහිපයක් අපිට කියන්න.
5: ඔව් නංගි. ඔන්න මගේ පළවෙනි විද්‍යාත්මක කන්න තමයි මාළු වැලඳුයි. මාළු නරක්කේම වැලක්කේම පිණිස අයිස් කැට අතර මාළු තබන ලබනවා. ඒකට හේතුව තමයි මාළු නරක්වන්නේ ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා. ඉතින් අයිස් තැඹුව විට සීතල වන හේ ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට සුදු සෝෂ්ණත්වයක් ලැබෙන්නේ නැහැ. එවිට මාළු මත ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නොකරන බැවි මාළු නරක්වන්නේ නැහැ. සීනි ද්‍රාවණයක් එමත් නැත්නම් පැණි ද්‍රාවණයක් තුළ තැබූ ආහාර නරක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි පුංචාලුවනේ, සීනි ද්‍රාවණයක් තුළ ආහාර තැබූ විට ඒවායේ ජලය බහිශ්‍රුතිය මගින් ඉවත් වෙනවා. එවිට ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නවතින නිසා ආහාර නරක් වෙන්නේ නැහැ. මගේ පුංචාලුවන්ට මං කියනද මේකට හොඳම උදාහරණෙ මොකද්ද කියලා? පුංචාලුවන්ට මතකද වැත්තන් විසින් මස් කල් තබා ගන්න මේ මී පැණි තුළ ගිල්වල තබනවා? අන්න ඒකට තමයි හේතුවක් වන්නේ. එතකොට ඒ මස් නරක් වෙන්නේ නැහැ. මගේ ඊළඟ විද්‍යාත්මක කන තමයි වැවක් ඉස්මත් ඇති වනාන්තරයක් සංරක්ෂණය කරන්න ඕනේ. ඒකට හේතුව තමයි පුංචාලුවනේ, වනාන්තරයක් සංරක්ෂණය කළ විට ජල උල්පත් ආරක්ෂා වෙනවා, වර්ෂාව ඇති වෙනවා, සෝදාපාලු අඩු වෙනවා. එම නිසා වැවක් ඉස්මත් ඇති වනාන්තරයක් සංරක්ෂණය කළ විට වැවට නිතරම පායේ ජලය ලැබෙනවා. එම දෙපස්වලට වර්ෂාව ලැබෙනවා. සෝදාපාලු අඩුවන නිසා වැව පස්වලින් ගොඩවීම වළකිනවා. ඉතින් ඊළඟ විද්‍යාත්මක කරන විදිහට මුහුදු වෙරළි වැලි ඉවත් කිරීමත් ගංගාවලින් අසීමිත ලෙස වැලි කොට දැමීමත් භයානක විපත් ගෙන දෙන්න පුළුවන්. ඉතින් පුංචාලුවනි, මේ මුහුදු වෙරළ සෑදීමට වැලි අවශ්‍යයි. මුහුදු වෙරළි වැලි ඉවත් කිරීම නිසා මෝසන් සුළං කාලයේදී ඇතිවන අධික මුහුදු රළ නිසා වෙරළ සෑදී යනවා. ගංගාවලේ වලගොඩ දැමීම නිසා ගැඹුර වැඩි වෙනවා. එවිට අවට පසේ ජලය අඩු වෙනවා. ගං යුරු කැඩී යනවා. එතකොට මුහුදු ජලය ගංගා දිගේ යෑමට ඉඩ තියෙනවා. එසේ වුවත් බොහෝ ප්‍රදේශවලට පානීය ජලයට ලුණු එකතු වෙනවා. පසට ලුණු අධික ලෙස එකතු වෙනවා. ඒ නිසා තමයි කියන්නේ මේ මුහුදු වෙරළින් වැලි ඉවත් කිරීමත් ගංගාවලින් අසීමිත ලෙස වැලි ගොඩ දැමීමත් භයානක විපත් ගෙන දෙන්න පුළුවන් කියලා. මගේ විද්‍යාත්මක කරුණ අවසානක තමයි ඔන්නෝරට දැන් මං කියන්නේ. බයිසිකල් ටියුබ් එකට වාතය පිරවීමට සඳහා කපාටයක් එහෙමත් නැත්නම් වෑල් එකක් අවශ්‍යයි. බයිසිකල් ටියුබ් එකට ඇතුල් කරන වාතය පිටවීම වැළැක්වීම පිණිස මේ කපාටය එහෙමත් නැත්නම් වෑල් එක උදව් වෙනවා. වාතය ඇතුල් කරන විට කපාටේ ඇරෙන අතර වාතය පිටවීමට ඉඩ නොදී කපාටය වැහෙනවා.
3: ඔන්න ඉතින් පුංචි ආලුවනේ, පුංචි ආලු හරි ආසයිනේ කාටුන් බලන්න. ඉතින් මේ කාටුන් ගැන කතා කරනකොට යාළුවෝ දන්නවද කොහොමද මේ කාටුන් හැදුනේ මුලින්ම කියලා? කාටුන් වල ඉතිහාසය කතා කරනකොට කතා කරලා බැරි කෙනෙක් තමයි ඩිස්නෙප් කියලා කියන්නේ. මොකද අද මේ දකින කාටුන් මේ තත්ත්වයට ගේන්න මුලින්ම මේ කාටුන් ශාස්ත්‍රය පටන් ගත්තේ ඩිස්නෙප් කියන කෙනා. ඉතින් මේ ඩිස්නෙප් විසින් පටන් ගත්තා ඩිස්නි සමාගම. මේ ඩිස්නි සමාගමෙන් දායාද කරපු කාටුන් චරිත විදිහට මිකි මවුස්, වුඩි වුඩ්පෙකර්, ඩනෝල්ඩ් ඩක්, විනීද පූ වගේ හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ විනීද පූ වගේ කාටුන් චරිතවලට වෙනම දින පවා වෙන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි අතරට ආව කාටුන් යාළුවෝ මේ වෙනකොට ලෝකේ පුරාම ප්‍රසිද්ධයි. මේ වෙනකොට ඩිස්නි සමාගම කියලා කියන්නේ ලොකු සමාගමක්. මෙයාලා මේ වෙනකොටත් අපි ආස කරන කාටුන් ගොඩක් නිර්මාණය කරලා සහ නිර්මාණය කරමින් ඉන්නවා. ඉතින් අපේ යාළුවෝ හරි ආසයි නේද අපේ කාටුන් වල ඉන්න මිකි මවුස්, වුඩි වුඩ්පෙකර්ව ඇත්තරම හම්බෙන්න. ඔන්න ඉතින් ඔයාලට පුළුවන් මෙයාලව හම්බෙන්න ඩිස්නි සමාගම විසින් නිර්මාණය කරලා තියෙන ඩිස්නි කාසල් එක බලන්න ගියොත්. මේ කාසල් එකේ ඉන්නවා අපි ආස කරන ඩිස්නි සමාගම විසින් නිර්මාණය කරපු කාටුන් චරිත හැම එකක්ම. ඒ වගේම තමයි යාළුවනේ මේ කාටුන් චරිත විදිහට ඉන්නේ නළුනිලිය කියලා අපි හැමෝම දන්නවා. මේ නළුනිලියන්ට ඩිස්නි කාසල් එකේ කළමනාකාරීත්වය විසින් විශේෂ නීතියක් පනවලා තියෙනවා. ඔන්නේ නීතිය ගැන දැනගන්න පුළුවන් මෙන්න මේ විරාමයෙන් පස්සේ.
6: අතිලෝව තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: අරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොල සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 0337 500 500

0: ලෝකයේ මල්වත්තක් නම්
1: පුංචි අපි තමයි
2: ඒ මල්වත්තේ සුවඳ හමන මල්.
1: පුංචි හිත්වල සතුට සොයා යන
3: සමනල උයන.
1: දැන් වෙලාව සවස 4:20. ඔන්නේ අලුවනේ මම අද ඔයාලව එක්කගෙන යන්නේ හරිම රස ගමනක්. අපි හැමෝම කන්න කැමති නේද රස ආහාර. හැබැයි අද අපි කතා කරන්නේ ගෙදර හදන කෑම ගැනවත් ලොකු ලොකු හෝටල් වල කෑම ගැනවත් නෙවෙයි ඔන්න. ලෝකයේ විවිධ රටවල තියෙන ඒ රටවලටම ආවේණික වුණු වීදි ආහාර. එහෙමත් නැත්නම් ස්ට්‍රීට් ෆුඩ් ගැනයි. ධන්නවාද. එක එක රටවල මිනිස්සු පාරායින කරත්තවල පුංචි කඩවල හදන මේ කෑම වර්ග හරිම පුදුම සහගතයි. සමහරව නම් හරිම සැරයි, සමහරව හරිම මිහිරි. ඉතින් ලෝකයේ වටේම තියෙන මේ අපූර්ව රසවත්වල විස්තර දැනගන්න අද අපේ වැඩසටහනෙන් ඉන්නේ අපේ අංගික මල්ලි. ඉතින් කියන්නක මල් බලන්න අංගික මල්ලි, මේ රසවත් ආහාර මොනවද කියලා?
4: ඔව් දැල්ලියගේ, මං අද ඔයාලට කියන්න යන්නේ මේ ලෝකයේ දැනට තියෙන රසම වීදි ආහාර වලින් ටිකක් ගැන. ටාකෝස්. මේ ටාකෝස් බඩිනුක පැටි වලින් හැදුව රොටියක් මැදට එළවලු සහ විවිධ සෝස් වර්ග දාලා තමයි හදන්නේ. මෙක්සිකෝවේ විවිධ ටාකෝස් වර්ග තියෙනවා, හරියට ටාකෝස් එල් පාස්ටා වගේ. මේක ශවර්ම එකක් වගේ. මේට අන්නාසි සහ ඌරු මස් එකතු කරනවා. ටාකෝස් ඉතා ගුණයි. විටමින් ප්‍රෝටීන් සහ කාබෝහයිඩ්‍රේට් මෙහි ඇතුළත් වෙනවා. ජෙලාටෝ. ජෙලාටෝ කියන්නේ සාමාන්‍ය අයිස්ක්‍රීම් වලට වඩා මෘදු සහ ප්‍රබල රසයකින් යුත් වෙන ඉතාලි අයිස්ක්‍රීම් වර්ගයක්. හැබැයි ජෙලාටෝ සාමාන්‍ය අයිස්ක්‍රීම් වලට වඩා වෙනස්. මොකද කිව්වොත් මේ ජෙලාටෝ වල අඩු මේදය. ඒ කියන්නේ සාමාන්‍ය අයිස්ක්‍රීම් වලට ක්‍රීම් දැම්මාට මේ ජෙලාටෝ වලට දැන් නැවුම් මෙලකිරි. ඒ වගේම ජෙලාටෝ වල උෂ්ණත්වය ටිකක් වැඩි. මොකද මේ ජෙලාටෝ හදලා තියෙන්නේ කට ගත්ත ගමම දිය වෙලා යන්න.
5: ඉතින් දැන් අංගික මල්ලි කිව්ව කාරණාත් එක්ක මටත් හරි ආසයි මේ කැම්වලේ එකක් කාලා බලන්න. අග්‍රණී නංගි, ඔයා ස්ට්‍රීට් ෆුඩ් රස විඳලා නැද්ද?
1: රස විඳලා තියෙනවායි.
5: ආ, ස්ට්‍රීට් ෆුඩ් විතරක් නෙමෙයි, ලෝකේ පුරා එක එක විදිහේ කෑම ජාති ගොඩාක් තියෙනවා. ඉතින් පුංචි යාළුවනේ, මේ හැම කෑම ජාතියක්ම හැම තැනම දකින්න තියෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් බත් කියන ආහාරය අපේ ප්‍රධාන ආහාර වේලනේ. බත් අපිට ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ තැන්වල බහුලව දකින්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පොල් සම්බෝල කියන ආහාරය යුරෝපීය රටවල ඇත්තෙම නැහැ. ඉතින් මේ විදිහට එක එක රටවල්වලට, එක එක ජාතීන්ට, එක එක සංස්කෘතීන්ට ආවේණික ආහාර වෙන වෙනම තියෙනවා. ඒක ඒ ජාතීන්ගේ, ඒ සංස්කෘතීන්ගේ, ඒ රටවල්වල විශේෂ සංගීතයක්. හරි, මන් දැන් විරාමයට කලින් පුංචාලෝට කිව්වනේ ඩිස්නි කාසල් එකේ තියෙන විශේෂ නීතියක් ගැන කියලා දෙනවා කියලා. දැන් කියලා දෙන්න යන්නේ අන්නේ නීතිය ගැන. ඉතින් පුංචි ආලුවනි, අපි මේ දකින කාටුන් චරිත ඇත්තම චරිත නෙමෙයි. යාලව නිර්මාණය කරනවා සහ සජීවීකරණය කරලා නිර්මාණය කරනවා කිව්වනේ. ඉතින් මේ විදිහට අපේ කාටුන් යාළුවෝ ඇත්තටම හම්බෙන්න කැමති අයට ඩිස්නි සමාගම් විසින් ඩිස්නි කාසල් එක නිර්මාණය කරා. ඉතින් මේ කාසල් එක ඉන්නවා අපි ආස කාටුන් චරිත විදිහට ඇඳගත් නල්ලෙලියෝ. ඉතින් මේ නල්ලෙලියන්ට මේ සමාගමෙන් විශේෂ නීතියක් පනවලා තියෙනවා. ඒ තමයි කවුරු හරි පොඩි ළමේ කාටුන් චරිතයක් බදාගත්තොත් එහෙම ඒ පොඩි ළමේ චරිතය අතාරිනකම්ම ඒ කාටුන් චරිතයට ඒ ළමයාව අතාරින්න බෑ. මේකට කියන්නේ හග් රූල් එක කියලා. ඉතින් මේකට හේතුව තමයි යාළුවනේ, ඒ ළමයා අතාරින කලින් ඒ කාටුන් චරිතයේ ළමයා බැතෑරියොත් ඒ චූටි ළමයා හිතන්න ඉඩ තියෙනවා තමන්ව හැමතැනින්ම ප්‍රතික්ෂේප වෙනවා කියලා. ඒක පුංචි ළමයාගේ පෞරුෂයට බලපානවා. මොකද අපි දැනගෙන හිටියට ඒ ඉන්නේ නළුවෙක් නිළියෙක් කියලා, ඇත්තටම සමහර චූටි ළමයි දන්නේ නැහැ ඒ ඉන්නේ නළුවෙක් හෝ නිළියක් කියලා. ඉතින් එයා හිතන්න පුළුවන් එයා ආස්ම කාටුන් චරිතය එයාව ප්‍රතික්ෂේප කරා කියලා. අන්න ඒ හින්දා අපේ චූටි යාළුවන්ගේ පැත්තෙන් හිතර තමයි ඩිස්නි සමාගම මේ නීතිය ගෙනල්ලා තියෙන්නේ. හරි, දැන් අපි යමු කෙටිම කෙටි විරාමයකට.

0: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරුවරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ. ලෞතුරු වරණ .net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
1: සුසංවේදී සම්නිවේදනයක් කරා රජරට සේවය. මෙගහත් 107.3.

0: ලෝකයේ මල්වත්තක් නම්
1: පුංචි අපි තමයි
2: ඒ මල්වත්තේ සුවඳ හමන මල්.
1: පුංචි හිත්වල සතුට සොයා යන
3: සමනල උයන.
1: ඔන්න පුංචාලවනේ, පුංචාලෝ නැවතත් එකතු වෙන්නේ බ්‍රහස්පතින්දා සමනල උයන ළමා වැඩසටහනත් එක්ක. ඉතින් පුංචාලෝන් යහපවත්ම අපේ ජීවිතයට ගොඩක් වටිනවා. මොකද සමාජයේ යහපවත්ම රඳා පවතින්නේ ඒ පුද්ගලයා තමා වෙනුවෙන් පවනක් නොසිතා තම රට සහ සමාජය අනෙක් අය පිළිබඳවත් අවධානය යොමු කළ විට. ඉතින් එසේ කිරීමට නම් සිය යුතුකම් කොටස මනාල සිට කිරීමට කුඩා දරුවන්ගේ සිට වියපත් මහල්ලා දක්වාම වග බලා ගන්න ඕනේ. ඒ වගේම තමයි සමාජයේ පවතින නීති රීති වලට ගරු කරමින් ඒවාට යටත් වෙමින් ක්‍රියා කරන්නත් ඕනේ. එසේ ක්‍රියා කිරීමට නම් ඒ පුද්ගලයා යහගුණ වලින් පිරුණු අයෙක් වෙන්නත් ඕනේ. ඉතින් එහේ එසේ ගුණහපත් වලින් සංවර්ධනය වීමට නම් හොඳ මානසික සහ කායික සෞඛ්‍යයක් අපිට තියෙන්න ඕනේ. අන්න ඒකට තමයි අපි සූර්ය නමස්කාරය කරන්නේ. ඉතින් මේ සූර්ය නමස්කාරය ගැන මම ඔයාලට කියන්න මෙන්න මේ අංගයෙන් පස්සේ.
4: අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ අපේ මාතෘභූමියේ වගේම ලෝකයේ ඉතිහාසයත් එක්ක බැඳිලා ඉන්න හරිම සුවිශේෂී පිරිසක් ගැන. ඒ තමයි ආදිවාසීන්. පුංචියාලෝ දන්නවද, අද අපි මේ ජීවත් වෙන විදිහ නෙමෙයි අතීතයේ මිනිස්සු ජීවත් වුණේ. වනාන්තරයේ තමන්ගේ නිවස කරගෙන ස්වභාව ධර්මයක හරිම ආදරෙන් සහ සමීපව ජීවත් වුණු මේ ආදිවාසීන්ගේ ලෝකය හරිම පුදුම සහගතයි. ඒ අය කතා කරන වෙනස්ම භාෂාවන් මොනවද, ඒ අයගේ ඇඳුම් පැළඳුම් සහ ආහාර රටාවන් මොන වගේද, ඒ වගේ මේ අයටම ආවේණිකුණු කිරිකොරහ වැනි අපූරු නර්තනයන් ගැන ඔයාලා අහලා තියෙනවද? අද අපේ වැඩසටහනෙන් මේ හැම දෙයක් ගැනම පුංචියාලෝ දැනුවත් කරන අපි සූදානමින් ඉන්නවා. ඉතින් අපේ මුතුන් මිත්තන්ගේ අතීත උරුමය ගැන දැනගන්න අද වැඩසටහන අවසානයේ වෙනකම් අපිත් එක්ක රැඳිලා කියලා මම මගේ පුංචියාලෝ හැමෝටම ආරාධනා කරනවා.
5: ආදිවාසී අතීතයේ සිටම ශ්‍රී ලංකාව සරුසාර, එළවලු, පළතුරු, මල්, ඖෂධ ආදීන් පිරී තිබෙනවා. රන්නන් කරලින් බරවුණු ගොවිතනින්ද බතින් බුලතින් ශස්ත්‍රීකත්ව තිබුණු එකල ආදිවාසීහු සොබා දහමට කිසිසේත්ම වින නොකළහ. මන පෙදෙස් ආහාර බුදිමින් වනේ සපයාගත් ස්වාභාවික ද්‍රව්‍ය වලින් විලිවසා ගනිමින් වනචාරී දිවයක් ගත කළ වැදිතනයා පුලින්ද සබර යන අනුගතව සැකසී තිබෙන අයුරු දැක ගන්න පුළුවන්. 1921 වර්ෂයේ පමණ වන විට 4500ක් පමණ ආදිවාසී ජනයා විසූ බවත්, 1946 වසර දක්වා කාලය ගෙවුණු පසු 2360ක් පමණ ආදිවාසීන් ජීවත් වූ බවත් සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙනවා. කාලයාගේ ඇවෑමෙන් ක්‍රමෙන් අඩු වී ගිය සබරයෙන් හෙවත් ආදිවාසීන් 1953 වර්ෂය වන විට ජීවත් වූයේ 853ක් පමණ සීමිත සංඛ්‍යාවකි. නොබෝ කාලයකින් අපේ වැදි ජනයා අප රටෙන් වියකී යන්නට ඉඩ තිබේ. රජකූලයේ බමුණු කූලයේ යනුවෙන් අප අතර කුලභේදයක් පවතී. ආදිවාසීන් අතරද වර්ග බෙදීමක් දක්නට තිබේ. ප්‍රධාන වර්ගයෙන් පුලිරින්ද අතර වර්ගයේ 6කි. ඌරු වර්ගීය, මොනරා වර්ගීය, තාල වර්ගීය, උණපාත වර්ගීය, ඇඹුල වර්ගීය, නඩුමාන වර්ගීය නම් වේ. මීට අමතරව ජීවත්වන වාසස්ථාන අතරින්ද වර්ග බෙදී තිබේ. ඒවා අතර ගිරදාඩු වර්ගීය, ගොඩතලාව වර්ගීය, හේනේ බැද්ද වර්ගීය, යක්කූරේ වර්ගීය, හොරබොර වර්ගීය, දෙහිගම වර්ගීය නමින් හැඳින්වේ. ගම්බඩ වැද්දන් වෙරළබඩ වැද්දන් ලෙස ආදිවාසී ජනයා කොටස් කළ හැක. ආදිවාසීන් විසින් තමන්ව හඳුනාගෙන ඇත්තේ වන්නිල ඇත්තෝ ලෙසිනි.
1: මන පංචාලවනේ අපේ ගයන්ත මල්ලි කියලා දුන්නනේ මේ ආදිවාසීන් ගැන. ඉතින් මම කලින් කතා කරන්නේ මේ යහපවත්ම ගැන. එමත් නැත්නම් යහපවත්මට වඩා උචිත සූර්ය නමස්කාරය. ඉතින් ඔයාලා දන්නවද මේ සූර්ය නමස්කාරය කියන්නේ මොකද්ද කියලා? හිරු පෘථුවිය මත ඇති සියලුම ශක්ති ප්‍රභවන්හි අධිපති වෙනවා. එබැවින් මනස, ආත්මය, කය යන තුන් කඩසම විශේෂයෙන් බලයක් ලබා ගැනීමට සූර්යාට ගෞරව කිරීම මගින් ඉටු කර ගැනීම සූර්ය නමස්කාරය ප්‍රධාන අරමුණක් වෙනවා. ඉතින් සූර්ය නමස්කාරය මගින් සිරුරේ සියලුම අවයව නම්‍යශීලී භාවය වැඩි කර කාර්යක්ෂම බව වැඩි කරනවා. සූර්ය නමස්කාරයේ ආසන එමත් නැත්නම් ව්‍යායාම 12කින් පමණ සමන්විත වෙනවා. ඉතින් මේ තොරතුරුත් එක්ක රැඳී ඉන්න මේ බ්‍රහස්පතින්දා සමනල උයන.

0: ලෝකයේ මල්වත්තක් නම්
1: පුංචි අපි තමයි ඒ මල්වත්තේ සුවඳ හමන මල්. පුංචි හිත්වල සතුට සොයා යන
2: සමනල උයන.
3: සංහිඳ ළඟ පාරට කිරි ඉතිරීම, කෙම්මුර දවස් වල පහනින් සැරසීම, වනාතු කඩා ගස් දෙපලක දැවටීම, මා නොකෙරුවත් නොකළ මිය ගැරහීම. ඉතින් යාළුවනේ, ලංකාව කියලා කියන්නේ බහුසංස්කෘතික රටක්. මේ චූටි දූපත ඇතුලේ විවිධ ජාතීන්ට ඇත් විවිධ ජන කොට්ටාස ජීවත් වෙනවා. ඉතින් අපේ පුංචි යාළුවන්ටත් ඇති සිංහල යාළුව, මුස්ලිම් යාළුව, ක්‍රිස්තියානි යාළුව. අපි හැමෝම පුරුදුෙන්න ඕනේ එකිනෙකාගේ ජාතීන්ට ගරු කරන්න, එක හා සමානෝ හැමෝටම සලකන්න. අතීතයේ ඉඳන් මේ වෙනකන් විවිධාකාරයේ චාරිත්‍ර වාරිත්‍ර ඇදහිලි පැවතගෙන එනවා. මේ හැම දෙයකටම ගරු කරගෙන අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන ඉස්සරහට යන්න අපි හැමෝම පුරුදු වෙන්න ඕනේ. හරි. ඒත් එක්කම දැන් අපි යන්න හදන්නේ අපේ රටේ අනන්‍යතාව පිළිබිඹු කරන ඉතාමත් වැදගත් වාරි කර්මාන්තේ වැදගත් අංගයක් දැනගන්න.
4: ආයුබෝවන් මගේ පුංචි යාළුවනේ. ආසින් වැටෙන එක වැහි බිඳුවක්වත් අපතේ යන්න නොදී එදා අපේ මහාවීර රජවරු මහා විශාල වැව් තනුවා. ඉතින් මගේ පුංචි යාළුවනේ, අද මම ඔයාලට කියන්නේ අතීතයේ අපේ රජවරුන්ගේ මහා බල පරාක්‍රමය විදහාපාන නිලට නිලේ මහා විශාල ජලකඳන් රැස් කර තිබෙන එදා රජ දවසේ විසු ධාතුසේන රජතුමාගේ එකම ධනය වස්තුව වූ කලාවැව ගැනයි. ඉතින් පුංචි යාළුවනේ, ඔයාලා දන්නවද පුංචි දියතරික්තකින් මහා විශාල වැවක් වූයේ කොහොමද කියලා? සෙනවිරත්න බණ්ඩානම් පුද්ගලයෙකු මගුල් ගෙදරකින් කෑම හොරෙන් කාලා බීඳ බත්තුවපු මුට්ටියෙන් ඔළුවට ගහලා ඉතින් ඒක බෙල්ලේ මාලයක් විදියට තිබිලා යාළුවනේ. ඒ ලැජ්ජාවට සෙනවිරත්න කැලේට ගිහින් වසර ගණනාවක් කැලේ ජීවත් වෙලා දවසක් රාජපුරුෂයෝ දැකලා කොණ්ඩේ රැවුල වවාගත්ත හරියට සතෙක් වගේ මිනිසෙක්. දන්නවද යාළුවනේ, රජතුමා මහුව රජ මාලිගාවට කැඳවලා අහලා කැලේදී ඔබ දැක්ක ලස්සනම තැන මොකද්ද කියලා. සෙනවිරත්න කියලා තියෙන්නේ මොකද්ද දන්නවද? කලවැලක් ළඟ පොඩි දියකඩිත්තක් තියෙනවා. එතන තමයි ලස්සනම තැන කියලා. ඊට පස්සේ ධාතුසේන මහා රජතුමා ඒ කලවැල ළඟ තමා කලාවැව කියන මහා විශාල වැව හැදුවේ. පුංචි යාළුවනේ, ඒ විශාල වැවේ දියරැල් නැගෙන විට අපේ රජවරු ගැන, රටවැසියන් ගැන අපේ හිත් තුළ ඇතිවෙන්නේ මහා ගෞරවයක් හා අභිමානයක්. ඉතින් යාළුවනේ, කලවැලකින් කලාවැව හැදුන හැටි අද මම ඔයාලට කිව්වේ. ලබන සතියේ හමුවෙමු. එතකම් ඔයාලා හැමෝටම ආයුබෝවන්.
3: ඉතින් යාළුවනේ, මෙන්න මේ කතාව පාදක කරගෙන තමයි ලංකාවේ නිෂ්පාදනය කරපු කාල කියන සිංහල චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. ඉතින් මේ චිත්‍රපටය බලන අපේ යාළුවන්ට පුළුවන් අපේ අංගික මල්ලි කියලා දුන්න කතාව ඇස් දෙකෙන්ම දැකගන්න. හරි. ඉතින් අද දවසේ වැඩසටහන ආරම්භයේ ඉඳන් අපි ගොඩාක් තොරතුරු දැනගත්තනේ. ඊළඟට අපේ පුංචි යාළුවන්ට අහන්න දෙන්නේ ලස්සනම ලස්සන කතන්දරයක්. හැබැයි දැම්ම නෙමෙයි. මෙන්න මේ පුංචිම් පුංචි විරාමයෙන් පස්සේ.

0: රස ජනනී.
1: අපනේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතෙරට ගින්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
0: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
1: රස ජනනී, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගැටඹේ පේරාදෙණිය.
0: දුරකථනය 0812 388 651. රස ජනනී.
1: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
2: ආහා හා, මොකද ඔය කරන්නේ?
3: මේක මට පරම්පරාවෙන් ලැබුණු පෙට්ටකම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ.
2: අයින් වෙන්න.
4: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
5: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
4: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: දැන් වේලාව සවස 4:45.
8: හරියන එකම වාහනේ බජාජ් CV100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.

0: ලෝකයේ මල්වත්තක් නම්
1: පුංචි අපි තමයි ඒ මල්වත්තේ සුවඳ හමන මල්. පුංචි හිත්වල සතුට සොයා යන
2: සමනල උයන.
3: නේද දිල්ලියක්කි, අපි අඳුරන සමහර අය හරියට නිකන් උපාසක බලල්ලු වගේ ඉන්නේ.
4: ඒකනම් ඇත්ත තීක්ෂණ මල්. ඇයි සමහර කට්ටිය බලනුන් ලවා කොස්සට බාවන්නේ?
5: උපාසක බලල්ල තමයි මියෝ දෙන්න දෙන්න අල්ලන්නේ.
3: හරි හරි, දැන් ওই කතාව වලින් වැඩක් නැහැ. අපි මේ කතාව අහමුකො.
6: එකමත් එක කාලෙක හිටියා කපටි බල්ලෙක්. දවසක් මේ බලලා කැලෑ පාරක් දිගේ ඇවිදගෙන යද්දී හදිස්සියෙම මීයෙක් දොඩුවා. බලලාව දුඩු ගමන් මීය බය වේවුලන්න පටන් ගත්තා. මී මහත්තයෝ, මට බය වෙන්න එපා. මම මීයෝ අල්ලන්නේ නැහැ. දැන් මං උපාසකෙක්. බලලා එහෙම කියලා මීයව සෙනසුවා. මෝඩ මීය බලලා කී හැමදේම විශ්වාස කළා. මීයෝ

0: පමණින්වත් අපි දෙයක් දැක්ක පමණින්වත් ඒ දේවල් විශ්වාස කරන්න හොඳ නැහැ. ඔන්න එහෙම වුණාම තමයි ওই වගේ දේවල්ට අපිට මුණ දෙන්න වෙන්නේ. හරි. ඉතින් සිංහල සාහිත්‍ය ඉතිහාසය ගැන කතා කරනකොට අපිට කතා නොකරම් බැරි චරිතයක් තමයි ටී.බී. ලංගරත්න මහත්මයා කියලා කියන්නේ. ඉතින් දැන් අපි දැනගන්න යන්නේ ටී.බී. ලංගරත්න මහත්මයා ගැන.
1: හෙළ සාහිත්‍ය කෙතට අනුපමේය සේවයක් කළ ටිකිරි බණ්ඩා ඉලංගරත්න හෙවත් ටී.බී. ඉලංගරත්න වියතානෝ මහනුවර හතරලියද්ද ගමෙහි උපත ලැබුවේ 1913 පෙබරවාරි 27 වෙනිදා. එතුමා උපන් සමයේ අප රටේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට යටත් වී තිබුණා. සිංහලකම හිස්මුදුනින් පිළිගත් නවරත්න රාජකරුණා වාසල මුදියන්සේ රාලහාමිගේ අප්පුහාමි ඉලංගරත්න එතුමාගේ පියයි. මව ඉලංගදවණ්ඩ මුදියන්සේලාගේ ලොකු මැණිකා වූ පළමුව ගමෙහි පාසලෙත් පසුව කටුගස්තට ශාන්ත අන්තෝනි විදුහලෙත් අධ්‍යාපන ලැබූ කුඩා ටිකිරි බණ්ඩා ශිෂ්‍යයා අකීකරු පුත්‍රයා නමින් නාට්‍යයක් කර පාසල් වේදිකාවේ රංගගත කළා. නපමාව තම අධ්‍යාපන කටයුතු කිරීමටත් අන්‍යයන් සමග සුහදශීලීව සිටීමටත් මැනවින් උගත් කුඩා ටිකිරි බණ්ඩා තරුණියට පත් වූයේ රට දැය සමයට හිතති වියතුකු වශයෙන්. ලේඛකයෙකු, නාට්‍ය රචකයෙකු, නාට්‍ය නිෂ්පාදකයෙකු, චිත්‍රපට දෙබස් රචකයෙකු, නළුවෙකු මෙන්ම දේශපාලඥයෙකු, වෘත්තීය සමිති නායකයෙකු ලෙසද කීර්තියට පත් වූ ටිකිරි බණ්ඩා ඉලංගරත්න සිංහල දූපතේ නොනිමෙන පහනක්. මුලින් ලිපිකරුවෙක් ලෙස රාජසේවයට බැඳුණු ඉලංගරත්නයෝ 1947 වැඩ වර්ජනයට සහභාගී වීමෙන් අනතුරුව රාජසේවයෙන් නිවත්ව සිය කාලය ලේඛන කලාවට මිඩංගු කළා. එතුමා 1947 මහනුවර ආසනයට තරඟ කරමින් දේශපාලනයට පිවිසියා. නමුත් එම මැතිවරණයෙන් පසුව ඉදිරිපත් වූ ඡන්ද පෙත්සමෙන් එතුමා පරාජය වුණා. ඊට දඬුවම් වශයෙන් අවුරුදු 7කට එතුමා ප්‍රජා අයිතිය අහෝසි වුණා. එකල ජනමාධ්‍ය වේදිකාවක ලෙස කැපී පෙනෙන සේවයක් කළ එතුමා ලංකාදීප පත්‍රයේ විශේෂාංග කතෘවරයෙක් ලෙස කටයුතු කළා. අන්දරේගේ දේශපාලන සහ සමාජ විමසුම සහ වම සහ දකුණ එතුමාලිය ජනප්‍රිය විශේෂාංග දෙකක්. A Tale of Two Cities ග්‍රන්ථයේ දෙනුවර අන්දරේ නමින් පරිවර්තනය කළ එතුමා යුගයක අවසානයේ නමින් සිය චරිතාපදානයේද ලිව්වා. නිදහසින් පසු දශක 3ක් හෙළ සාහිත්‍යයේ කැපී පෙනෙන සේවයක් කළ ටී.බී. ඉලංගරත්න නොහොත් ටිකිරි බණ්ඩා ඉලංගරත්න මහතා මුළු ජීවිත කාලය පුරාම ලේඛන කලාවට යොමු වුණා. 1992 මැයි 21 දා දැයන් සමගත් එතුමාගේ නාමය සදාකල් අපාතර රැඳෙනවා.
2: ඉතින් පුංචාලුවනේ, අපේ අග්‍රණීනන්ගේ අපිට කිව්වේ අපේ රටේ බිහි වුණු අසහාය කලාකරුවෙක්, දක්ෂ ලේඛකෙක් වගේම නිහතමානී මිනිසෙක් වුණු ටී.බී. ඉලංගරත්න ශ්‍රීමතානන් ගැන. ඉතින් අඹ යහලුව කතාවේ ඔයාලා හඳුනාගත්තේ සුන්දර ලෝකය අපිට දායාද කළේ අන්න එතුමා. එතුමාගේ පොත්පත් වලින් අපිට ඉගෙන ගන්න තියෙන ලොකුම පාඩම තමයි මනුස්සකම, එහෙමත් නැත්නම් අසරණ මිනිස්සුන්ට ආදරය කිරීම. අපේ රටේ සාහිත්‍යයටත් කලාවටත් එතුමා කළේ සේවය සදාකාලිකවම අපේ හිත්වල රැඳේවි. ඉතින් අපි යමු අවසාන විරාමයට.

0: අරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළබෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොල සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03 77 500 500

0: ලෝකයේ මල්වත්තක් නම්
1: පුංචි අපි තමයි ඒ මල්වත්තේ සුවඳ හමන මල්. පුංචි හිත්වල සතුට සොයා යන
2: සමනල උයන.
3: විරාමෙන් පස්සේ යාළුව නැවතත් එකතු වෙන්නේ බ්‍රහස්පතින්දා සමනල වෙනත් එක්ක. ඔන්න ඉතින් යාළුවනි, වැඩසටහන ආරම්භයේ ඉඳන් තොරතුරු ගොඩාක් අපි දැන ගියා ගත්තා. දැන් ඉතින් ටිකෙන් ටික අපි ඇවිල්ලා තියෙන්නේ අද දවසේ බ්‍රහස්පතින්දා සමනල වෙන අපේ ළමා වැඩසටහනේ අවසානයට. ඉතින් අද දවසේ අපේ වැඩසටහන ලස්සන කරන්න අපිට ඉදිරිපත් කිරීම අරන් ආපු උන්ජාලු තමයි මේ.
4: අග්‍රණී චනූපා, දිලිනි චමෝද්‍යා, තීක්ෂණ නයනජිත්, අබිරු නෙත්සර, ගයන්ත මදුභාෂණ, සොහාන් නංගික. ඒ වගේම තමයි පුංචාලුවනේ, අද අපේ බ්‍රහස්පතින්දා සමනල වෙන ළමා වැඩසටහනේ නිෂ්පාදන දායකත්වය ලබා දුන්නේ සුමේද කන්නාරත්න මාමා.
3: ඒත් එක්කම අද දවසේ අපේ ළමා වැඩසටහනට නිවේදන සහය ලබා දුන්නේ මෙන්න මේ යාළුවෝ.
4: අග්‍රණී චනූපා, මම දිලිනි චමෝද්‍යා.
3: ඒත් එක්ක මම තීක්ෂණ නයනජිත්. ඔන්නේ ඉතින් පුංචාලුවනේ, අදත් සුපුරුදු විදිහටම අපි වැඩසටහන අවසන් කරන්නේ පුංචාලුවන්ට ඉතාමත් වැදගත් සිතුවිල්ලකුත් එක්ක.
4: යහපත් මිතුරු කැලක් ඇති කරගන්න. එනම් මෙලොව උපන් කිසිම පුද්ගලයෙකුට තනිව ජීවත් විය නොහැක. නැනහා ගුරපිනි යහපත් මිතුරු කැලක් ඇතිකර ගැනීමට කුඩා කල සිටම පුරුදු විය යුතුවේ. එවිට ජීවිතයේ සතුට හා සැහැල්ලුව ඇතිකරගත හැක. පිරිපුන් බව අත්විඳිය හැක. එසේම පහත් නරක කති පැවතුම් ඇති පාපකාරී මිතුරන් ඇසුරු කිරීම මගින් ඔවුන් සමග ඔබද විපතට පත්වනු ඇත. යහපත් මිතුරන් ඔබ ලද ත්‍යාග්‍යම්මෙන්ම භාග්‍යකි.

0: සුසංවේදී සම්නිවේදනයක් කරා රජරට සේවය. මෙගහත් 107.3
1: ආරිස් වානේ කම්පනි නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ ආරිස් RB500 වානේ කම්පනි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආරිස් වානේ කම්පනි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආරිස් වානේ කම්පනි
0: රජරට සේවය. මෙගහර්ට්ස් 107.3
1: මේ පැයේ පුවත්.
2: පස්සරු පහයි පැය පුවත් සමගින් මම සුමේද කරුණාරත්න. එප්පාවල කඩිගාව ගම්මැද්ද පාර හරහා ඉදිකර ඇති මගී පාලම ඉකුත් දිට්වා සුලිකුණාටවත් සමග කැඩී යාම හේතුවෙන් තමන් දැඩි අසහිතතාවයට පත්ව සිටින බව ප්‍රදේශවාසය හු පවසති. එප්පාවල මහවැවේ වාණ්ඩල හරහා මෙම පාලම ඉදිකර තිබේ. අධික වැස්සත් සමග පාලම පිහිටි ගම්බැද්ද පාරද සේදී ගොස් අබලන්ව තිබේ. පාලම කැඩී යාමෙන් අනතුරුව ගැමියන් විසින් පුවක් සහ පොල් කොට සිටුවා ඒ මත ලෑලි ගසා තාවකාලික පාලමක් ඉදිකර තිබේ. එහෙත් එහි ගමන් කිරීම ඉතා අනතුරුදායක බව ගැමියෝ පෙන්වා දෙති. මේ වන විට එහි කොට දිරා ගොස් ලෑලි පුපුරා ඇති බව ඔහු කියති. මැඩියාව, කඩිගාව, කටියාව යාය පහ, කටියාව යාය දෙක ආදී ගම්මාන කිහිපයක ජනයා සිය විවිධ අවශ්‍යතා සඳහා මෙම පාලම වැටී ඇති මාර්ගය භාවිතා කරති. ගොවිහු සිය ගොවිපොළ නිෂ්පාදන විලඳපොළ වෙත ගෙනයනු ලබන්නේද මෙම මාර්ගය ඔස්සේය. පාලම කැඩී යාම හේතුවෙන් වැඩි දුරක් ගෙවා සිය අවශ්‍යතා සඳහා විකල්ප මාර්ග භාවිත කිරීමට සිදුව ඇති බව ගැමියෝ පවසති. ඉන් සිය කාලයත් මුදලත් අපත යන බව ඔහු පෙන්වා දෙති. මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු කර ස්ථිර පාලමක් ඉදිකර දෙන ලෙස ගැමියෝ වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති. මෙරටට කෙසෙල් පත්‍ර නිර්මාණ කලාව හඳුන්වාදීමට පුරෝගාමි වූ අජිත් සුසන්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කෙටි කලක් රෝගාතුරව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේදී ඔහු සිය දිවිසැරිය නිම කරන විට 50 දිවියෙහි පසු විය. අජිත් යෝන් අවධියේදීම කැටයම් මා මූර්ති ශිල්පියෙකු ලෙස ප්‍රකටව සිටියේය. අනතුරුව කෙසෙල් පත්‍ර මගින් විවිධ නිර්මාණ සිදු කරමින් ඔහු සිය ප්‍රතිභාව ජනගත කළේය. ඔහු උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නොවිදිමත් අධ්‍යාපන ඒකකයේ බාහිර උපදේශකයෙකු ලෙස කටයුතු කළේය. මෙම කලාව ජනගත කිරීම සඳහා තුරුලිය පත් සිතුවම් කලාව, මානව රූප ඇලවීම සහ කෙසෙල් ගසක මහිම නමින් කෘති තුනක්ද ඔහු ලියාපල කළේය. තඹුත්තේගම, කලුන්දෑගම ප්‍රදේශයේ දිවිගෙවූ ඒ මහතා සිය නිර්මාණ ප්‍රතිභාව වෙනුවෙන් අවස්ථා ගණනාවකදී විවිධ අගෑයීම් හා සම්මානයට පාත්‍ර විය. රාජාංගනය පැරකුම්පුර මහවිද්‍යාලයේ ආදී සිසුවක වන අජිත් සුසන්ත කලාකරුවා තිදරුපියකි. ඔහුගේ දේහ පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා තඹුත්තේගම කලුන්දෑගමදී සිදු කිරීමට නියමිතයි. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.
0: රජරට සේවය. මෙගහර්ට්ස් 107.3
1: මේ පැයේ පුවත්. ආරිස් වානේ කම්පනි නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ ආරිස් RB500 වානේ කම්පනි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආරිස් වානේ කම්පනි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආරිස් වානේ කම්පනි
3: 107.3 රජරට සේවය.
2: පස්සරු පහයි විනාඩි 3යි.
4: අඳුරුසිත් පහන් කරන
5: දමිටුකමට මග සදන
4: ගවේෂණාත්මක අඩහෝරාව
5: සත්‍ය විවරණ
6: අයිබුවන් ප්‍රේමණීය මිතුරු මිතුරියනි, අද දවසෙත් සත්‍ය විවරණ වැඩසටහනට ඔබව ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. පසුගිය සත්‍ය විවරණ වැඩසටහනින් ශුද්ධ බයිබලයේ පැරණි ගිවිසුමේ නෙහිමියා පොතේ තුන්වෙනි පරිච්ඡේදය සහ හතරවෙනි පරිච්ඡේදය අපි අධ්‍යයනය කරලා අවසන් කළා. අද දවසේ සත්‍ය විවරණ වැඩසටහනින් අපි අධ්‍යයනය කරන්නට සූදානම් වෙන්නේ ශුද්ධ බයිබලයේ පැරණි ගිවිසුමේ නෙහිමියා පොතේ 5වෙනි පරිච්ඡේදය. මිත්‍රවරුනි, යෙරුසලමේ කඩා වැටලා තිබෙන පවර ගොඩනගන්න නෙහිමියා යෙරුසලමට ආවත් ඒක ගොඩනගන එක ඔහු හිතපු තරම් ලිහිසි පහසු කාර්යභාරයක් උනේ නැහැ. ඔවුන් යෙරුසලමේ පවර ගොඩනගාගෙන යද්දී ඒක කඩා කප්පල් කරලා දාන්න විවිධ සතුරු බාධක ඔවුන් වෙතට ආවා. ඉතින් මේ සතුරු බාධක මැද්දේ වුණත් ඉතාමත්ම නිර්භීතව යෙරුසලමේ නගරය ආරක්ෂා කරන ගමන් පවර ගොඩනගපු යුදෙව්ව ගැන තමයි පසුගිය වැඩසටහන අවසානයේ දක්වා අපි අධ්‍යයනය කළේ. එක අතකින් සතුරන් ආවත් මුහුණ දෙන්න කඩුවකුත් අරගෙන, අනික් අතින් පවුර ගොඩනගන වැඩේට අවශ්‍ය ආයුධයත් අරගෙන මේ වැඩේ දිගටම කරන්න තරම් ධෛර්යයක් මේ මිනිස්සු තුල තිබුණා. සතුරන් හැමෝම මේ යුදෙව්වරුන්ට විරුද්ධව එකට එකතු වෙනකොට ඒ සතුරන්ට එරෙහිව ඉඳගෙන පවුර ගොඩනගන වැඩේ දිගටම කරන්න මේ සෙනග එකට එකතු වුණා. හොඳයි, අද දවසේ අපි අධ්‍යයනය කරන පස්වෙනි පරිච්ඡේදය දකින්නට යන්නේ මේ යුදෙව් සෙනග ඇතුළෙම ඇතිවිලා තිබෙන ප්‍රශ්නයක් ගැන. මිත්‍රවරුනි, මේ ඊශ්‍රායල් ජාතිය ඇතුළෙත් දෙවියන් වහන්සේ කෙරේ අදහන තමන්ගේ ජාතියට ලැබි මිනිස්සු කොච්චර හිටියත් ඒ ජාතිය ඇතුළෙම ඉඳගෙන තමන්ගේ ජාතිය පාවා දෙන යුදෙස් වගේ මිනිස්සුත් ඉතිහාසයේ පුරාවටම හිටියා. හොඳයි, අද දවසේ අපි දකින්නට යන්නේ තවත් ඒ වගේ කණ්ඩායමක් ගැන. එහෙනම් අපි මුලින්ම පස්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය කියවමු. එකල සෙනගද ඔවුන්ගේ භාර්යාවෝද තමුන්ගේ සහෝදර යුදෙව්වරුන්ට විරුද්ධව මහත් ഘോഷාවක් කළෝය. දැන් මේ පදේ දිහා බලද්දී අපිට පේනවා මේ වෙනකොට යුදෙව්ව අතර ආරවුලක් ඇති වෙලා තියෙනවා කියලා. දැන් මේ පදේ සඳහන් වෙලා තිබෙන සහෝදර යුදෙව්ව කියන කණ්ඩායම හරියටම කවුරු වෙන්න පුළුවන්ද කියලා විවිධ අදහස් තියෙනවා. මෙතන සඳහන් වෙන්නේ තුන්වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙලා තිබුණ පවුර ගොඩනගන්න උර නොදී ඉවත් වෙලා හිටිය කණ්ඩායමම වෙන්න පුළුවන් කියන එක ඒ අතරින් ප්‍රමුඛතම අදහසක්. නෙහිමියා පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ පස්වෙනි පදයේ මෙන්න මේ විදිහට සඳහන් වෙලා තියෙනවා. ඔවුන් ගාව තෙකෝවරු අලුත් වැඩියා කළෝය. නමුත් ඔවුන්ගේ උත්තමයෝ තමුන්ගේ ස්වාමින්ගේ සේවයට කර නොදුන්නෝය. හොඳයි, දැන් අපි සූදානම් වෙන්නේ මෙතන සඳහන් වෙලා තිබෙන යුදෙව්වන්ගේ උත්තමයෝ කියන කණ්ඩායම කවුද කියලා ටිකක් විමසලා බලන්න. මිත්‍රවරුනි, මේ යුදෙව්වන්ගේ උත්තමයෝ කියන කණ්ඩායම නෙහිමියා මූලිකත්වයේ දීලා ආරම්භ කරපු පවුර ගොඩනැගීමේ කාර්යභාරයට සහයෝගය දැක්වුවේ නැහැ. ඒ වගේම 6වෙනි පරිච්ඡේදයේ 17වෙනි පදේ ඉඳලා 19වෙනි පදේ දක්වා කොටස තුල සඳහන් වෙලා තියෙන විදිහට මේ මිනිස්සු කොට්ටාෂය අන්‍යජාතිකයෝ අතර විවිධ සම්බන්ධකම් ඇති කරගෙන තිබුණා. ඒ අතරින් සමහරෙක් අන්‍යජාතිකයන් එක්ක විවාහ වෙලා ඔවුන්ට දරුවන් පවා හිටියා. ඊට අමතරව ගත්තහම මේ මිනිස්සු කණ්ඩායම යුදෙව් සහෝදරයන්ට පොලියට දීලා ඒ මිනිස්සු දැඩි ලෙස පීඩාවට පත්වෙනකම් පොලී අය කරලා තිබුණා. පස්වෙනි පරිච්ඡේදයේ 7වෙනි පදය කියවනකොට අපිට ඒ ගැන ඉතාමත්ම හොඳට පැහැදිලි වෙනවා. දැන් මිත්‍රවරුන් ටිකක් හිතන්න, මේ ඉන්නෙත් යුදෙව්වරුම තමයි. නමුත් මේ මිනිස්සු දෙවියන් වහන්සේගේ කාර්යව්‍යයට සහයෝගය දැක්වුවේ නැහැ. ඇත්තටම කියනවා නම් මේ මිනිස්සු හිතාමතාම පවුර ගොඩනගන වැඩේ කඩාකප්පල් කරන්න කටයුතු කළා. මිත්‍රවරුනි, අපි දැක්කා නෙහිමියා බබිලෝනියේ ඉන්නකොට යෙරුසලමේ තත්ත්වය අහලා මොනතරම් කම්පාවට පත් වුණාද කියලා. රජතුමාගේ පාත්‍රධාරියා විදියට සේවය කරලා සැප පහසු ජීවිතයක් ගෙවන්න පුළුවන්කම තියෙනකොටත් ඔහු ඒක අතහැරලා යෙරුසලමට ආවේ තමන්ගේ මිනිස්සු දුක් විඳිනවා බලාගෙන ඉන්න බැරි නිසා. නෙහිමියා හිම වුණාට නෙහිමියට වඩා වෙනස්ම මානසිකත්වයක් තිබ්බ යුදෙව්වෝ යෙරුසලමේ හිටියා. යෙරුසලමේ පවුර කැඩිලා බිඳිලා තිබුණත් ඒ මිනිස්සුන්ගේ අතේ සල්ලි තිබුණා. යුදෙව්වරුන්ගේ හතුරු එකතු වෙලා යුදෙව් ජාතිය විනාශ කරන්න උත්සාහ කළත් ඒ හතුරන් එක්ක මිතුරුකම් ඇති කරගෙන හිටිය නිසා නිශ්ශබ්දව හිටියා. යෙරුසලමේ දේවමාලිකාවට මේ සතුරන්ගෙන් තර්ජන තිබෙන බව දැක දැකත් මේ මිනිස්සු තමන්ගේ බඩකට පිරුණු නිසා නිශ්ශබ්දව හිටියා. මෙන්න මේ වගේ කොඳු නාරටියක් නැති අවස්ථාවාදී යුදෙව් එකතු වෙලා මේ ජාතිය පාවල දුන්නා. දැන් නෙහිමියා යෙරුසලමට ඇවිල්ලා මේ වැඩේ පටන් ගද්දී මේ මිනිස්සුන්ට තෝරා ගැනීමක් කරන්න තිබුණා. එක්කෝ මේ මිනිස්සුන්ට තමන්ගේ ජාතිය එක්ක හිටගන්න අවස්ථාවක් තිබුණා. එහෙම නැත්නම් යුදෙව්වරුන්ගේ සතුරු සමාගමත් එක්ක වැජබෙන්න අවස්ථාවක් තිබුණා. හොඳයි, මොකක්ද මේ අය තෝරගත්තේ? මිත්‍රවරුනි, මේ අය තෝරගත්ත දේ තමයි තමන්ගේ ආත්මార్థකාමී වංක මිතුරන් එක්ක එකතු වෙලා තමන්ගේ ජාතිය පාවා දෙන පාර්ශවය. නෙහිමියා ඇතුළු පිරිස මහන්සි වෙලා මේ පවුර ගොඩනගනකොට මේ මිනිස්සු ඒකට සහයෝගය දක්වන්නේ නැතුව හැංගිලා හිටියා. මහන්සි වෙලා පවුර හදන මිනිස්සුන්ට පොලියට දීලා ඒ මිනිස්සුන්ව හිර කරලා දැම්මා. මෙන්න මේ විදියට තමයි මේ මිනිස්සු කණ්ඩායම තමන්ගේම ජාතිය නාස්ති කළේ. මේ මිනිස්සු කණ්ඩායම නිසා සාමාන්‍ය යුදෙව්වන්ට තිබුණු පීඩනය එන්න එන්න වැඩි වුණා. පොලිය ගෙවා ගන්න විදිහක් නැතුව ඔවුන් අසරණ වුණා. ඒ නිසා අන්තිමේදී පොදු ජනතාව එකතු වෙලා අනුකම්පා විරහිත මේ උත්තමයන්ට විරුද්ධව කෑ ගහන්න පටන් ගත්තා. හොඳයි, අපි බලමු මේ අය කෑ ගහලා මොනවද කිව්වේ කියලා. දෙවනි පදේ ඉඳන් පස්වෙනි පදේ දක්වා කොටස. සමහර දෙනෙක් අපේ පුත්‍රයන්ද දුවරුන්ද ඇතුළුව අපි බොහෝ දෙනෙක් කාලා ජීවත් වෙන පිණිස ධාන්‍ය ලබා ගනිමු යයි කීවෝය. සමහරු සාගින්න නිසා ධාන්‍ය ලබා ගන්න පිණිස අප විසින් අපේ කෙද්ද, මිදිවතුද, ගෙවල්ද උකස් කරනවායයි කීවෝය. තවත් සමහරෙක් රජුගේ තීරුව දීමට අපි බිම්ද, මිදිවතුද බැඳ මිල ණයට ගතිමු. ඉතින් අපේ මාංශය අපේ සහෝදරයන්ගේ මාංශය වාගේය. අපේ දරුවොත් ඔවුන්ගේ දරුවන් වාගේය. එහෙත් අපේ පුත්‍රයන්ද දූවරුන්ද දාසකමට යටත් කර දෙමුව. අපේ දූවරුන්ගෙන් සමහරෙක් දැනටම දාසකමට පත්ව සිටිති. ඒ වෙනස් කරන්නට අපට පුළුවන්කමකුත් නැත. අපේ බිම්ද මිදිවතුද අනුන්ට වී තිබේ යයි කීවෝය. තමන්ගේ දෛනික වැඩ රාජකාරි පැත්තකින් තියලා පවුර ගොඩනගන්න මහන්සිුණු මේ මිනිසුන්ට විශාල ආර්ථික අපහසුතාවයක් ඇවිත් තියෙනවා. මේ මිනිස්සු වැඩි කාලයක් ගත කළේ පවුර ගොඩනගන වැඩෙත් එක්ක නිසා ඔවුන් අතර ඉන්න සමහර අයට එදා වේල හොයාගන්න අපහසුතාවයකුත් ඇවිල්ලා තිබුණා. මේ මිනිස්සුන්ට ණයට දුන්නේ උත්තමයෝ කියලා හඳුන්වපු ඒ යුදෙව් මිනිස්සු. හැබැයි ඔවුන් ණය දීලා තිබුණේ නිකන් නෙවෙයි. ඒ මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් වතුපිටි උකසට අරගෙන තමයි ඔවුන්ට ණය දීලා තිබුණේ. කාලයක් යනකොට සමහර මිනිස්සුන්ගේ ඉඩම් මේ පොලිකාරයන්ට සින්න වුණා. පර්සියානු රජයට ගෙවන්න තිබුණු බදු ගෙවන්න පවා මේ මිනිස්සු ණයට අරගත්තා. ඒ අස්සේ සාගතියකුත් ආවා. අන්තිමේට මේ පවුර හදන වැඩේ නිසා සාමාන්‍ය ජනතාවගේ බඩට විශාල පහරක් එල්ල වුණා. ඉතින් මේ හැම දෙයකටම මේ මසුරු උත්තමයෝ ටික වග කියන්න ඕන. පවුර හදන කාර්යයට උදව් කරපු තමන්ගේ සහෝදරයන්ට සහනයක් දීලා තිබුණා නම් මේ තත්ත්වෙ මෙච්චර දරුණු වෙන්නේ නැහැ. මේ සහෝදරයෝ ටික මහන්සි වුණේ හැමෝගෙම ජීවිතවලට ආරක්ෂාවක් ගෙනෙන නුවර පවුර ගොඩනගන්න. හැබැයි මේ අවස්ථාවාදීෝ ටික ඒකිනුත් ප්‍රයෝජන අරගෙන පොහොසත් වුණා. ඒ වගේම මේ මිනිස්සු තමන්ගේ ජාතියටත් තමන්ගේ දෙවියන් වහන්සේටත් පිටුපෑවා. මිත්‍රවරුනි, වර්තමානයේ පවා සභාවට මොන දේවල් වුණත් තමන්ට වාසියක් තියෙන නිසා, තමන්ට තැනක් තියෙන නිසා අවස්ථාවාදී විදියට හැසිරෙන මිනිස්සු ඉන්නවා. ඔවුන් නිතාමත්ම අලංකාර විදියට ඇඳගෙන දේවස්ථානයට එනවා. අල්තාරේ මොනව දේශනා කළත් ඔවුන්ට කමක් නැහැ. දෙවියන් වහන්සේගේ නාමයේ මහිමය ගැන හරි තමන්ගේ සහෝදරයන්ගේ ආත්මවල ගැලවීම ගැන හරි කිසිම තැකීමක් ඔවුන්ට නැහැ. මේ ලෝකයේ එක්ක ව්‍යාජ ගුරුවරු එක්ක සංහිඳියාවෙන් ජීවත් වෙන්න ඔවුන් පුරුදු වෙලා ඉවරයි. නෙහිමියා වගේ කවුරු හරි ඇවිල්ලා අලුතින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය පතුරවන්න යන එක ඔවුන්ට බාධාවක්. සැබෑ වූ සුභාරංචියට සහයෝගය දුන්නොත් තමන් මෙච්චරකල් ගොඩනගාගත්ත සුවපහසු වටපිටාව නැතිවෙයි කියලා ඔවුන් බයයි. සභාව ආරක්ෂා කරන දේවධර්මානුකූල පවුර නැති වුණත් තමන්ගේ තත්ත්වය ආරක්ෂිත නම් ඔවුන් සුවසේ නිදාගන්නවා. ඔවුන්ටම කියලා හදාගත්ත සාතන්ගේ මිතුර ටිකකුත් ඔවුන්ටම ඉන්නවා. සභාවේ ඇතුළේ ඉඳලම ආත්මික ගිවිසුම පාවල දෙන මිනිස්සු අදත් උත්තමය විදියට වැජඹෙනවා. ඒ අතර සැබෑ ලෙස දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සේවය කරන මිනිස්සු දුක් විඳිනවා. හොඳයි, මීළඟට මම කියවන්නේ පස්වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. මම ඔවුන්ගේ ഘോഷාවද මේ වචනද ඇසූ විට ඉතා උදහස් උනේමි. දැන් මේ වචන ඇහෙද්දී නෙහිමියාට හොඳටම තරහ ගියා. මිත්‍රවරුනි, අශුද්ධ දේ දකිනකොට, අපවිත්‍ර දේ දකිනකොට, පාවාදීම් දකිනකොට උදහසක් එන්නේ නැතිනම් එතන ලොකු අවුලක් තියෙනවා. අපි දන්නවා කෝපය හැම වෙලේම ශුද්ධ නැහැ කියලා. නමුත් ශුද්ධ දේට විරුද්ධ දේවල් දකිනකොට ඇතිවෙන ශුද්ධ කෝපයක් තියෙනවා. අපි දන්නවා දෙවියන් වහන්සේ පවා උදහසේ දෙවියන් වහන්සේ කියලා. සමහර වෙලාවට ඒ උදහස අදහන්න තුලින් ප්‍රකාශ වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ මිත්‍රවරුනි, නෙහිමියාට මේ මොහොතේ දැනුනේ ශුද්ධ උදහසක්. ඊට පස්සේ නෙහිමියා අර උත්තමයෝ සහ මුලාදෑනිය කියලා හඳුන්වපු පිරිසට කතා කරනවා. හොඳයි, මීළඟට මම කියවන්නේ පස්වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. මම මාගේ සිතින් කල්පනාකොට පසුව උත්තමයන්ටද මුලාදෑනින්ටද තරවටු කර නුඹලා එක එකා තම තමාගේ සහෝදරයාගෙන් පොලී ගන්නවායයි ඔවුන්ට කීවෙමි. මම ඔවුන්ට විරුද්ධව මහත් සමූහයක් රැස් කරවා ඔවුන්ට කතාකොට. දැන් මේ පිරිසට කතා කරන්න කලින් කියන්න ඕන දේවල් ගැන නෙහිමියා මෙනෙහි කළා. මිත්‍රවරුනි, අපිට පේනවා මේ නෙහිමියා කියන පුද්ගලයා කවදාවත් හදිස්සි වෙලා ක්‍රියා කරපු පුද්ගලයෙක් නෙවෙයි කියලා. නෙහිමියා මේ වෙලාවේ උදහස් වෙලා හිටියත් ඔහු අනවශ්‍ය විදිහට දොඩවන්න ගියේ නැහැ. ඒ වෙනුවට ඔහු කරපු දේ තමයි තමන් කරන්න ඕන දේවල් ගැන විමසලා ඒ ගැන හිතින් නියම කරගත්තා. උදහස් වුණත් පවු නොකරන්න ඔහු උත්සාහ කළා. ඊට පස්සේ තමයි නෙහිමියා මේ මිනිස්සුන්ට කතා කළේ. නුඹලා අපේ සහෝදරයන්ගෙන් පොලියට ගන්නෙ ඇයි කියලා තරවටු ස්වරයකින් නෙහිමියා ඇහුවා. ඒ වගේම මේ වෙලාවේ නෙහිමියා හිටියේ තනියම නෙවෙයි. නෙහිමියාගේ පක්ෂපාතීත්වයට ආපු තවත් සමූහයක් ඔහුත් එක්ක හිටියා. හොඳයි, මීළඟට පස්වෙනි පරිච්ඡේදයේ 8 පදය. අන්‍ය ජාතීන්ට විකිණී සිටිය යුදෙව්වරුන් වන අපේ සහෝදරයන් අපේ පුලුවන්කමේ හැටියට අපි මිලදී මුදාගතිමු. ඉතින් නුඹලාම නුඹලාගේ සහෝදරයන් විකුණනවාද? ඔවුන් අපටත් විකුණනු ලැබිය යුතුදැයි කීවෙමි. එවිට ඔවුහු නිශ්ශබ්දව කිසි උත්තරයක් නැතුව සිටියෝය. මිත්‍රවරුනි, මේ සෙනග අවුරුදු 70ක් තිස්සේ හිටියේ වහල්ලු විදිහට. ඒ කාලේ ඇත්තටම අන්‍ය ජාතිකයන්ට විකුණන යුදෙව්ව හිටියා. හැබැයි අවංක යුදෙව්වරු එකතු වෙලා තමන්ට පුළුවන් විදිහට මුදල් දීලා ඒ මිනිස්සුන්ව මුදවගත්තා. නමුත් දැන් මේ වෙලාවේ මේ මසුරු යුදෙව්වෝ මේ නිදහස් වෙලා ඉන්න යුදෙව්වන්ව ආයෙත් වහල්කමකට ඇතුල් කරලා. ඉතින් මේවා දකිනකොට ඉවසන්න පුළුවන් කාටද? එහෙම කියලා නෙහිමියා මේ මිනිස්සුන්ට කිව්වා. ඒ වෙලාවේ නෙහිමියා කියපු දේවල් වලට දෙන්න උත්තරයක් ඒ මිනිස්සුන්ට තිබුණේ නැහැ. අපි දන්නවා මිත්‍රවරුනි, කපටි මිනිස්සු බොහෝ වෙලාවට කතා කරන්නේ නැහැ. ඔවුන් කටවහගෙන ඉඳලා දිය යටින් ගින්දර ගෙනියන්න හරිම දක්ෂයි. ඇත්ත එලිපිට කතා කරන්න පුළුවන් වෙන්නේ හදවතේ දුෂ්ටකම නැති මිනිස්සුන්ට විතරයි. දැන් නෙහිමියා මේ මිනිස්යන්ට චෝදනා කරද්දී මේ මිනිස්යන්ට ප්‍රසිද්ධිය කියන්න කිසිම සාධාරණ හේතුවක් තිබෙන්නේ නැහැ. හොඳයි, මීළඟට මම කියවන්නේ 9 පදය. තවත් මම කතාකොට නුඹලා කරන දේ හොඳ නැත. අපේ සතුරන් වූ ජාතීන්ගේ නිඳා නිසා නුඹලා අපේ දෙවියන් වහන්සේට බය ඇතුව හැසිරිය යුතු නොවේද? මේ වෙලාවේ නෙහිමියා මේ මිනිසුන්ට කියනවා, මේ තරම් සතුරු අපිව වටකරගෙන ඉන්නකොටත් නුඹලා අපි එක්ක ඉන්න ඕනේ නේද? දෙවියන් වහන්සේට බය නැතුව අපි හැසිරුණොත් අපි කොතරම් අනාරක්ෂිතද? හොඳයි, මීළඟට 10 පදය. මමත් මාගේ සහෝදරයොත් සේවකයොත් ඔවුන්ට මුදල්ද ධාන්‍යද පොලියට දෙමින් සිටිමුව. මෙයාකාර පොලී ගැනීම අත්හරිමු. මිත්‍රවරුනි, නෙහිමියා පවා යුදෙව්වන්ට ණයට දුන්නු අවස්ථා තිබුණා. නමුත් ඔවුන් පොලියට ගත්තේ නැහැ. මෙතනදී නෙහිමියා කතා කරන්නේ ආදර්ශයක් ඇතුව. අපි මේ කියවන 10 පදේ සිංහල භාෂාවේ පොඩි ගැටලුවක් තියෙනවා. මමත් ඔවුන්ට පොලියට දෙමින් සිටියා කියනවට වඩා මම ඔවුන්ට ණයට දුන්නා කියන එක තමයි නිවැරදිම පරිවර්තනය. හොඳයි, මීළඟට මම කියවන්නේ 11 පදය. ඔවුන්ගේ කෙද්ද මිදිවතුද ඔලීව වතුද ගෙවල්ද මුදල්වලටත් ධාන්‍යවලටත් මුද්‍රික පානයටත් තෙල්වලටත් නුඹලා ඔවුන්ගෙන් අයකර සියෙන් කොටසද අදම ඔවුන්ට නැවත දෙන්නැයි කීමි. මේ මසුරු යුදෙව්වරු අසරණ යුදෙව්වන්ට අයිති මිදිවතු ඔලීවවතු කෙත් සහ ගෙවල් උකසට අරගෙන ඒවා සින්න කරගෙන තිබුණා. මේක මහා විශාල අපරාධයක්. ඉතින් මේ වගේ හිතක් පහළ වෙන්න තරම් මේ යුදෙව්වරු මොනතරම් මසුරු වෙන්න ඕනද? මිත්‍රවරුනි, රිදී කාසි 30කට ජීවනයේ අධිපතියානන් වන යේසුස් වහන්සේව පාවලා දුන්නෙත් මේ ජාතියේම මිනිස්සෙක් කියලා අපි හිතනකොට ඇත්තටම මේ ජාතියේ තිබෙන පෞකාර තත්වය මොන වගේද කියලා හිතාගන්න එක අපිට අපහසු වෙන්නේ නැහැ. දැන් නෙහිමියා මේ වෙලාවේ කියන දේ තමයි නුඹලා පොලියට ගත්තේ ඒවා සියල්ල නැවත පවරලා දෙන්න කියලා. මේ අවස්ථාවේදී අපිට පේනවා නෙහිමියා මේ ජාතියට විනිශ්චයකාරයෙක් සහ නායකයෙක් විදිහට ක්‍රියා කරනවා කියලා. හොඳයි, මීළඟට 12 පදය. එවිට ඔවුහු අපි ඒවා නැවතදී ඔවුන්ගෙන් කිසිත් අය නොකර ඔබ කියන ලෙසම කරන්නෙමු යයි කීවෝය. එවිට මම පූජකයන්ට අඬගසා මේ කීම ලෙස කරන්ට ඔවුන් දිවුරවා. දැන් නෙහිමියා කියපු මේ වචන අහගෙන හිටිය මේ මසුරු යුදෙව්වරුන්ට නිදහසට කියලා කියන්න කිසි දෙයක් ඉතුරු වෙලා තිබුණ නැහැ. මිත්‍රවරුනි, මෝසස්ගේ ව්‍යවස්ථාවේ පවා සහෝදරයන්ට ප්‍රේම කරන්න තමන්ගේ අසල්වාසියාට ප්‍රේම කරන්න නීති ලබා දීලා තියෙනවා. ඉතින් මං හිතනවා මේ වෙලාවේ ඒ නීතිමේ මනුෂ්‍යයන්ට මතක් වෙලා ඔවුන්ගේ හදවතට දෝෂාරෝපණයක් අනිවාර්යයෙන්ම දැනෙන්න ඇති. ඒ වගේම ස්වාමින් වහන්සේත් මේ සියල්ල මැද්දෙ ක්‍රියා කරමින් හිටපු නිසා නෙහෙමියාගේ වචනත් එක්ක එකඟ වෙන්න හිතක් මේ මිනිස්සුන්ට පහළ වුණා. ඉතින් නෙහෙමියා කියපු විදිහට ඇපේට ගත්ත දේවල් මුදා හරින්නත් අයුතු විදිහට පොලි අය කරගන්නේ නැතුව ඉන්නත් ඔවුන් එකඟ වෙලා දිවුරනවා. හොඳයි, මීළඟට 13 වෙනි පදය. මාගේ ඔඩොක්කුව ගසා දමා කතාකොට මේ කීම ඉෂ්ට නොකරන කවුරු නමුත් තම තමාගේ ගෙයිනුත් වැඩපළවලිනුත් දෙවියන් වහන්සේ මෙසේ ගසා දමන සේක්වා. ඔහු මෙසේ ගසා දමනු ලැබ හිස් වේවායයි කීවේය. එවිට මුළු සභාව ආමේන් කියා ස්වාමින් වහන්සේට ප්‍රශංසා කළාහ. සෙනග මේ කීමේ හැටියට කළෝය. දැන් මේ වෙලාවේ විශාල පිරිසක් ඉන්න නිසා මේක ඇත්තටම කරන්නේ කවුද නොකරන්නේ කවුද කියලා හොය හොය ඉන්න වෙලාවක් නෙහිමියට නැහැ. මේ දේ කරන්න ඒ අය එකඟ වුණා. ඒ වගේම ඒ දේ කරන්න ඔවුන් බැඳිලා ඉන්නවා. ඉතින් කවුරු හරි ඒක කලේ නැතිනම් ඒ මිනිස්සු පිටට දෙවියන් වහන්සේගේ උදහස පැමිණේවා කියලා නෙහිමිය මේ කාරණය දෙවියන් වහන්සේ මත තියනවා. මිත්‍රවරුනි, සමහරක් අවස්ථාවල් වලදී සමහරක් ප්‍රශ්නවලදී අපිටත් මිනිස්යාකාරයෙන් මැදිහත් වෙලා ගමන් කරන්න පුළුවන් දුරක් තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා හැමෝගෙම හිත් පාලනය කරන්න අපිට බැහැ. අවංක දේ කරන්න මැදිහත් වෙලා පියවර ගත්තට පස්සේ ස්වාමින් වහන්සේට සියල්ල බාර කරලා අපි නිදහස් විය යුතුයි. ඒකට හේතුව තමයි අපි දන්නවා හැමෝගෙම ආත්මික ගනුදෙනු කරන්නේ අපේ දෙවියන් වහන්සේ. අපි කිසි කෙනෙක්ට තව කෙනෙක්ගේ හිත් පාලනය කරන්න හැකියාවක් නැහැ. ඉතින් නෙහෙමියා කියපු මේ වචනය එක්ක හැමෝම එකඟ වුණා. ඔවුන් ආමේන් කියලා තමන්ගේ කැමැත්ත පළ කළා. ඉතින් මිත්‍රවරුනි, එදා දවසේ ගොඩක් දිනෙට ලොකු සහනයක් දැනුණා. ඔවුන්ට තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසඳුණා. ස්වාමින් වහන්සේ නැවතත් මේ ජාතිය අතර සමාදානය ඇති කළා. ඒ අතින් බැලුවහම නෙහෙමියා ආශිර්වාදලත් මිනිසෙක්. නෙහෙමියා බබිලෝනියාවෙන් පිටත් වෙලා යෙරුසලමට ආවේ පවුර ගොඩනගන්න. නමුත් දැන් ඊට එහා ගිය නායකත්වයක් නෙහෙමියා මේ මිනිස්සුන්ට ලබා දීලා තියෙනවා. දෙවියන් වහන්සේ නැතුව තමන්ට කැමති කැමති දේවල් කරමින් ඉන්න මිනිස්සුන්ට ආත්මික නායකත්වයක් කියන්නේ හරිම වටින දෙයක්. හොඳයි, මීළඟට 5 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. තවද යුදා දේශයේ ඔවුන්ගේ දිශාපතියා කතාකොට මා පත් කරනු ලැබූ දවසේ සිට, එනම් අර්තක්ෂස්ථා රජුගේ 20 වෙනි අවුරුද්දේ පටන් 30 වෙනි අවුරුද්ද දක්වා 12 අවුරුද්දක් මුල්ලේ මමවත් මාගේ සහෝදරයෝවත් දිශාපතියාට නිසි කෑම නොකෑවෙමු. මිත්‍රවරුනි, මේ 14 වෙනි පදේ සඳහන් වෙන්නේ නෙහෙමියා බබිලෝනියාවෙන් ඇවිල්ලා යෙරුසලමේ ගත කරපු සම්පූර්ණ කාලය තුල නෙහෙමියාවත් ඔහු එක්ක ළඟින් වැඩ කරපු කවුරුවත් සෙනගට බරක් වෙන විදිහට ජීවත් වුණේ නැහැ කියලා. අවුරුදු 12ක් විතර කාලයක් ඔහු යෙරුසලමේ නැවතිලා හිටියා. ඊට පස්සේ නෙහෙමියා අර්තක්ෂස්ථා රජුට පොරොන්දුණු විදිහටම නැවතත් හැරිලා බබිලෝනියට ගියා. හොඳයි, මීළඟට 15 වෙනි පදය. නමුත් මට ඉස්සරින් සිටි පළමු දිශාපතිහු සෙනගට බරක් වී කෑමත් මුද්‍රික පානයත් හැර රිදී ශෙකල් 40කුත් ගත්තෝය. එසේය ඔවුන්ගේ සේවකයෝ පවා සෙනග කෙරෙහි ආණ්ඩු කළෝය. එහෙත් මම දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇතුව සිටි නිසා එසේ නොකළෙමි. ඉතින් නෙහෙමියා එන්න කලින් හිටිය සෙනගට අයුතු බරක් දීලා බදු අය කරගෙන අසාධාරණ විදිහට ජීවත් වුණු මිනිස්සු හිටිය බව නෙහෙමියා කියනවා. නමුත් නෙහෙමියා සේවය කළේ දෙවියන් වහන්සේට. නෙහෙමියා මුදලට සේවය කළේවත් වස්තුවට කෑදර වුණේවත් නැහැ. හොඳයි, මේ වෙලාවේ යේසුස් වහන්සේ කන්ද උඩ දේශනාවේ කරපු ප්‍රකාශයක් වෙතට අපි අපේ අවධානය යොමු කරන්නට යනවා. මම ඔබට කියවනවා ශුද මතෙවුතුමාගේ සුභාරංචි පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදය. ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්නට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛර වී අනිත් අයට ප්‍රියවන්නේය. නොහොත් එක්කෙනෙකුට ඇලුම් වී අනිත් අය හෙලා දකින්නේය. දෙවියන් වහන්සේට සහ වස්තුවටත් සේවය කරන්නට නුඹලාට නුපුළුවන. ඉතින් මෙහෙම බලනකොට අපිට පේනවා නෙහෙමියා කියන්නේ ස්වාමින් වහන්සේට ආත්මයෙන් සේවය කරපු මිනිසෙක් කියලා. ඔහු කිසිවිටකත් මුදලට සේවය කරපු මිනිසෙක් නෙවෙයි. මිත්‍රවරුනි, වර්තමානයේ සභාවටත් ඕනේ නෙහෙමියාලා වගේ ආත්මයෙන් ස්වාමින් වහන්සේට සේවය කරන මිනිස්සු. ඊට පස්සේ නෙහෙමියා ලියන්නේ ඔහු හිටිය කාලේ ඔහුගේ ජීවන රටාව මොන වගේ එකක් වුණාද කියලා කෙටි විස්තරයක්. 16 වෙනි පදය. එසේය, මම පෞරේ වැඩේම යෙදී සිටියෙමි. අපි කිසි බිමක් මිලේට නොගතිමු. මාගේ සියලු සේවකයෝද ඒ වැඩේට එහි රැස් වී සිටියෝය. මේ කාලය ඇතුලේ නෙහෙමියා තමන්ට කියලා ඉඩකඩම් මිලදී අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න මහන්සි වුණේ නැහැ. හරිම කැමැත්තෙන් මිනිස්සු ඉඩම් විකුණන්න සූදානම් වෙලා හිටපු කාලෙක ඒ වගේ දෙයක් නොකරන්න නිහිමියා සිතින් නියම කරගත්තා. ඔහු රාජ්‍යයට සේවය කළා මිසක් තමන්ටම වපුරගත්තේ නැහැ. හොඳයි, මීළඟට 17 පදය. ඇරත් යුදෙවරුන් සහ මුලාදෑනින් 150 දෙනෙක්ද අප අවට සිටිය ජාතීන් වෙතින් අප ළඟට ආ තැනැත්තෝද මාගේ මේසේ හිඳගත්තෝය. මිත්‍රවරුනි, නෙහිමියාට ලැබුණු දේවල් ඔහු අනිත් අයත් එක්ක බෙදාගත්තා. තනියම කන්නේ නැතුව 150කට අධික මිනිස්සු එක්ක ඔහු තමන්ට කන්න ලැබුණු දේවල් බෙදාගත්තා කියලා කියනවා. මේ වචනවලින් අපිට පේනවා මේ මිනිසයා මොනතරම් ස්වර්ගික මානසිකත්වයකින් ජීවත් වුණු පුද්ගලෙක්ද කියලා. ඔහු යෙරුසලෙමේ පෞර හැදුවෙත් ඔහුට තිබුණු ආත්මික ආශාවක් නිසා මිසක් ඒකෙන් ලබා ගන්න කිසිම මානසික වාසියක් නෙහිමියාට තිබුණේ නැහැ. හොඳයි, මීළඟට 18 පදය. මට දවස්පතා පිළියෙල කරන ලද්දේ ගොනෙකුත් තර බැටලුවන් හදෙනෙකුත්ය. මේ හැර පක්ෂීන්ද දස දවසකට වරක් සියලු වර්ගවල මුද්‍රික පාන බොහොමයක්ද පිළියෙල කරන ලද්දේය. එසේ වී නමුත් මෙහෙවරය මේ සෙනගට බරක්ව තිබුණු නිසා දිශාපතියාට නිසිකෑම නොඉල්ලීමි. නෙහිමියාට ලැබෙන්නට යුතු වේතනයක් රජතුමා නියම කරලා තිබුණා. ඒ වේතනය ඇතුළේ ඔහුට අවශ්‍ය කෑම බීමක් තිබුණා. නමුත් අනික් මිනිස්සු වගේ තමන්ගේ නිලයට ගැළපෙන ලොකු නාස්තියක් නෙහිමියා කළේ නැහැ. දුක්විඳ සෙනගත් එක්ක ඉඳගෙන සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ඔහු තීරණය කළා. අනිත් මිනිස්සුන්ට වඩා අමුතු සැපක් ඔහුට ඕන උනේත් නැහැ. මිත්‍රවරුනි, නෙහිමියා මේ හැම දෙයක්ම ලබා ගත්තත් ඒක අයුතු උපයා ගැනීමක් නෙවෙයි. මොකද මේ දේවල් භුක්ති විඳින පිණිස ඔහුට ලබා දුන්නේ රජතුමා. ඒත් මේ වගේ අවස්ථාවක සැප ජීවිතයක් ගත කරන්න නෙහිමියාගේ හිත නෙහිමියාට ඉඩ දුන්නේ නැහැ. ඔහුගේ සහෝදරයෝ දුක් විඳිනකොට ඔහුට සැප විඳින්න හිතුනේ නැහැ. තමන්ගේ සහෝදරයන්ගේ දුක දැකලා මහිමය විඳින එක මදකට අත්හැරලා ආපු තව කෙනෙක් ගැන මේ වෙලාවේ ඔබට මතක් වෙනවද? මිත්‍රවරුනි, යුදෙව් ජාතියෙන් ඉපදුණු ඒ වගේ තවත් මිනිස්සෙක්ව අපි දන්නවා. හැබැයි උන්වහන්සේ යුදෙව් ජාතියෙන් ඉපදුනාට පොළවෙන් ආපු කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ පොළවට ආවේ ස්වර්ගයෙන්. උන්වහන්සේ මේ පොළවට ආවේ ලෝකේ මවන්න කලින් පියාණන් වහන්සේ තෝරගත්ත තමන්ගේ සහෝදරයන්ව ගලව ගන්න. පොළවේ ඉන්න කාලේ හිස තියන්නවත් තැනක් උන්වහන්සේට තිබුණ නැහැ. වෙහෙස, බඩකින්න, නින්දාව තුල උන්වහන්සේ ජීවත් වුණා. අවසානයේදී උන්වහන්සේ නින්දිතම විදිහට මරණයට පත් වුණා. ඕ මිත්‍රවරුනි, ඒ තමයි අපේ පියාණන් වහන්සේ අපිව ගලවන්න මේ පොළවට එවපු උන්වහන්සේගේ ඒකජාතක පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ස්වර්ගයේ තිබුණු මහිමේ මදකට පැත්තකින් තියලා දාසයෙකුගේ ස්වරූපයක් අරගෙන උන්වහන්සේ තම සහෝදරයන්ගේ ස්වභාවයට සමාන වුණා. සහෝදරයන් විඳින්න ඕන දුක් ඔවුන් වෙනුවෙන් විඳලා සහෝදරයන් වෙනුවට මැරුණා. දින 3කට පස්සේ සහෝදරයන් සියලු දෙනාව සදාතනිකව ආරක්ෂා කරමින් මළවුන්ගෙන් උත්තාන වුණා. තමන්ගේ සහෝදරයන් උදෙසා ජීවිතය දෙන්න තරම් මහත් ප්‍රේමයක් මේ සුවිශේෂී යුදෙව් නමුත් ස්වර්ගික තැනැත්තා තුළ තිබුණා. රජවාසලේ සැප විඳින්නේ නැතුව යෙරුසලෙමට ඇවිල්ලා දුක්විඳ නෙහෙමියා අද දවසේ ස්වර්ගයෙන් පොළවට ඇවිත් පෞකාරයෙක් විදිහට මැරුණු යේසුස් වහන්සේගේ ප්‍රේමය අපිට සිහිපත් කරනවා. හොඳයි, මීළඟට 19 පදය. මාගේ දෙවියන් වහන්ස මේ සෙනග උදෙසා මා කළ සියල්ල මට යහපත පිණිස සිහි කළ මැනව. අවසානයේදී නෙහිමියා තමන්ගේ හදවත ස්වාමින් වහන්සේට බාර කරනවා. ඔහුගේ හදවත විමසන්නේ ඔහුට ප්‍රතිඵල දෙන්නේ ඔහුගේ ස්වාමින් වහන්සේ කියලා නෙහිමියා දන්නවා. ඉතින් ධර්මිෂ්ඨ තැනන් වහන්සේ ලබා දෙන ස්වර්ගික විපාක බලාපොරොත්තුෙන් ඔහු ජීවිතයේ දරපු උත්සාහය උන්වහන්සේට බාර කරනවා. මිත්‍රවරුනි, අපි කරන යහපත් ක්‍රියා අපිට කිසිසේත්ම ගැලවීමක් ලබා දෙන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් ගැලවීම ලැබපු අපි කරන යහපත් ක්‍රියාවලට ස්වර්ගික විපාකයක් තියෙනවා. අපි කරපු ක්‍රියාවලට විපාක දවසක අපේ ස්වාමින් වහන්සේ අපිට දෙනවා. හොඳයි, යේසුස් වහන්සේ කන්ද උඩ දේශනාවේ ප්‍රකාශ කරපු වචන කිහිපයක් සිහිපත් කරලා අද දවසේ අධ්‍යයනය අපි අවසන් කරමු. මම ඔබට කියවන්නේ මතෙවුස් සුභාරංචි පොතේ 6 පරිච්ඡේදයේ 19 පදේ ඉඳන් 21 පදේ දක්වා කොටස. පොළවේ නුඹලාට වස්තු රැස් කර නොතබන්න. එහිදී කාවෝද මලකඩද ඒවා නාස්ති කරති. සොරුද උමං කැන සොරා ගනිති. නමුත් ස්වර්ගයේහි නුඹලාට වස්තු රැස් කර තබා ගන්න. එහිදී කාවෝවත් මලකඩවත් ඒවා නාස්ති නොකරති. සොරු උමං කැන සොරා නොගනිති. මක් නිසාද? නුබේ වස්තුව යම් තැනෙක්හිද නුබේ සිතත් එතැන් හිමවන්නේය. මිත්‍රවරුණි, අපි අධ්‍යනය කරපු මේ කතාමාලාවේ හිටපු නෙහෙමිය කළෙත් මෙන්න මේ වගේ දෙයක්. ඉතින් ඔබටත් මේ වගේ වෙන්න කියලා අපි ආරාධනා කරනවා. මිත්‍රවරුණි, එහෙනම් අද දවසේ වැඩසටහනින් සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ. නැවතත් නෙහෙමිය පොතේ තවත් කොටසක් අධ්‍යනය කරන්න මීළඟ සත්‍ය විවරණ වැඩසටහනින් ඔබ හමුවීමට බලාපොරොත්තු වෙනවා. එතෙක් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.
4: ඔබට පුළුවන් සත්‍ය විවරණ වැඩසටහන පිළිබඳ ඔබගේ වටිනා අදහස් අපිට ලබා දෙන්න. කතා කරන්න අපිට, නැත්නම් WhatsApp කරන්න. අපගේ දුරකථන අංකය 0742 65 35 38. එම අංකය නැවතත් 0742 65 35 38. ඒ වගේම ඔබට පුළුවන් අපිට ලිපියක් යොමු කරන්න. මෙන්න අපගේ ලිපිනය. නිෂ්පාදක සත්‍ය විවරණ රජරට සේවය, අනුරාධපුර. එම ලිපිනය නැවතත් නිෂ්පාදක සත්‍ය විවරණ රජරට සේවය, අනුරාධපුර. සත්‍ය විවරණ වැඩසටහනට සවන් දුන් ඔබට ත්‍යාගයක් දිනා ගැනීමට මෙන්න මහඟු අවස්ථාවක්. ඔබට කරන්න තියෙන්නේ අද වැඩසටහන ඇසුරෙන් අපාසන පැනයට නිවැරදි පිළිතුර WhatsApp හෝ SMS මගින් යොමු කිරීමයි. මෙන්න අද දවසේ පැනය.
6: අද වැඩසටහනේ සඳහන් වූ පරිදි නෙහෙමියා දැඩි ලෙස උදහස් වූයේ කුමක් නිසාද? මෙන්න මේ ප්‍රශ්නේ නැවතත්. අද වැඩසටහනේ සඳහන් වූ පරිදි නෙහෙමියා දැඩි ලෙස උදහස් වූයේ කුමක් නිසාද? පිළිතුර ඒ, යෙරුසලමේ පවුරු ඔහු බලාපොරොත්තු වුණු ලෙස ගොඩනගා ගැනීමට නොහැකි වුණු නිසා. පිළිතුර බී, සහෝදර යුදෙව්වන් පොලි අය කරමින් අසරණ යුදෙව්වන්ව දැඩි ලෙස අපහසුතාවයට පත් කර තිබුණ නිසා.
4: ඔබේ පිළිතුර ඒද නැත්නම් බීද ලෙස සඳහන් කර 0742 65 35 38 දුරකථන අංකයට WhatsApp හෝ SMS කරන්න.

0: අපගේ සත්‍ය විවරණ ෆේස්බුක් පිටුවට පිවිස ලයික් කිරීමෙන් හෝ ෆලෝ කිරීමෙන් අපගේ සියලු වැඩසටහන් පිළිබඳ විස්තර දැන් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපගේ WhatsApp සේවාව සමග ලියාපදිංචි වී අපගේ වැඩසටහන් සහ සේවාවන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගන්නත් ඔබට දැන් පුළුවන්. ඒ සඳහා ඔබ විසින් කළ යුත්තේ yes ලෙස සඳහන් කර 0742 65 35 38 අංකයට WhatsApp පණිවිඩයක් එවීම පමණයි. ආචාර්ය වර්නන් මැගී විසින් රචිත සත්‍ය විවරණ වැඩසටහන තෙඔස් මීඩියා මිෂන් නිෂ්පාදනයකි.
1: පසරු 5:33

0: එකට යාවෙන කවිය ගීතය රස මුසු තැන් සමග ඔබ අප හමුවන සොඳුරු අඩපය. කවුගේ රසමුසුව වර්තමානයේ ගීතයක් ලියන ඔබ මුලින් කවියක් ලියන්න ඇති. කවියන් ලද පන්නරය ගීතයට පෙරවදනක් වෙන්න ඇති. කවි රස වැඩිකොට ගීය ලියන්නට ඇති ඔබ. කවුගේ රස වෙන්කර හඳුනාගත් ඔබ දැන් ගීත රචකයෙක් රචිකාවියක් වෙන්න ඇති. එවන් කවි කිවිඳියන් ගීපද නිර්මාණශීලීන් එක්ව කියමු කවි අහමු ගීත. මුලින්ම අපි කවුගේ රස මිසුවට තෝරාගත්තේ
1: 2004 වසරේ උතුරුමුද කලා උළෙලේ විශිෂ්ටතම පද්‍ය සංග්‍රහය අත්පිටපත් ලෙස සම්මානිත කෘතිය ඉපනෙලි. මේ නිර්මාණය ඉපනෙලි කාව්‍ය සංග්‍රහයෙන් උපුටාගත්ති ලිව්වි සුනිතා එම් අත්තනායක. මොවින් නොබැන දෑසින්ද කතා නොකර සිතින් විතරක්ම දුඩමළුවේ පත්තිරු පුරා පෙන්පත්ලීව ප්‍රථම ප්‍රේමය නුබම විය. නොකල්හි නුඹ අහිමි වූ කල්හි පෙරලුණ පිට හොඳ යයි සිතා සැනසුනද එදා මෙදා තුර මාහා වචනී කුදු නොදඩු කූඩුකාර පෙම්වතා නොබම විය. කිරිකූඩු පෙන්වතුන් අපම විය. අමරසිරි පීරිස් මේ ගීතය ගායනා කරන්නේ ගී සංකල්පනයේ අමිල තේනුවරකින් සංගීතය දර්ශන රුවන්දිසානායක.

2015 වසරේ රජරට පැදි නදිය කාව්‍ය සංසදයෙන් නිකුතුළු අකඩිසර නිර්මාණ කෘතියෙන් මේ නිසදස් කාව්‍ය සංකල්පනාව අප උටා ගත්තේ ලියන්නේ මාතලේ නාලන්ද චාමිකා ජනානිද සිල්වා. සුපහන් සිතිවිලි නගන සුඳුරු වසත් සමය තවත් මල් පුපුතුවයි නොවෙනස්ව පෙරලෙසම පරවකය මල් පෙති ඉඩදී අලුත් මලකට පොළොව සරු කරයි තවත් මල් පුබුදන්න යළි නොයන නුබ ගැන ඇතත් කඳුලක් තවත් මාසිත අත් නොහරිම ජීවිතය යායුතු නිසා තව බොහෝදුර අකඩසර කාව්‍ය නිර්මාණ සංග්‍රහයෙන් මේ නිර්මාණය මාතලේ නාලන්ද චාමිකා ජනානිද සිල්වා.

දෙදහස් දා හතර වසරේදී කවියන් 15 දෙනෙකු එකතු වෙලා මංජුල සෙනවිරත්න සංස්කරණය කළ සීකර සංගුව පද්‍ය සංග්‍රහයෙන් මේ නිසඳස් කාව්‍ය සංකල්පනාව අපි උපුටා ගත්තේ. ලියන්නේ රංජි අමරාවතී. බොහෝ දුර සසරින් බොහෝ පෙම් කොට ඇති සයක් බොහෝ වර සිතුනෙත් බොහෝ දේ නොසොයාම ආවෙමි. විලඳ සහ මී පැණි මිහිනි පළවැලි රස ඇති නැති බව දත්තේයින් ඒ කිසිත් නොපැතුවෙමි මහතුනි. දකුණු පය වැරදුනි, නැගිනහිර නුදුටිමි, මගුල් කී නොඇසුනි, ඒ උනත් හිත හදාගත්තෙමි. සඳදීන් දොවාලා ගෙයි අඳුර සූදලා හිනහින්ට පේවිලා සිටිය හැම දවසකම ඇඬුවා. උයන්නට හැලියක් බෙහෙතකට අබ ඇටයක් නුදුන් නැදි මයිලන් පාද වැන්දිමි මහත් බැතෙන්. කටු ඇනුන දෙපයට මලක් නොපැතූ පවකට හිමි සඳුනි නුඹහට දොසක් නොකියමි කටහැර. සිත උපන් බොරු සැකයක් දෙකඩ කළ හැටි කුලගයක් කුමකටද නඩු මගක සිතමි දවසක දේවි විනිසක් මගේ ඇත්රජුනි පැමිණි දිනමින් බැතිනි අදත් පාවනිමි එපා කිසිවක් යමි පිටත්වී. අලුත ගෙනා මනමාලේ හාල් පතක් ගරාලා ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා බෙදන්නට කිසිත් නැති කියන්නට තිබෙනමුත් බැරි අහන්නට කවුරුවත් නැති ජීවිතේ යනු කුමක්දෝ සකේ. රංජි අමරාවතී ලියන්නේ සීකර සංගුව කාව්‍ය ග්‍රන්ථයෙන් කාව්‍ය සංකල්ප.

0: කඳුලෙලි සුසුම් රළ රැලි ඒ තරංගදිදී වෙන්වෙමු සමඳ ඇති රිදවුන් මෙතෙක් විඳී. නුඹේ සිත දකින දෙනි තක් ඇති තැනක රැඳේ ඒ ලොව නුඹ සිනා පිපියන් සුවඳ දෙදේ. ඔබ ඔබේ ලෝකය රිසි පරිදි තනාගන්න වේදනාව තුනී වන්නට මට හඬන්න අවසර නැත. ගායන ශිල්පී වික්ටර් රත්නායක.
1: අහිමි වුණත්

ගීතය ගායනා කළේ ගායන ශිල්පී වික්ටර් රත්නායක. දෙදහස් දහයේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය රාජ්‍ය සම්මාන දිනු මහින්ද ප්‍රසාද් මස්සිඹුල ලියූ හිරුත් හිම පියල්ලක ඒ කාව්‍ය ග්‍රන්ථයෙන් මේ නිසඳස් කාව්‍ය සංකල්පනාව අප උපුටා ගත්තා. සොඳුර මා අද දවස නුඹ නතර කර එද්දි රෝහලේ දුටිමි ඔබ කණුවකට හිස තියා බලා ඉන්න හැඩය ගේට්ටුව යාබදව නතර වී අඳුර එළඹෙන තෙක්ම මම උනිමි. දහවල ජවය දුන් ඉර ගිලුනා වැනිය ජවයට සිහිල දුන් ගඟ සිඳුනා වැනිය හදවත කැබැල්ලක් කැඩි හැලුනා වැනිය කනවැල අත්හැරේ අයාලේ යවැනිය ලෝකයක් තනන්නට නුඹ වතෙහි ඉඩ තිබුම පුදුමේකි. මේ පළමු අඳුර තුල ජීවිතේ ඉගෙන ගමි. එද්දි රෝහල කරා නුඹට අඩියක් පසුව මං ආවේ බලන්නට උමනා වූ නිසයි නුඹ දිහා. ලෝකයක හැඩය කුස මවාගත් නුඹේ රුව විශ්මයකි. මහා ඉසුරු අපට නැත, එහෙත් මුළු විශ්වයම අපේමය. ගංගාව මට පුදා බිඳක් පමණක් මගින් සෙනෙගින නුඹ තමයි අපේ ලොව කුන්දේසි විරහිතව. මේ පළමු රැය තවම අවදි වීගෙන හිඳී. නුඹ මැවූ පිච්චවැල පුරා වූ බිලඳුනෙත් සෙමින් මම පිසදමමි. නුඹ නිතර ගැවසෙනා ලිඳ ළඟට නිතන ගෙට කුස්සියට ගොස් බලමි. හෙටින් පසු අලුත් වන හැටි මවමි. හෙටින් මා ප්‍රිය සොඳුර අඳුර අතපත ගගා හෙට උදේ මා එද්දි හිරු දියෙන් මව් කිරෙන් තනපු ලෝකය අතර ඔබ ඉන්න. මුළු ලෝකේම වෙලී ඇති සදාතන බැඳීමට අපි අපේ මුතු ඇටය අමුණන හෝරාව සොයායෙමි. නුඹ පුතෙක වුණත් දේනියක වුණත් නුඹ මට ඇත් පැටියෙක්මයි.

0: වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ආගුවන් විදුලියේ සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉසුරු චනෝජ් කුරේ, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම ජනපති අද රාත්‍රියේදී වෙනට අස්වැසුම ද්විත්ව ගෙවීමක් පිළිබඳ සංසරණය වන අසත්‍ය ප්‍රචාරවලට රජයෙන් පිළිතුරු. ආබාධිත හා වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩසටහන් රැසක්. දිට්වා ආපදාවෙන් බිඳවැටුණු සියලු යටිතල පහසුකම් මේ වසරේදී ස්ථාපිත කිරීමට පියවර. මෙරට සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ නිර්දේශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයට. ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතා ජාතික වස්තුවක් ජනමාධ්‍ය ඇමති කියයි. තාවකාලික වත්හිටුවා තිබූ ශ්‍රී ලංකා ඊශ්‍රායිල ගුවන් සේවා යළි සක්‍රිය කෙරේ. වෛරස් උණ රෝගයක් නිසා මොරවක අධ්‍යාපන කලාපයේ පාසල් හතරකට හෙට නිවාඩු. ශ්‍රී ලංකා කියුබානු ශක්තිමත් හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සම්බන්ධතා යළි තහවුරු කෙරේ. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා ලබන සතියේ ජපානයේ සංචාරයක. ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දඹුල්ල කණ්ඩායමට. වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ එරට කමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද රාත්‍රියේ දිවයිනට පැමිණෙයි. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත වීමේ 55 වෙනි සංවත්සරයේ සැමරීමට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ වියට්නාමයේ සිදු කළ සංචාරයේ අතරතුරදී මෙම ආරාධනය සිදු කළේය. ඒ අනුව වියට්නාම ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදු වෙයි. වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරභාවය ළඟා කරගනිමින් ඉදිරියට යමින් සිටී. වියට්නාම ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයේ නිරත වන්නේ වසර 15කට පසුවයි. පසුගිය අප්‍රේල් මාසයේ අස්වැසුම ප්‍රතිලාභී දීමනා දෙකක් ගෙවා ඇතැයි පළවන අසත්‍ය ප්‍රචාරවලට සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රතිචාර දක්වයි. අප්‍රේල් මාසයේ දීමනාව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට පෙර ගෙවීම මණ්ඩලයේ අරමුණ විය. ඒ අනුව පළමු සහ දෙවැනි අදියර අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අදාළ දීමනාව පසුගිය අප්‍රේල් මාස 10 වෙනිදා ගෙවා තිබේ. එම මාසික ප්‍රතිලාභී දීමනාව ගෙවීමට අමතරව මැද පෙරදිග යුද්ධයේ හේතුවෙන් බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම යටතේ වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මත පදනම්ව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ නිල ප්‍රකාශය අනුව අප්‍රේල් මාසයේදී දිලිඳු අන්ත දිලිඳු හා අවධානමට ලක් වූ ප්‍රතිලාභී කාණ්ඩ සඳහා අමතර ගෙවීමක් සිදු කිරීමට අනුමැතිය ලැබුණි. නමුත් ඒකාබද්ධ සුභසාධක ප්‍රතිලාභී තොරතුරු පද්ධතිය මගින් මාසකට දෙවරක් ගෙවීම් සිදු කිරීමේ හැකියාවක් නොමැත. එබැවින් මෙම විශේෂ අලුත් අවුරුදු සහන දීමනාව පද්ධතියෙන් බැහැරව ගෙවීමට සිදුව තිබේ. ඒ අනුව තොරතුරු තාක්ෂණ අංශය හා මුල්‍ය අංශය ඉතා කෙටි කාලයක් තුළ අමතර විශේෂ දීමනා ගෙවීමට ප්‍රතිලාභී පවුල් 110කට ආසන්න ලේඛනයක් සකස් කළේය. නමුත් මෙම ශනික පියවර හේතුවෙන් රජයට කිසිදු මුල්‍ය පාඩුවක් හෝ මුල්‍යාක්‍රමිකතාවක් සිදුව නැතැයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය අවධාරණය කරයි. මේ වසරේ මාර්තු මාසයේ වන විට දිලිඳු පවුල් 16,95,000කට අධික සංඛ්‍යාවක් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් හඳුනාගෙන ඇතැයි අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී අද පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ ආබාධිත හා වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක බවයි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් අඩු ආදායම් ලාභීන් සවිබල ගැන්වීමේ පස්වැදෑරුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
1: සමුද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් අඩු ආදායම් ලාභී පවුල් සවිබල ගැන්වීම සඳහා පස්ව දෑරුම් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහ අපේ භාණ්ඩාගාර අයවැය අරමුදල් පාවිච්චි කරලා ඒ සවිබල ගැන්වීමේ වැඩසටහනේ කොටස් පහක් තියෙනවා. සමාජ ආරක්ෂණය, පුහුණුව හා උපදේශනය, ජීවනෝපාය ප්‍රවර්ධනය, මනෝ සමාජීය සවිබල ගැන්වීම, මූල්‍ය අන්තර්කරණය කියන අංශ පහ තමයි ඒ යටතේ ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව අපේ ජාතික වශයෙන් දිනුදු බව තුරන් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරා. මේ වර්ෂයේදී ප්‍රජාශක්ති දිනුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයේ විදිහට ඒ වැඩසටහන යටතේ විශේෂයෙන්ම ප්‍රජා මට්ටමින් ප්‍රජාව සවිබල ගැන්වීමත් ආදායම් උත්පාදන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ වර්ෂයේදී ඒ සඳහා රුපියල් මිලියන 25000ක් වෙන් කරලා තිබෙනවා.
0: ජාතික ගමනාගමන කොමිසන් සභා පනත යටතේ නියෝග, මොටර් වාහන පනත යටතේ නියෝග සහ ආගමික සහ විගාමික පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනීම. එහිදී විවාදයට කෝ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා වසර එකමාරක් වෙනි කෙටි කාලයක් තුළ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000ක් දක්වා වැඩි කර ගැනීමට හැකි වී ඇතැයි පෙන්වා දුන්නේය. මැද පෙරදිග යුද්ධය හමුවේවද මෙරට සංචාර කර්මාන්තය දියුණු කිරීම සඳහා රජය පියවර රසක් ගත්තේය. පසුගිය වසරේ 123කට අධික සංචාරකයන් සංඛ්‍යාවක් මෙරටට පැමිණි බව හෙතෙම පැවසීය.
2: අපි ට්‍රොපිකල් අයිලන්ඩ් එකක් විදිහට ලෝක සංචාරක වෙළඳපොලේ ඉන්නේ. ඉතින් අපි වගේ තවත් තරඟකාරී රටවල් ගණනාවක් අපිත් එක්ක තරඟ කරනවා. වියට්නාමය, තායිලන්තය, චීනය, ලාඕසය මේ වගේ රටවල් නොමිලේ වීසා පහසුකම් ලබා දෙන්න කටයුතු කරලා තිබුණා. ඒ අනුව තමයි අපි විශේෂඥ කමිටියක් පත් කරලා ඒ කමිටියේ නිර්දේශ අනුව අපි රටවල් 39කට නොමිලේ වීසා ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන් මාස 6ක කාල සීමාවකට අපි දන්නවා වීසා ෆී එක විදිහට අපිට ඩොලර් 65ක් විතර මෙතන අහිමි වෙනවා. නමුත් අපි 10ක සංචාරක පැමිණීම වර්ධනය කරගත්තොත් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් ඩොලර් මිලියන 317ක වගේ ප්‍රමාණයක් අපිට උපය ගන්න පුළුවන් වෙයි කියලා. ඍජුව භාණ්ඩාගාරයේ තියෙන ඩොලර් මිලියන 65ක් වෙනුවට රටට ආර්ථිකයට මේ ව්‍යාපාරයේ යෙදෙන අයට සංචාර කර්මාන්තයේ නියුත වෙලා ඉන්න අයට අනේ ඒ අයට පොදුවේ අපේ රටේ ආර්ථිකයේ ඩොලර් මිලියන 317ක ආදායමක් වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙන තමයි අපි මේ වගේ තීන්දුවක් අරගෙන මාස 6ක් ඇතුළත මෙහි ප්‍රතිඵල නැවත රිවියු කරලා මේ පිළිබඳව නැවත සලකා බලීමේ යෝජනාව මත අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා.
0: විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් පිළිබඳ සතුටු නොවන බව පැවසීය. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කතා කරමින් සංචාරකයන් සඳහා රටවල් 40කට නිදහස් ගමන් බලපත්‍ර ලබා දීමට පියවරගත් බව සඳහන් කළේය. එමගින් සංචාර කර්මාන්තයේ ප්‍රගතියක් අපේක්ෂා කෙරේ. වතුකරේ කම්කරුවන් කිහිප දෙනෙකුට පහර දීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළහ. ඊට පිළිතුරු දුන් ආනන්ද විජේපාල අමාත්‍යවරයා මෙම පහර දීමට සම්බන්ධ වතු කළමනාකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් කළේය. එම කිසිදු පහර දීමක් අනුමත නොකරන අතර නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බවට අමාත්‍යවරයා සහතික විය. දිට්වා සුලිකුණාටුවෙන් පසු මෙරට ජන ජීවිතය අඩාල විය. නමුත් එය ඉතා කෙටි කාලයක් තුළ ප්‍රකෘතිමත් කිරීමට රජයට හැකි විය. එවෙනුවෙන් රජය සහන පැකේජයක් ක්‍රියාත්මක කළ අතර බිඳ වැටුණු සියලු යටිතල පහසුකම් මේ වසරේදී ස්ථාපිත කිරීම අරමුණ බව අමාත්‍යවරයා පැවසීය.
3: මොකද ඔබ දන්නවා ආර්ථික වශයෙන් බිඳ වැටිලා බංකොලොත් වෙලා දැවැන්ත ව්‍යසනයකට රට මුහුණ දීලා තුන. ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි, ඒක සදාචාරක වශයෙන් නීති ආධිපත්‍ය බිඳ වැටලා ජාතීන් අතර අසමගිය සියල්ල රටක් ඇටියට මුහුණ දෙන්න තියෙන සියලු ව්‍යසනයට මුහුණ දෙන්න තියෙන තත්ත්වයක් යටතේ තමයි වත්මන් රජයේ බලයට පත් වෙලා කෙටි කාලයක් තුල දැවැන්ත ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්න මේ වෙනකොට මහ බැංකු වාර්තාව නිකුත් වෙලා තියෙනවා. 100% ආර්ථික ස්ථාවර ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. මේ තුලින් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනගා කර තියෙනවා. මේ අර ලබාගත් ආර්ථික ජයග්‍රහණ අපිට හැකියාව ලැබිලා තියෙනවා පෙරලා මහජනතාව වෙත ලබා දෙන්න.
0: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මෙරට සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම හා සෞඛ්‍ය සේවා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙරටට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම සිදු කළ සමාලෝචනයට අදාළ වාර්තාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයට භාරදීම ඊයේ සිදුවිය. එම අමාත්‍යංශ පරිශ්‍රයේ අදාළ වාර්තාව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පිළිගන්වා තිබේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් සඳහා පදනම ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පරිවර්තනය කිරීම වෙනුවෙන් එම සමාලෝචන වාර්තාව නම් කර ඇත. නියෝජිත කණ්ඩායම පසුගිය අප්‍රේල් මස 20 වෙනිදා සිට 24 වෙනිදා දක්වා මෙරට නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර සමාලෝචනය අදිර දෙකක් යටතේ සිදු කෙරිණෑ. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතා ජාතික වස්තුවක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වෛද්‍යසේකර මහතාට හරසර පුද කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල වෙළඳ සේවයේ සංවිධාන කළ නීලනුවන් ප්‍රණාම හරසර උළෙලට සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී අද එක් වෙමිනි. දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වෙනි ජන්මදිනයට සමගාමීව එය සංවිධාන කර තිබුණි. මෙවැනි පුද්ගලයෙකු වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සිදුකරන ඇගයීම ඉතා සුවිශේෂී වෙයි. පරම්පරා ගණනාවක් වෙනුවෙන් අද්විතීය මෙහෙවරක් කළ දේවානන්ද වෛද්‍යසේකර මහතාට ගෞරවය පුද කරන බව අමාත්‍යවරයා පැවසීය.
4: ජාතික ගුවන්විදුලිය මෙවැනි ජාතික වස්තුන් වෙනුවෙන් කරන මේ ප්‍රණාම හරසර යන ඉතාම වටිනෝ. ඒක වටින්නේ ඔවුන් පිළිබඳව කරන ඇගයුමක් නිසාම පමණක් නොවේ, විශේෂයෙන්ම අපේ සංස්කෘතික ක්ෂේත්‍රයට අතිවිශාල මෙහෙවරක් ඉටු කරපු මෙවැනි කලාකරුවන් පිළිබඳව අපේ සමාජයට, වර්තමානයේ අපේ තරුණ සහ අපේ දරු පරම්පරාවන්ට හොඳ පණිවිඩයක් අරගෙනත් මේවා වැදගත්.
0: මෙහිදී අදහස් දක්වූ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සිනිවි මහතා දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ ගීත අතර චිත්‍රපට ගීත වඩාත් ජනප්‍රිය බව පෙන්වා දුන්නේය. එවැනි වටිනාකමක් සහිත ගීත සංරක්ෂණය අවශ්‍ය වේ. ඒ සඳහා අවධානය යොමු කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා රාජ්‍යයක් ලෙස පෞරාණික වටිනාකමකින් යුතු දේ ආරක්ෂා කිරීමට ඇති වගකීම කෙතෙක් දැයි තීරුම්ගෙන සිටින බව සඳහන් කළේය.
5: රජයක් හැටියට අප සියලු දෙනාටම පැවරලා තියෙන වගකීම කෙතරම්නම් බලගත්ුද මේ පැරණි ඥානධනය, සංස්කෘතික ධනය ආරක්ෂා කරන්න. ඉතින් ඒ ගැන වැඩසටහන් රාශියක් අපි දියත් කරමින් ඉන්න වකවානුවක තමයි උදිත ගායශාන් ගුණසේකර අපේ සභාපතිතුමාගේ මූලිකත්වයෙන් ගුවන්විදුලියේ පැරණි සංස්කෘතික බලකණු රැසක් මේ විදියට උපහාරයට ලක් කරන්න වැඩසටහනක් හදාගෙන යන්නේ.
0: සංස්ථා සභාපති මහාචාර්ය උදිත ගයශාන් ගුණසේකර මහතා අදහස් දක්වමින් යුග දිත්වයකට මෙහෙවර කළ යුග පුරුෂයෙකු වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මෙසේ ආචාර්ය පුද කළ බව සඳහන් කළේය. ජාතික ගුවන්විදුලිය 2020 වසට පියවර තබමින් සිටින බවද සභාපතිවරයා පැවසීය.
6: ජාතික ගුවන්විදුලිය හැටියට ජාතියට අසම සම වූ වටිනාකම් සම්භාරයක් පරම්පරා දෙකකට තිළිණ කළ මේ වගේ මහා පුරුෂයෙකුට අපි අපේ යුතුකම ඉටු කරනවා වගේම අපේ හදවත්වල කාලෙකට පස්සේ දොරගුළු අරින්න අවස්ථාවක් උදා කර ගැනීමත් මං හිතන්නේ වාසනාවක්. අපේ ජීවිතයේ මිනිස්සු හැටියට අපිට දුවන්න පාරවල් ගොඩක් තියෙනවා. නතර වෙලා ගිමන් අරින්න තැන් තමයි නැත්තේ. අපිට પરම්පරා ගානක් තිස්සේ ඒ සඳහා අවස්ථාව උදා කළේ දේවානන්ද වෛද්‍යසේකර සූරීන් වගේම ඔහු නියෝජනය කරන પરම්පරාව, ඒ වගේම අද දවසෙත් ඒ බැටන් එක අරගෙන ඉස්සරහට යන પરම්පරාවක් ඉන්නවා. ඒක ගීත කලාවට විතරක් සීමා වෙච්ච එකක් නෙමෙයි, සාහිත්‍යයට, සිනමාවට, කවියට, ඡායාරූපකරණයට, චිත්‍රකලාවට, මූර්ති ශිල්පයට මේ හැමෝම අපිව සුවපත් කරන වැදදුරොත්.
0: දේවානන්ද වෛද්‍යසේකර මහතා අදහස් දක්වමින් තමාට කලාවේ නමක් දිනා ගැනීමට හැකි වූයේ ජාතික ගුවන්විදුලිය නිසා බව ප්‍රකාශ කළේය. එවෙන්වෙන් ඔහු ජාතික ගුවන්විදුලියට ස්තුතිය පළ කළේය.
7: ගුවන්විදුලිය නිසා තමයි අද අපි මේ ඉන්නේ. අපි ආඩම්බර වෙනවා. මොකද මේක වුණේ නැත්තම් මගේ රසිකයෝ පටන් මාව අමතක කරන්නේ. ඉතින් අද මං ගුවන්විදුලියට මගේ හඩාංගම ස්තුතිය පුරුදු කරන්න කැමතියි.
0: නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරිරත්න මෙනවිය හා කලාකරුව ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. සියවසක සිහනද ගුවන්විදුලි ශතකාභිමානීය කෘතිය අමාත්‍යවරුන්ට හා නියෝජ්‍ය අමාත්‍යවරියට පිළිගැන්වූයේ ගුවන්විදුලි සංස්ථා සභාපති මහාචාර්ය උදිත ගයශාන් ගුණසේකර මහතායි. මෙම අවස්ථාවට සංස්ථා අධ්‍යක්ෂ ජෙනරාල් සුදත් රත්නවීර හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තාරකා මේධාවී දිසානායක යන මහත්ම මහත්මයෙහු ඇතුළු සංස්ථා කාර්ය මණ්ඩලය එක්වූහ. දරුවන් අතර ව්‍යාප්ත වන වෛරස් උණරෝගයක් හේතුවෙන් මොරවක අධ්‍යාපන කලාපයේ පාසල් හතරක් සඳහා හෙට නිවාඩු ලබා දී තිබේ. දෙනියාය මධ්‍ය මහාවිද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහාවිද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලේගම සිද්ධාර්ථ විද්‍යාලයට මෙසේ නිවාඩු ලබා දී ඇතැයි දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිශාකා හෙට්ටිගොඩ මහත්මිය පවසයි. සෞඛ්‍යංශවල නිර්දේශ හා දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතියට යටත්ව මෙසේ නිවාඩු ලබා දී ඇතැයි ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි පැට්‍රිෂියා ලසාරා පේගෝ ගුවේරා මහත්මිය මෙරට පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවෙයි. එහිදී වසර 65කට අධික ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා කියුබානු ශක්තිමත් හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සම්බන්ධතා යළි තහවුරු කෙරිණ. තානාපතිනියගේ පත්වීම පිළිබඳ සුබපැතුම් එක්කල කථානායකවරයා දිනට අතර කල් පවතින මිත්‍රත්වය සිහිපත් කළේය. කියුබාවේ සිටි කීර්තිමත් දේශපාලන නායකයන්ගේ භූමිකාව කථානායකවරයාගේ කළිය. බහුපාර්ශ්වික ජාත්‍යන්තර සැසිවාර සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සැසිවාරවලදී කියුබාව ශ්‍රී ලංකාවට ලබා දුන් අකණ්ඩ සහය වෙනුවෙන් කථානායකවරයා ස්තුතිය පළ කළිය. මොනරාගල දිස්ත්‍රික් මඩුල්ල කොට්ටාශයට අයත් රතුගල ආදිවාසී ගම්මානයේ නායක දානිගල මහබණ්ඩලාගේ සුදා වන්නිලැත්තන් අභාව ප්‍රාප්ත වෙයි. වැලිසර ලයරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේදී මේ යන විට ඔහු 62 වියෙහි පසු විය. මෙලඟට ප්‍රමුඛ පුවත.
8: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙළ මහත්මයා සිද්ධාලේප.
0: මැදපෙරදිග නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටවා තිබූ ශ්‍රී ලංකා ඊශ්‍රායල් ගුවන් සේවා යළි සක්‍රිය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එරට රැකියා සඳහා පිටත්ව යාමට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට යළි අවස්ථාව ලැබේ. ඒ අනුව ඊශ්‍රායලයේ සාතු සේවා රැකියා හිමි වූ ශ්‍රමිකයෝ 47 දෙනෙක් එතිහාඩ් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද පිටත්ව ගියහ. ඊශ්‍රායල් රැකියා සඳහා පිටත්ව යන 202 කණ්ඩායම එයයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රැකියා අවස්ථා හිමි වූ රැකියාලාභීන් යළි මෙරටට පැමිණීමෙන් අනතුරුව ඔවුන්ට රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට ක්‍රියා කරන බව කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසායි.

0: නිරසර සම්වර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්. පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක කෘෂි මාර්ග සංවර්ධනය ඊයේ ආරම්භ විය. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘති යටතේ එය ආරම්භ වූ අතර අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක් විය. ආනමඩුව, පල්ලම හා නවගත්තේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මූලික කරගනිමින් ඇරඹුණු මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශීය ගොවි ජනතාවට පැවති අවශ්‍යතා සපුරා ලැබෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන් නිවේදනය කරයි. මාස 3ක් ඇතුළත නිම කිරීමට අපේක්ෂා කරන මෙම ව්‍යාපෘතිය සඳහා වැය වෙන මුදල රුපියල් ලක්ෂ 18කට අධිකය.
1: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනෙන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
0: මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග එක්ව සංවිධානය කළ රැකියා පොලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඊයේ සාර්ථකව පැවැත්විණි. ඊට තරුණ තරුණියෝ 400කට අධික පිරිසක් එක් වූහ. රැකියා සපයන ආයතන හා පුහුණු ආයතන සඳහා ස්වයං රැකියා වෙනුවෙන් මඟ පෙන්වීම එහිදී සිදුවිය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය මගින් ක්‍රියාත්මක කළ වෘත්තීය පුහුණුව සඳහා මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් සුදුසු ප්‍රතිලාභීන් තෝරා ගැනීමද එහිදී සිදු කෙරිණ.

0: උණුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: යලකන්නේ වීවගාව සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොහොර බෙදා දීමේ කටයුතු දැන් සිදු කෙරේ. සෑම ගොවි ජන ප්‍රදේශයකම සිටින ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ප්‍රමාණවත් පරිදි පවතී. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොහොර හිඟයක් ඇතැයි ඇතමුන් විවිධ ප්‍රචාර ගෙන කියද ඒවා සත්‍ය බව ගොවිහු පවසති. ගිරිතලේ ව්‍යාපාරය සඳහා වාරි දියවර නිකුත් කිරීමද පසුගිය දා සිදු විය. එම ව්‍යාපාර යටතේ අක්කර 7500ක් වගා කිරීමට නියමිතය.
3: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
2: ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. මධ්‍යම සබරගමුව ඌව උතුරු මැද වයඹ දකුණ බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල ඇතිවන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු නිර්මාණය වීමේ වැඩි හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග අදාළ ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නයි දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011127787.
3: විදෙස් පුවත්
2: ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන් මහතා ලබන සතියේ ජපානයේ සංචාරයක නිරත වේ. එහිදී භාණ්ඩාගාර ලේකම්වරයා එරට අග්‍රාමාත්‍ය ටකයිචි සානේ හා මුදලමාත්‍ය කටයාමා සට්සූකි යන මහත්ම මහත්මීන් හමුවේ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර පැවැත්වෙන සමුළුවට එක්වීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා චීනයට යාමටද නියමිතයි. ස්කොට් බෙසන් මහතා සමුළුවතෙක් චීනයේ නතර වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුද්ධ අවසන් කිරීම සඳහා වූ ඇමරිකාවේ යෝජනාව තවදුරටත් සමාලෝචනය කරන බව ඉරානය පවසයි. ඉන්පසු ඉරානය පාකිස්තාන මැදිහත්කරුවන්ට ප්‍රතිචාර දක්වනු ඇත. ඉරානය සමගම යහපත් සාකච්ඡා පැවැත්වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. ඒ අනුව දෙපාර්ශ්වය ගිවිසුමක් ඇතිකර ගැනීමට බොහෝ ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය අප්‍රේල් මස 17 වෙනිදායින් පසු ක්‍රියාත්මක නාමික සටන් විරාමයෙන් අනතුරුව ලෙබනනයේ අගනුවරට එල්ල වූ පළමු ප්‍රහාරය ලෙස ඊස්ට්‍රායිලය බේරුට් වෙත බෝම්බ ප්‍රහාර එල්ල කළිය. බේරුට්හි දකුණු තදාසන්න ප්‍රදේශවලට එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රභූ රඩ්වාන් ඒකකේ අනදින නිලධාරී අහමඩ් බලූන් ඝාතනය කළ බව ඊස්රායිල් හමුදාව පවසයි. නසාර් ඒකකේ බුද්ධ්‍යංශ ප්‍රධානී මුහම්මද් අලි බාසී සහ හිස්බුල්ලා සංවිධානයේ ගුවන් ආරක්ෂක නිරීක්ෂණ නිලධාරී හුසේන් හසන් රොමානිද ඝාතනය කළ බව ඊස්රායිල් හමුදාව නිවේදනය කළේය. මේ අතර හමාස් නායකයාගේ පුත්‍රයා ගාසා නගරයේදී ඝාතනය වී ඇතැයි හමාස් සංවිධානය තහවුරු කරයි. ගාසා තීරයට ඊස්රායිලයේ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඔහු මිය ගොස් තිබේ. හමාස් සංවිධානයෙන් පිටුවහල් කළ මොහු ගාසා නායකයාගේ සිවිනි පුත්‍රයායි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කළ ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් වෙයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහතරගයේදී කොළඹ කණ්ඩායම පනදවා දඹුල්ල කණ්ඩායම ලකුණු 119 ජයක් වාර්තා කළේය. තරගයේ ජයග්‍රහණය සඳහා කොළඹ කණ්ඩායමට ලකුණු 299 ඉලක්කයක් එල්ල විය. එම කණ්ඩායමට සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 179ක් පමණි. ධනංජය ලක්ෂාන් ලකුණු 84ක් රැස් කළේය. පන්දුයමේදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ශිරාස් කඩලු 4ක් බිඳ හෙළිය. මෙම තරගයේ පළමු ඉනිම සඳහා දඹුල්ල කණ්ඩායම කඩලු 9ක් දැවී ලකුණු 222ක් රැස් කළේය. දෙවනිම සඳහා දමුල්ල කණ්ඩායම සියලු දෙනා දෙවි ලකුණු 222ක් ද රැස් කළේය. කොළඹ කණ්ඩායම පළමුවෙනිම සඳහා සියලු දෙනා දෙවි ලබාගත හැකි වූයේ ලකුණු 175ක් පමණි.
3: කාලගුණ වාර්තාව.
2: දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යළි සිරස්තල. රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම ජනපති අද රාත්‍රියේ දිවයිනට. අස්වැසුම ද්විත්ව ගෙවීමක් පිළිබඳ සංසරණය වන අසත්‍ය ප්‍රචාරවලට රජයෙන් පිළිතුරු. ආබාධිත සහ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩසටහන් රැසක්. දිට්ඨ ආපදාවෙන් බිඳ වැටුණු සියලු යටිතල පහසුකම් මෙවසරේදී ස්ථාපිත කිරීමට පියවර. මෙරට සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ නිර්දේශය තුලත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට. ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතා ජාතික වස්තුවක් ජනමාධ්‍ය ඇමති කියයි. තාවකාලික වත්හිටුවා තිබූ ශ්‍රී ලංකා ඊශ්‍රායල ගුවන් සේවා යළි සක්‍රිය කෙරේ. වෛරස් උනරෝගයක් නිසා මොරවක අධ්‍යාපන කලාපයේ පාසල් 4කට හෙට නිවාඩු. ශ්‍රී ලංකා කියුබානු ශක්තිමත් හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සම්බන්ධතා යළි තහවුරු කෙරේ. ඇමරිකානු බණ්ඩාගාර ලේකම්වරයා ලබන සතියේ ජපානයේ සංචාරයක. ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දඟුල්ල කණ්ඩායමට. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.

0: රජරට සේවය
1: FM 107.3 සුසංවේදී සම්නිවේදනයක් කරා
2: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම්වල ඉඳලා එපා වෙලාද
3: දැන් බෙහෙත් ගන්න පෝලිම්වල ඉන්න ඕන නැහැ ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම්වල රස්තිය අඳුරුවේ බෙහෙත් ටික ගන්න පුළුවන් අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පැතුමයි
4: සුරේෂ් මොකද පරක්කු? දන්නේ නැද්ද බොස් ඉතින් බස්සල කෝච්චවල එනකොට චොට්ලිව් තමයි. හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා. පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය. KD Rice ලංකාවේ අපේ දෙයක්.
5: Good morning boss. ඔන්න අපි වෙලාවට වැඩ. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝන්නේ. බස් ගස්සුත් ඉතුරුයි.
4: KD Rice ලංකාවේ අපේ දෙයක්.
6: දැනුමට නුවණට විනෝදයට සල්ලි කොළපහයි. අන්තිම කෑලි තුන ගන්න මිස්.
7: අනේ මේ සෙල්ලමට උනත් ඔච්චර ගිනි ගණන් වලට බඩු විකුණන්න එපා. මංගාව සල්ලි කොළ තුනයි තියෙන්නේ.
6: තුනෙනුත් දෙකක් ඉරිලානේ මිස්.
7: දැනුම නුවණ විනෝදයට දැන් සල්ලි කොළ ඕනේ නැහැ. අහන්න බදාදා හවස 4:15ට රජරට සේවය
8: FM 107.3 FM 90.1 රජරට සේවය
9: මුන්ටි අපේ විශ්වය ඔයිරානේ
10: ඔයිරාමා රජරටයි ගොවිබිමයි ඔයිරාමා වැල්පෙති දනුවේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනින සජීවී කතිකාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි කොර සේවාව සහ රජරට සේවය එක්වගෙනීම රජරටයි ගොවිබිමයි සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: හා හා මොකදඔය කරන්නේ?
1: මේක මට පරම්පරාව ලැබුණ පෙට්ටගම. මේක ඇතුල තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.

හයපස් වී විනාඩිත් තිහයි. අදට නියමිත රජරට සයෝ වැඩසටහන් මින් සමප්තයි. යළිත් ඔබා පහමුවන්නේ හෙට උදෑසන 5:55. එතෙක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය වෙනුවෙන් කරගහතැන්න විකාශනාගාරයේ හිතවතුන් සමග පාලක මැදිරියෙන් මහින්දලාල් විතාන සමගින් ඔබෙන් සමුගන්නේ සුමේද කරුණාරත්න. සුභරාත්‍රයක් ආයිබෝවන්.